Lakhana, Radio ITN. ලකන හගෙනින්න වෙලාව දෙපහයි විනාඩි 37යි.

0: Lakhanda, Radio ITN.
1: ලකන හගෙන නවලව් දෙපහයි විනාඩි 46යි.

0: සම්බුදු සිසිලසෙන් නැහැවෙන මේ උතුම් වෙසක් සමයේ සියල් සිත් නිවී සැනහේවා.
1: FM 93.5 FM 93.7 ලකඩ රේඩියෝ ITN
2: වෙලාව 2:54.
3: අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව, අවම ඉන්ධන දහනය, පහසුවෙන් හැසිරවීම, නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම, 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TBS අලෙවි නියෝජිතයන් වෙතින්. රක්ෂණය, ලියාපදිංචිය, අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි. TVS Agri Business within Sonalika Tractory Mahapulavata Mahabalaya Lakhanda Radio ITN.

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN. Jeevithay dinam nata, positive vibes with Chanja.
1: Aibowan, super davasak. Paolo Coelho. වර්ග ප්‍රකාශ කළා ඔබට නොගැලපෙන දේවල් වලට සමුදීමට තරම් ඔබට නිර්භීත වෙන්න පුළුවන් නම් පමණක් මේ ජීවිතේ ඔබට සුදුසු අලුත් අවස්ථාවන් නිර්ලෝභීව නිර්මාණය කරලා දෙනවා කියලා. ඒ කතාව ඇත්ත. සමහර වෙලාවට අපි මිනිස්සුන්ට ඇබ්බැහි වෙනවා. එහෙම නැත්නම් සමහර දේවල් වලට ඇබ්බැහි වෙනවා. වෙන්නේ හානියක්, නරකක්, නපුරක් කියලා දන දනම ඇබ්බැහිය නිසාම එතනින් නොමිදී ඇලී ගැලී ගැටි ගැටි අපි ඉන්නවා. හැබැයි යම් අවස්ථාවක ඔබ නිර්භීත තීරණයක් ගන්න උත්සාහ කරනවා නම් ඔබේ ජීවිතයේ නොගැලපෙන දේවල් වලින් ඉවත් වෙලා හොඳම දේ විතරක් ඔබේ ජීවිතයට ලං කරගන්නවයි කියලා ඔබේ ජීවිතයේ ඔබ ලබන සාර්ථකත්වය කාටවත්ම වළක්වන්නට බෑ. මොකද මිනිසුන්ගෙන් බහුතරයක් ජීවිතයේ අවතානමක් ගන්න බයයි. ප්‍රශ්නයක් බව දැන දැනම සමහර ඇබ්බැහි වීම වල විඳිතෙන් බවට පත් වෙලා තියෙන්නේ අන්නේ කාරණාව නිසාම තමයි. හැබැයි සමහර සීමාවන් අතික්‍රමණය කරන්න පුළුවන් නම් ඔබේම යහපත වෙනුවෙන් ඒක ඔබේ ජීවිතය වෙනුවෙන් සිදු කරන හොඳම ආයෝජනය බවට පත් වෙනවා. ඒ නිසා නොගැලපෙන දේවල් වලට සමුදීමට තරම් ඔබ නිර්භීත වෙන්න. මේ ජීවිතේ ඔබට පිරිනමන්නට යන සොඳුරුතම තිළිණයන්ගෙන් ඔබේ ජීවිතේ සුන්දර කරගන්න ඊට පස්සේ පුළුවන්. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
2: positive vibes with Charmy.
0: La Khanna Radio ITN.
3: වෙලා උදේ 6යි.
4: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
5: La Khanna.
6: Morning is out.

ආයුබෝවන් සුබ දවසක්. අද ජූනි මාසේ පළවෙනිදා සඳුදා දවස අලුත් මාසයක් වගේම අලුත් සතියක අලුත් දවසක ආරම්භය මේ විදිහට සනිටුහන් කරන්නයි අපි හදන්නේ. අපි අදත් සෝදානම් ලංකාවේ වගේම ලෝකයේ සිදුවුණු දේවල් පිළිබඳව දේශීය පුවත්පත් නිල වෙබ්බඩවි සහ ලක්කඩ ප්‍රවෘත්ති අංශය අරගෙන එන තොරතුරු ලක්කඩ මෝර්නින් න්ියුස් ඇලර්ට් තුළින් ඔබට කියන්න. දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය අද සටහන් වෙනවා ඩිජිටල් නගර නිර්මාණයට සැලසුම්. මොරටුව සරසවියෙන් පූර්ණ තාක්ෂණික සහය ක්ලින් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ තවත් පියවරක් කියලා තමයි අද සටහන් වෙන්නේ. උපාලි කරුණාරත්නයි දිනමිනට වාර්තාව අරගෙන ඉන්නේ. ක්ලීන් ශ්‍රී ලංකා සංකල්පය යටතේ සමාජීය සහ පාරිසරික වශයෙන් උසස් මට්ටමක පවතින ඩිජිටල් සේවා පහසුකම්

0: දෙදහස් විසිහය ශ්‍රී දළදා මාලිගා වෙසක් පෙරහැර විචිත්‍රවත් කළ ඉන්දිරාජා, සිංහරාජා, ජනරාජා, සින්දු, බණ්ඩා සහ සදෙව් රාජා හස්තීන් මෙලෙස සේයාරුවට ලක්ුණා කියලා අද ඡායාරූපත් සමගින් දිවයින පුවත්පතේ තොරතුරු සටහන් වෙලා තියෙනවා. අපි පොඩි විරාමයක් ගන්නයි සූදානම් වෙන්නේ. විරාමයෙන් අනතුරුව ඔබ වෙත තවත් පුවත් රසක් ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. FM 93.5 93.7 ලක්කඩ මෝර්නින් නිවුස් ඇලර්ට් එක්ක එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා. ලක්කඩ මෝර්නින් නිවුස් ඇලර්ට් අහගෙන ඉන්න වෙලාව මතක් කරගන්න. වෙලාව උදේ 6:12.
1: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්නවා.

0: වෙලා උදේ 6 විනාඩි 20 වෙනකොට ලක්කන්න මෝර්නින් නිවුස් සරට් සමගි. දිනමින පුවත්පත්ටයි අවධානය. පල්ලේගම හිමරතන හිමිගේ සංග තනතුරු අත්හිටුවයි. අටමස්ථානාධිපති ධුරේ වැඩ බලන්න ඊතල වැටුණු වෙවේ ඥානතිලක හිමියෝ කියලා අද උන්වහන්සේගේ චාරූපෙකුත් සමගින් දිනමින පුවත්පත් තොරතුරු සටහන් කරනවා. එතෙකම දෙවයින පුවත්පත් අද ප්‍රධාන සිරස්තලයක් විදිහටයි මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. අටමස්ථානාධිපති ධුරේහි වැඩ බලන්න తాවකාලිකව රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී ඊතල වැටුණු වෙවේ ඥානතිලක හිමියෝ පත් කෙරෙති කියලායි අද තොරතුරු සටහන් වන්නේ ප්‍රභාත් වනසිංහයි. අද මේ සම්බන්ධයෙන් වාර්තාව අරගෙන දිවයින පුවත්පතට අපි අවධානය යොමු කරමු. ඩේලි නිවුස් පුවත්පතට අද ඩේලි නිවුස් පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. New acting Atamasthana Adhipati appointed. Furthermore, in detail, the Karaka Sangha Sabha led by the most venerable Tibbatuave Shri Siddhartha Sumangala Mahanayaka Thera of the Malwate chapter has decided to suspend the post of Chief Sanghanayaka of Noora Kalavya, which had been conferred upon the Atamasthana Adhipati Venerable Pallegama Hemaratana Thera. Furthermore, it has been decided to appoint the Chief Sanghanayaka of the North Central Province and Chief Incumbent of Rwanvalley Chaityarama Adhikari Venerable Ethal Vatunu Vave Jnanathilika Nayaka Thera to temporarily oversee the duties of the Atamasthana Adhipati as directed by the Karaka Maha Sangha Sabha. අද මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සටහන් කරමින් පුවත්පත් සියල්ලම තොරතුරු සටහන් කරලා තිබුණා. අපි අවධානය යොමු කරමු දිවයින පුවත්පතට. අනුරාධපුර අටමස්ථානාධිපති ධූරෙහි తాවකාලිකව වැඩ බැලීම සඳහා මල්වතු මහා විහාරයේ කාර්යක සංඝ සභාව මගින් රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී උතුරුමැද පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ඊතල වැටෙනවේ ඥානතික නාහිමියෝ පෙරේදා පත් කරනු ලැබුවා කියලා තමයි සඳහන් වෙන්නේ. අද මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සටහන් වෙනවා ඇතුල් පිටුවල. දිනමින පුවත්පතත් සහ දිවයින පුවත්පත යන පුවත්පත් දෙත්තෙම මේ සම්බන්ධයෙන් අද තොරතුරු සටහන් කරලා තියෙනවා. අපි අවධානය යොමු කරමු දිවයින පුවත්පතේ ඇතුල් පිටුවලට. මල්වතු මහා විහාරයේ කාරක සංඝ සභාවේ ලේකකාධිකාරී පූජ්‍ය පහමුණේ සුමංගල නාහිමියන්ගේ අත්සනෙන් යුතුව නිකුත් කළ ලිපියකින් මේ බව දැනුම් දී තිබෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. වර්තමානයේ මල්වතු විහාර පාර්ශවයේ නුවර කලාවේ ප්‍රධාන සංඝනායක පදවිය සහ අටමස්ථානාධිපති ධූරයේ දරණ පල්ලේගම හිමරතන හිමියන්ට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහානිකායේ කාරක සංඝ සභාව විසින් අදාළ පාර්ශවයන් කැඳවා විභාග කරන ලද බවට එකී ලිපියෙන් දැනුම් දී තිබෙනවා. එමෙන්ම පල්ලේගම හිමරත්න හිමියන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් පවතින අධිකරණමය කටයුතු පිළිබඳව අවසන් තීරණයක් ලැබෙන තෙක් උන්වහන්සේ දැරූ මහාවිහාර ශ්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහාවිහාර පාර්ශවයේ නුවර කලාවේ ප්‍රධාන සංඝනායක පදවිය සහ අටමස්ථානාධිපති ධූරයේද తాවකාලික වත්හිටුවීමට තීරණය කළ බවත් මල්වතු මහාවිහාර හාරිය කාරක සංඝ සභාවේ ලේකකාධිකාරී පූජ්‍ය පහමුණේ සුමංගල හිමියන් නිකුත් කළ ලිපියෙහි වැඩි දුරටත් සඳහන් වෙනවා. වවුනියාව දිස්ත්‍රික්කයේ මාමඩුව ප්‍රදේශයට අයත් පිරප්පම්මඩුව ග්‍රාමයේදී උපත ලැබූ ඥානතිලක හිමියන්ගේ ගම ඊතල වැටුණු වෙවයි ශාසනික ජීවිතයට ඇතුළත් වෙමින් රුවන්වැලි මහා සෑය විහාරස්ථානයේදී පැවිදි බිමට පත්ව තිබෙනවා උන්වහන්සේ. එතෙකම උන්වහන්සේ මහා විහාර පිරිවෙන සහ සඳලංකාව ශාස්ත්‍රෝදය පිරිවෙන වෙතින් මූලික ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපනය ලබා ගත්තා කියලා තමයි සඳහන් වෙන්නේ. අනතුරුව ශ්‍රී ලංකා පාලි සහ බෞද්ධ විශ්වවිද්‍යාලයෙන් මෙන්ම කැලණි විශ්වවිද්‍යාලයෙන්ද උසස් අධ්‍යාපනය හදාරමින් උන්වහන්සේ ශාස්ත්‍රීය වටපිටාව පුළුල් කරගෙන ඇති බවත් සඳහන් වෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රකට බෞද්ධ නායක හිමි නමක වන උන්වහන්සේ මීට පෙර මිරිසපැටිය රජ මහ විහාරයේ විහාරාධිපති ධූරයේද ඔබ වාත් වෙනවා කියලත් සඳහන්. රජරට විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙසද වසර කිහිපයක් කටයුතු කර තිබෙනවා. පල්ලේගම හේමරතන නාහිමියන් අනුරාධපුර අටමස්ථානාධිපති ධූරයට පත්වීමත් සමග රුවන්වැලි සෑ විහාරයේ ප්‍රධාන විහාරාධිපති සහ චෛත්‍යාරාමාධිකාරී ධූරයේ වගකීම් ඥානතිලක හිමියන් වෙත පැවරුණා කියලත් අද තොරතුරු සටහන් වෙනවා. තවත් දීර්ඝ විස්තර සටහන් කරමින් තොරතුරු වාටා කළ තිබෙනවා මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පත. අපි අවධානය යොමු කරමු දිනමින පුවත්පත. රද දිනමින පුවත්පතේ සටහන් වෙන ප්‍රවෘත්තියක් බැසිල්ට උසාවි දෙකකින් වරෙන්තු තනිවම ගුවන් ගමනක යන්න තරම් සෞඛ්‍ය යහපත් නැහැ. නීතිඥයෝ උසාවියට දන්වයි. සුභාෂිනී සේනානායකයි අද වාර්තාව ගෙනෙන්නේ. මේ සම්බන්ධයෙන් අද ඇතුල් පිටුවලයි වැඩිදුර තොරතුරු වාර්තා කරලා තියෙනවා. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් තොරතුරු වලට. අද සඳහන් කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් සුභාෂිනී සේනානායක ගෙනෙන වාර්තාවේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් මාත්‍ර සහ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ මගින් වරෙන් තුනිකුත් කර තිබෙනවා. මාතර බ්‍රවුන්ස් හිල් ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීම සඳහා නීති විරෝධී ලෙස උපයාගත් මුදල් භාවිතා කළායයි ඔහුට මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවකට පසුගිය මැයි 22 වෙනිදා වරෙන් තුනිකුත් වුණා. පසුගිය 29 වෙනිදා 2014 වර්ෂයේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මිලියන 7.8 මුදලක් භාවිතා කර 2015 වර්ෂයේ පැවති ජනාධිපතිවරණයට අදාළ ටී ෂර්ට් මුද්‍රණය කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවරූ නඩුවක් සඳහාද වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මෙම නඩු දෙකම කැඳවූ අවස්ථාවේදී අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුරංග එරංග දිසානායක මහතා සහ කොටුව මහේස්ත්‍රාත් පසනාමර සේනයන මහත්වරුන් විසින් මෙලෙසින් වරෙන්තු නිකුත් කර තිබුණා කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් දින මින පුවත්පත තොරතුරු සටහන් කරන්නේ. Let's move to the Daily News newspaper. Stringent tender conditions to ensure quality coal imports. Open tender process to generate greater competition. For the more detail, the government has introduced a stringent set of rules for next year's coal import to prevent low-quality products from entering the country, Energy Minister Anura Karunathilake has said. ගල්ලඟුරු ආනයනයට දැඩි රීතිමාලාවක්. බාල ගල්ලඟුරු දුන් සැපයුම් කරුවන්ට දඩ. ඇමති අනුර කරුණාතිලකයි මේ විදිහට සඳහන් කරන්නේ. අද සියලුම පුවත්පත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළ තියෙනවා. ලබන වසර සඳහා ගල්ලඟුරු ආනයනය කිරීමේදී බාල ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන රට තුළට ඇතුළු වීම වැළැක්වීම සඳහා රජය විසින් දැඩි රීතිමාලාවක් හඳුන්වා දී ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සඳහන් කරනවා. අද මේ සම්බන්ධයෙන් ඔහු සඳහන් කළේ මොනවාද කියලා ඇතුල් පිටුවලත් සඳහන් කරලා තියෙනවා. මින් ඉදිරියට ගල්ලඟුරු ආනයනයේදී සිදුවන වංචා සහ අක්‍රමිකතා වැළැක්වීම සඳහා නව ටෙන්ඩර් පත්‍රිකාවකට විශේෂ පිරිවිතරයන් රැසක් ඇතුළත් කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළා. පටවන වරායේදීම තත්ත්වය පරීක්ෂාවට නොරොච්චෝල ලක්විජය ගල්ලඟුරු බලාගාරයේ අවශ්‍යතාව වෙනුවෙන් මෙට්‍රික් ටොන් 60,000ක් බැගින් වූ ගල්ලඟුරු නැවතුග 25ක් මිලදී ගැනීම සඳහා දැනටමත් නව ටෙන්ඩර් කැඳවා ඇති බවයි අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සඳහන් කරන්නේ. මෙතෙක් පැවති ක්‍රමවේදය යටතේ ගල්ලඟුරු සැපයුම්කරු විසින් ලබා දෙන වාර්තා මත පමණක් විශ්වාසය තැබීමට සිදු වූ අතර නව ක්‍රමවේදයන් යටතේ ගල්ලඟුරු පටවන වරායේදී මෙහි තත්ත්වයේ ගුණාත්මක භාවය සහ පැටවීමේ ක්‍රියාවලිය සනාථ කරන වාර්තාව ඍජුවම ශ්‍රී ලංකාව විසින් ලබා ගැනීමට කටයුතු සම්පාදනය කර තිබෙනවා කියලත් සඳහන් වෙනවා. සැපයුම්කරුවන් සඳහා දැඩි සුදුසුකම් නව ටෙන්ඩර් කොන්දේසි අනුව සැපයුම්කරුවෙකු ලෙස සුදුසුකම් ලැබීමට නම් වෙනත් රටවලට අවම වශයෙන් ගල්ලඟුරු මෙට්‍රික් ටොන් මිලියන 2ක්වත් සැපයූ ඉතිහාසයක් තිබිය යුතු බවයි දින මින පුවත්පත් අද මේ සම්බන්ධයෙන් සටහන් කරන්නේ අනුර කරුණාතිලක මහතාගේ ප්‍රකාශයක් මත. සුරේෂ් සලේට තවත් දින 90ක රැඳවුම් නියෝග. අද මේ සම්බන්ධයෙන් සුභාෂිනී සේනානායකයි දින මිනට වාර්තාව අරගෙන ඉන්නේ. මේ සම්බන්ධයෙන් අද දීර්ඝ විස්තරයක් සටහන් වෙනවා දින මින පුවත්පතේ. පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගෙන රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ මහතා තවත් දින 90ක කාලයක් රඳවාගෙන විමර්ශන පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නියෝග කර තිබෙනවා. 1979 අංක 48 දරන ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතේ 9.1 වගන්තියට ප්‍රකාරව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම නියෝගය ලබා දී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කරනවා. මෙම නියෝගයට අත්සන් තබා ඇත්තේ මැයි මස 27 වෙනිදායි. ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳ පූර්ණ දැනුවත් භාවයෙන් සහ ජාතීන් සහ ආගම් අතර සම්බන්ධතාවන් බිඳ දැමීම සඳහා කුමන්ත්‍රණය කිරීම, සාහසික ක්‍රියා සිදු කිරීමට එකී පිරිස මෙහි වූ පුද්ගලයන් පුද්ගල කණ්ඩායම් හෝ පාර්ශ්ව හෙළිදරව් වීම වැළැක්වීම සඳහා ඍජු සහ වක්‍රාකාරයෙන් කටයුතු කිරීම මගින් සාමය පවත්වාගෙන යෑමට සහ ජාතීන් අතර ආරක්ෂාවට උපද්‍රව ඇති කිරීම පිළිබඳ සහ පිළිබඳව සම්බන්ධයෙන් හෝ ප්‍රවේදිතාවක් දක්වන බවට සැකකිරීම හේතු කොටගෙන තුවාන් සුරේෂ් සලේ මහතා දින 90ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා තැබීමට නියම කරන බව ඒ සම්බන්ධයෙන් වූ නියෝගයේ වැඩිදුරටත් සඳහන් වෙනවා කියලා තමයි අද දින මින පුවත්පත තොරතුරු සටහන් කරන්නේ. දිවයින පුවත්පතරයි මේ අවධානය. මේක රටේ අනාගතය ගැන හිතන ආණ්ඩුවක්. මධ්‍යම අධිවේගයේ රඹුක්කන ගලගෙදර කොටස ආරම්භමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරනවා කියලා තමයි අද දිවයින පුවත්පත තොරතුරු සටහන් කරන්නේ. ඡායාරූපත් සමගින් මේ සම්බන්ධයෙන් අදත් දීර්ඝ විස්තරයක් සටහන් කරනවා. වත්මන් රජය බලයට පැමිණියේ කෙසේ හෝ වසර පහ ඇදගෙන යෑමට නොව අභ්‍යන්තරව මෙන්ම බාහිරවද ඇතිවිය හැකි ඕනෑම කම්පනයකට ඔරොත්තු දිය හැකි නොසැලෙන ආර්ථිකයක් ගොඩනැගීමට බවත් අද රටේ ආර්ථිකය ගමන් කළ යුතු දිශාව පිළිබඳ නිසි දැක්මක් සහ සැලැස්මක් ඇතිව රජය වැඩ කරමින් සිටින බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. පසුගිය ආණ්ඩු වාණිජ වෙළඳපොළෙන් අධික පොලියට ණය ලබාගෙන තමන්ගේ අවුරුදු පහ ඇදගෙන ගියද වත්මන් රජයේ මේ වන විට ප්‍රධාන ආර්ථික සාධක ගණනාවකින් ජයග්‍රහණය ලබා ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මේ ගමන් මාවත තුළ රට ඉතාමත් ශක්තිමත් ආර්ථිකයක් කරා ප්‍රවිෂ්ඨ වී තිබෙන බවත් සඳහන් කරලා තියෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන කොටසේ දෙවැනි අදියර යටතේ රඹුක්කන සිට ගලගෙදර දක්වා වූ කිලෝමීටර 18.7ක කොටසේ සංවර්ධන කටයුතු ආරම්භ කරමින් ගලගෙදර මහජන ක්‍රීඩාංගණයේදී 29 වනදා පස්වරුවේ පැවති ජන හමුව අමතමින් කියන තමයි අද දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. තවත් බොහොමයක් තොරතුරු මේ විරාමයෙන් අනතුරු අපි ඔබ වෙත ගෙන එන බලාපොරොත්තු වෙන ලක්හඬ මෝර්නින් න්ියුස් සැලට් වලින් රැඳී සිටින ලක්හඬ මෝර්නින් න්ියුස් සැලට් එක FM 93.5 FM 93.7. වෙලාව 2:31.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
0: ඊයේ සහ පෙරේදා දිනයන්හි වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත් දිනුම් මැදීම සිදු වුණේ නැහැ. අද දවසේ ඉඳන් ඔබට හැකියාව තිබෙනවා ඒ සඳහා සම්බන්ධව අපි මතක් කරනවා ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා. ඉතින් දිගටම රැඳී ඉන්න ලක්හඬ මෝර්නින් න්ියුස් සැලට් එක අපි ආරාධනා කරන FM 93.5 FM 93.7 ලක්හඬ මෝර්නින් න්ියුස් සැලට් එක එකතු වෙන වෙලාව 2:32.

0: Radio ITN රටට වග කියන රේඩියෝව
1: ලකන මෝනින් නිවුස් වලට අහගෙන ඉන්න බලව 2:36යි.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනින්
1: සඳදිය දාන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.වි. දනඩ තහනේ ලොතරැයියේ රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානයේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
3: ඩෙංගු රෝගය වැළඳීමෙන් සිදුවන මරණ 100%ක්ම වළක්වා ගත හැකිය. ඒ සඳහා අවශ්‍ය වන්නේ කල්තබා රෝගය හඳුනා ගැනීම සහ විධිමත් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමයි. ස්වයං ප්‍රතිකාර පිළිබඳව නොව වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳව විශ්වාසය තබන්න. ඩෙංගු රෝගය වැළඳීමට පෙර රෝගය වළක්වා ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වන්න. ඔබ දන්නා තොරතුරු ඔබේ පවුලේ සාමාජිකයන්, ඥාතීන්, අසල්වැසියන් සමගත් පවසන්ද. ඩෙංගු මර්ධනය අප සැමගේ වගකීමකි.
1: ඩෙංගු මාරාන්තිකයි. සැබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: වෙලා උදේ 6යි විනාඩි 46 වනවතත් ලක්හඬ මෝනින් නිවුස් සලට් සමගින් තේ කර්මාන්තයේ නගා සිටු වීම සඳහා සම්බන්ධ සියලු පාර්ශ්ව එක්කර ගනිමින් පස් අවුරුදු සැලැස්මක් සකස් කර ඇති බව අමාත්‍ය සමන්ත විජයරත්න මහතා සඳහන් කරනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වැඩපිළිවෙල මගින් 2030 වසර වන විට තේ අපනයන ආදායම ඩොලර් බිලියන 2.5 දක්වා ඉහළ නැන්වීම අපේක්ෂා කරන බවයි. අපි අහලා බලමු මෙතුමන් මේ සම්බන්ධයෙන් සටහන් කරන්නේ මොන වගේ අදහසක්ද කියලා.
1: මේ තේ කර්මාන්තයේ ඉතිහාසෙත් අභියෝග තිබුණා. වර්තමානෙත් අභියෝග නැහැ කියලා අපි කියන්නේ නැහැ. අනාගතෙත් යම් යම් අභියෝග එන්න පුළුවන්. එතන 7 වසර ගණනාවක් මේක පවත්වාගෙන ආපු කර්මාන්තයක් පස්සට ඇදලා දාන්න බැරි වුණා. සිලෝන් ටී නාමයේ මේ රසය කියන එක ලෝකයක් අපේ රටේ ජනතාවත් අතහරින්න සූදානම් නැහැ. අපි බලයට එන්න පෙර ආතු වර්ෂය ගත්තොත් ලංකාවේ මුළු තේ නිෂ්පාදනය අපනයනය කළා තිබුණේ නිමිතේ කිලෝ වලින් ගත්තොත් මිලියන 264යි. අපි ගිය අවුරුද්දේ තව නිමිතේ කිලෝ ප්‍රමාණය 120කින් කිලෝ ප්‍රමාණය වැඩි කරලා අපනයනය කරමු ලැබුවා. අපි බලයට ආවට පස්සේ අපි මේ පාර්ශ්වකරුවන් සියලු දෙනාත් එක්ක සාකච්ඡා කරලා පස් අවුරුදු උපාය මාර්ගික සැලැස්මක් හැදුවා. දැන් අපේ බලාපොරොත්තු ඉලක්කය තියෙන්නේ 2030 වෙනකොට නිමිතේ කිලෝ ප්‍රමාණය මිලියන 400 දක්වා ගේන්න. ඒ වගේම අපනයන ආදායම අපේ බලාපොරොත්තුව ඩොලර් බිලියන් 2.5 දක්වා ගේන්න. ගිය අවුරුද්දේ තිබ්බ ඩොලර් බිලියන් 1.5යි. එතකොට අපි බලාපොරොත්තු වෙන 2030 වෙනකොට මේක ඩොලර් බිලියන් 2.5 දක්වා ගෙනෙන්න. දැන් මේ කර්මාන්ත ඉස්සරහට සුරක්ෂිත කරලා ප්‍රවර්ධනය කරන්න අපි සූදානම්.
0: Three teens drowned in Kalamatiya beach. For the more in detail, the Hungama police stated that the bodies of three children who went missing after drowning while bathing in the Kalamatiya beach area, Hungama, on Saturday were recovered yesterday morning. සිසුන් තිදෙනාම මුහුදට බිලි. අද ඒ ප්‍රේමසිරි මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පතට තොරතුරු අරගෙන එනකොට දිනමින පුවත්පත සටහන් කරනවා කලමැටිය මුහුදේ නාන්න ගිය සිසුන් තිදෙනෙක් මරුට. එක් සිසුවෙක්ගේ පියා වසරකට පෙර මෙතනම ගිලී මැරිලා. අද පද්මසිරි ගාර්දේව සම්සා සනත් ගමගේ මේ සම්බන්ධයෙන් වාර්තාව දිනමින පුවත්පතට අරගෙන එන්නේ. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වලට. හුංගම කලමැටිය මුහුදු තීරයේ දියනෑමට ගිය පාසල් සිසුන් තිදෙනෙකු පෙරේදා සවස මුහුදේ සැඩ රළපහරකට හසුව දියඹට ගසාගෙන ගොස් දියේ ගෙලී මිය ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරනවා. සිසුන් දෙදෙනෙකු එකම පවුලේ සොහොයුරන් බවයි සඳහන් වෙන්නේ. දිය ගසාගෙන ගිය සිසුන් තිදෙනාගේ සිරුරු ඊයේ වෙරළට ගොඩ ගසා තිබුණා. මෙලෙස දියේ ගිලී ඇත්තේ හුංගම පදිංචි 18, 17 සහ 12 හැවිරිදි වයසවල පසු වන සිසුන් තිදෙනෙක්. මෙම සිසුන් තිදෙනා හුංගම පාසලක 13, 12 සහ 7 ශ්‍රේණිවල ඉගෙනුම ලබන බවද පොලිසිය සඳහන් කරනවා. පවුලේ අය සමග මුහුදේ නෑමට ගොස් සිටියේදී මෙම අනතුර සිදුව තිබෙනවා. මුහුදේ දිය නෑ තවත් තරුණයෙකු සැඩ රළ පහරින් බේරී ඇතැයි පොලිසිය සඳහන් කරනවා. මේ අතර සිටින අවුරුදු 18ක් වයස සිටුවාගේ පියාද මේට වසරකට පෙර කලමැටිය කලපුවේ ගිලීමේ ගොස් ඇතැයි ප්‍රදේශවාසීකු සඳහන් කරා කියලා තමයි අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. ශ්‍රීපාද වන්දනා සමය නිමා වෙයි. සමන් දේව ප්‍රතිමාව ආපසු වැඩම කරවයි අද රංජිත් රාජපක්ෂයි මේ සම්බන්ධයෙන් තොරතුරු දිනමින පුවත්පතට අරගෙන එන්නේ. අද ඡායරූපත් සමගින් ඇතොල් පිටුවල තොරතුරු සටහන් කරලා තිනවා. 2025-2026 ශ්‍රීපාද වන්දනා වාරයේ පෙරේදා දින මධ්‍යම රාත්‍රියේ අවසන් වුණා. ඉන් පසු ශ්‍රීපාද උඩමළුවේ තැන්පත් කර තිබූ සදාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව සහ පූජා භාණ්ඩවලින් කොටසක් පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහා විහාරස්ථානය වෙත ඊයේ වැඩම කරවනු ලැබුවා. ශ්‍රීපාද වන්දනා වාරයේ අවසන් වීමෙන් පසු ශ්‍රීපාද උඩමළුවේ ඊයේ දින උදෑසන බුද්ධ පූජාවෙන් අනතුරුව සදාතුක කරඬුව ඇතුළු දේවාභරණ වැඩම කරවීම ආරම්භ කෙරුණා. එම පෙරහැර රත්නපුර පලාබද්දල මාර්ගයේ රජමාවත ඔස්සේ වැඩම කෙරුණා කියලයි අද මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පත ඡායරූපත් සමගින් තොරතුරු සටහන් කරන්නේ. අතිනවීන මැමෝග්‍රැෆි යන්ත්‍ර පහක් මෙරට රෝහල් පද්ධතියට. අද මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සටහන් වෙලා තියෙනවා දිනමින පුවත්පතේ. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් තොරතුරු වලට. පේරු පිළිකා කලින් හඳුනා ගැනීමට සහ පසු ප්‍රතිකාර සේවා සඳහා අත්‍යවශ්‍ය අතිනවීන මැමෝග්‍රැෆි යන්ත්‍ර පහක් මෙරට රෝහල් පද්ධතියට ලබා දීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ කටයුතු සූදානම් කර තිබෙනවා. මෙම යන්ත්‍රවල සමස්ත වටිනාකම රුපියල් මිලියන 765ක් විදිහටයි සටහන් වෙන්නේ. මෙරට සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් ඉහළ නංවමින් ජනතාවට ලබා දෙනු ලබන ප්‍රතිකාර සේවා විධිමත්ව සහ වඩා කාර්යක්ෂමව සිදු කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍යනලින්ද ජයසිස මහතාගේ උපදෙස් සහ මඟ පෙන්වීම පරිදි නිශ්චිත සැලසුම් කරන ලද වැඩපිළිවෙලක් මේ වන විට ක්‍රියාවට නංවා ඇති බවයි අද දිනමින පුවත්පත තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් සටහන් කරන්නේ. භික්ෂු විනය සහ ශාසනික සම්ප්‍රදාය සුරැකීමට එජාපයෙන් විශේෂ නිවේදනයක්. අද මේ සම්බන්ධයෙන් පුවත්පත් ගණනාවක් දීර්ඝ විස්තර සටහන් කරමින් තොරතුරු වාර්තා කරලා තිබුණා. එතෙකම අපේ දිවයින පුවත්පතට අවධානය යොමු කරන්න සූදානම්. අද දිවයින පුවත්පතේ සටහන් වෙනවා මහවැසි නිසා දිස්ත්‍රික් 9ක 16668ක් පීඩාවට. මේ සම්බන්ධයෙන් තොරතුරු වෙද ෆෝකාස්ට් විශේෂාංගය තුළින් අපි ඔබ වෙත ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. මේ විරාමයෙන් අනතුරු අපේ වෙද ෆෝකාස්ට් විශේෂාංගය තුළින් ඔබ වෙත ඒ සම්බන්ධයෙන් තොරතුරු, ඒ වගේම විදේශ පුවත්, ක්‍රීඩා පුවත් සහ කාටූන්ස් පිළිබඳව මේ විරාමයෙන් අනතුරු ඔබ වෙත ගෙනෙන්න සූදානම්. රැඳී සිටින ලක්ෂණ මෝර්නින් නිවුස් ඇලර්ට් එක. වෙලාව 10:46.

0: සම්බුදු සිසිලසෙන් නැහැවෙන මේ උතුම් වෙසක් සමයේ සියල් සිත් නිවී සැනහේවා.
1: FM 93.5 FM 93.7 ලංකාණ්ඩ රේඩියෝ ITN
2: බලව දෙපහයි විනාඩි 52යි.
3: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: වෙලාවදේ 5 විනාඩි 52 එපිසෝඩනම් අද උදෑසන 5 ට නිකුත් කරන ලද කාලගුණන වැකේට අවධානය යොමු කරන්න.
1: Weather forecast.
0: බස්නාහිර සබරගමු සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි වාර කිහිපයක් ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ඌව පළාතේ සහ අම්පාර මඩකලපුව යන දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු එකෙන් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවයි සඳහන් වෙන්නේ. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරුමැද වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලී දිස්ත්‍රික්කයේත් විටින් විට හමන 5 කිලෝමීටර 30 සිට 40 පමණ තරමක තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතිනවා. එතෙකම ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු ඔවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. එතෙකම අපි සඳහන් කළා විරාමයේ ප්‍රථමව මෙදි වෙන පුවත්පත් අද සඳහන් කළ තියෙන මහවැසි නිසා දිස්ත්‍රික්ක 9ක 16668ක් පීඩාවට පත් වී තිබෙන බව මේ සම්බන්ධයෙන් අද වැඩිදුරතර තොරතුරු පිටුවල සඳහන් කරලා තියෙනවා. දිස්ත්‍රික්ක 9ක ප්‍රාදේශීය ලේකම් කොටස දෙකකට බලපෑ ඇති වැසි තත්ත්වය හේතුවෙන් පවුල් 4271ක පුද්ගලයින් 16668ක් පීඩාවට පත්ව තිබෙනවා කියලා තමයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වාර්තාවල සඳහන් වෙන්නේ. ජනතාව පීඩාවට පත්ව ඇත්තේ රත්නපුර, ගම්පහ, කළුතර, ගාල්ල, පුත්තඩම, කොළඹ, ත්‍රිකුණාමලය, වවුනියාව සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලයි. වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ කියලායි සඳහන් වෙන්නේ. පවුල් 1219ක පුද්ගලයින් 4265ක පීඩාවට පත් වෙලා කියලා අද දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. අපි අවධානය යොමු කරමු Around the World විශේෂාංගය තුලින් විදේශ පුවත් වෙතට.
1: Around the World.
0: ඉරාන යෝජනාවලියට අවසන් තීරණයක් ගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ආරක්ෂක ප්‍රධානීන්ගේ රැස්වීමක්. අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ දිනමින පුවත්පත. ඉරානය සමග පවතින සටන් විරාමය දීර්ඝ කිරීම සඳහා එකඟතාවක් සම්බන්ධව අවසන් තීරණයක් ගැනීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ආරක්ෂක ප්‍රධානීන් සමග ඉහළ මට්ටමේ නිලධාරීන් එක්ක සාකච්ඡා පවත්වා තිබෙනවා කියලා තමයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. ඒත් එක්කම මේ රැස්වීම කිසිදු තීරණයකින් තොරව අවසන් වී තිබෙනවා කියලත් සඳහන් කරලා තියෙනවා. ඉරානය කිසිදු අයුරකින් න්‍යෂ්ටික අවියක් හෝ න්‍යෂ්ටික බෝම්බයක් නිෂ්පාදනය නොකරන බවට එකඟ වූ බව එම සාකච්ඡාවට පෙර ට්‍රුත් සමාජ මාධ්‍ය ජාලයේ ඔහු සටහනක් තිබූ බවත් හොමු සමුද්‍ර සන්ධිය සීමා රහිත නෞකා ගමනාගමනයක් සඳහා නැවත විවෘත කළ යුතු බවත් යලි අවධාරණය කළ බවත් තමයි සඳහන් වෙන්නේ. ඉරාන ආරක්ෂක හමුදාව හොමු සමුද්‍ර තීරයේ සවිකල බව කියන මුහුදු බෝම්බ ඉවත් කිරීමට කටයුතු කළ යුතුව ඇතැයිද ඇමරිකානු ජනාධිපතිවරයා ට්‍රුත් සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් වාර්තා කර තිබෙනවා කියලා තමයි අද තොරතුරු සටහන් කරන්නේ මේ සම්බන්ධයෙන්. අයිතිවාසිකම් තහවුරු කරන තුරු කිසිම ගිවිසුමකට එන්නේ නැහැ. ඉරාන කතානායක කියයි කියලා තද සඳහන් කළ තිනෝ හොමු සමුද්‍ර සන්ධිය සහ න්‍යෂ්ටික වැඩසටහන ඇතුළු ඉරානයේ සියලු අයිතිවාසිකම් තහවුරු කරන තුරු ඇමරිකාව සමග කිසිදු ගිවිසුමකට අත්සම් නොතබන බව එරට පාර්ලිමේන්තුවේ කතානායක මොහොමඩ් බගාඩ් ගලේබා ප්‍රකාශ කර තිබෙනවා කියලා තමයි විදෙස් මාධ්‍ය සටහන් කරන්නේ. මේ දක්වා පැවති සාකච්ඡාවලදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හොමු සමුද්‍ර සන්ධියේ ඉරාන අයිතිය න්‍යෂ්ටික වැඩසටහන තවදුරටත් ක්‍රියාත්මක කිරීම සහ ඉරානයේ විදේශීය වත්කම් නිදහස් කිරීම වැනි යෝජනා ප්‍රතික්ෂේප කර ඇතැයිද ඉරාන පාර්ලිමේන්තුවේ කතානායකවරයා සඳහන් කර තිබෙනවා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙන්නේ. ඒ නිසා කිසිදු අයිතිවාසිකමක් තහවුරු කරන තුරු කිසිම ගිවිසුමකට එකඟ නොවන බවයි ඉරාන කතානායකවරයා වැඩිදුරටත් සටහන් කරලා තියෙන්නේ කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් සටහන් කරන්න. අපි අවධානය යොමු කරමු ස්පෝර්ට්ස් රවුන්ඩ් අප් විශේෂාංගයට.
1: ස්පෝර්ට්ස් රවුන්ඩ් අප්.
0: ආසියානු කනිෂ්ඨ අවුරුදු 25 මලල ක්‍රීඩා තරඟාවලිය තරුෂි අභිෂේකා සහ ඩිලන්මා රන්සිනි ශ්‍රී ලංකාව රනින් සරසති. අද අනුරුද්ධ හේරත් බණ්ඩාරයි වාර්තා වරගෙන එන්නේ. සියලුම පුවත්පත් මේ සම්බන්ධයෙන් අභිමානවත්ව අද තොරතුරු සටහන් කරලා තියෙනවා. ආසියානු මල්ල ක්‍රීඩා සම්මේලනයේ මෙහෙවීමෙන් හොංකොං දේශයේදී ක්‍රියාත්මක කෙරුණු 22 ආසියාතික කනිෂ්ඨ ශූරතා වයස අවුරුදු 25 මලර ක්‍රීඩා තරගාවලියේ සමාරම්භක දිනයේදී රන් පදක්කමක් දිනා ගනිමින් නොනවතුණු තරුෂි අභිෂේකා පේමසිරි සිව්වැනි දිනයේ වූ ඊයේ ලෝකඩ පදක්කමකට හිමිකම් කියමින් කැපී පෙනුණා. කාන්තා මීටර 1500 සවුවේදී මිනිත්තු 4යි තප්පර 31යි මිලිතප්පර 41ක තරඟ නිමි කාලයක් වාර්තා කරමින් රන් පදක්කමක් දිනාගත් තරුෂි අභිෂේකා පේමසිරි මීටර 800 සවුව මිනිත්තු 2යි තප්පර 7යි මිලිතප්පර 10කින් නිමා කරමින් ලෝකඩ පදක්කමට හිමිකම් කීවා කියලායි සඳහන් වෙන්නේ. එතෙක්ම කාන්තා මීටර 200 සවුවේදී තත්පර 24යි මිලිතප්පර 0.7ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමින් ඩිලන්මා රන්සිනී පෙරේරාද රන් පදක්කමක් දිනාගත් අතරෙහි ප්‍රතිඵලයක් ලෙස මෞබිමේ කීර්තිනාමය ඉහළට ඔසවා තැබීමට ඇය සමත් වුණා. පිරිමි මීටර 800 රන් පදක්කම නෙත්සර දිනෙත් ලියනගේ දිනාගත් අතරේ සඳහා ගත වූ කාලය මිනිත්තු 1යි තප්පර 49 මිලිතප්පර 22ක් කියලා තමයි සඳහන් වෙන්නේ. කාන්තා උසපැනීමේ සවුවේදී මීටර 1.72ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කළ මිහින්සා දෙවුමිනි අබේරත්න ලෝකඩ පදක්කමක් දිනාගත් අතර වාරයේදී SM සදෙව් විමංශ රාජකරුණා පිරිමි මීටර 200 සවුවෙන් තත්පර 21 මිලිතප්පර 13ක කාලයක් නිමා කරමින් ලෝකඩ පදක්කමකට හිමිකම් කිව්වා. ඒ වගේම තරුෂ මෙන්ඩිස් පිරිමි උසපැනීමේ සවුවේ මීටර 2.14ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමින් ඍදී පදක්කමකට හිමිකම් කීවේ මෞබිමේ කීර්තිය තවත් වැඩි කරමින් කියලා තමයි සඳහන් වෙන්නේ. ඒත් එක්කම අද සඳහන් කරලා තියෙනවා SM සදෙව් විමංශ රාජකරුණා වර්ෂා දෙවුමිනි විමලසේකර ඔමෙල් ශෂින්ත සිල්වා සහ රොනාලි මලිති ඇන් පීරිස් නියෝජනය කළ ශ්‍රී ලංකා මීටර 404 මිශ්‍ර සහය දිවීමේ තරඟ ඉසව්වේ ලෝකඩ පදක්කම තහවුරු කර ගැනීමටත් ශ්‍රී ලංකාව සමත් වීම ඉහලින්ම කැපී පෙනුණා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ දිවයින පුවත්පත. අපි යමු මේ ළඟට කාටුන්ස් වලට.
1: කාටුන්ස්
0: දිනමින පුවත්පතේ අංජනගේ කාටුනිරයි අවධානය. 2022 වගේ ආර්ථික අර්බුදයක් නැවතෙන්නේ නැහැ කියලා ජනාධිපති කියනවා. අපරාදේ අපේ රනිල් මහත්තයා මහපු සූට් එක කියලා තමයි සඳහන් වෙන්නේ. අපි අවධානය යොමු කරමු දිවයින පුවත්පතට. දිවයින පුවත්පතේ ජයරත්න වික්‍රමසිංහගේ Facebook කාටුනේ ජනාධිපතිතුමා කියන ඕනෑම කම්පනයකට ඔරොත්තු දෙන ආර්ථිකයක් හදනවා කියලා. තෙල් වැඩිවීමත් එක්ක ඒ කතාව රෙද්ද පල්ලෙන් බේරෙනවා කියලා තමයි අද දිවයින පුවත්පතේ තොරතුරු සටහන් වෙන්නේ ජයරත්න වික්‍රමසිංහගේ Facebook කාටුනේ. එතෙක්ම දිවයින පුවත්පතේ ශ්‍රී සමයන් කාටුනේෙන් අපි අදට ලක්ෂණ මෝර්නින් නිවුස් ඇලර්ට් නිමා කරන්න සූදානම්. වැඩි වෙනවා කොහෙන්ද මේක ඉවරයක් වෙන්නේ? හිටපල්ලකෝ පළාත් සභා ඡන්දේ පටන් ගන්නකම් කියලා තමයි අද දිවයින පුවත්පතේ සටහන. හෙටත් උදෑසන 6ට ඔබ හමු වීමේ බලාපොරොත්තු වෙන අදට අපි ලක්කන මානින් නිවුස් ඇලර්ට් වලින් සමු ගන්න ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රාහී වාසනාවන්ත සුබ දවසක්. මම බුද්මිනි මේකලා.
2: අකුරු අතර පුවත් සොයන පත්තරේ
1: සහයෝගීතා අනුග්‍රහය කොටද.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නවනිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටි යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: අටසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1
3: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ

ஹத்தாய் வினாடி ஹயாய் விழாவ சுபுதாசன காய்போவான். அது ஜூனி மாச பல விந்தா அது அலுத் மாசாக்க ஆரம்பவின் சந்தோத தவசக்கும் அலுத் மாச படாங்கத்தாம நிகாங்க හොඳයි නේද? දෙයක් බැලූ බැල්මටම නියක් දැන් සමහරලාර ඔය මේ අලුත් මාස අලුත් වැඩක් ගේම් පටන් ගන්න සතිය අගින් පටන් ගන්නවට රෙඩිය සතිය මැදම එහෙම නැත්නම් සතිය මුලම පටන් ගත්තම ඒකත් අපි හොඳ විදියට හිතමු. හරි. එහෙමනම් ඉතින් වෙසක් දිනය සහ පසු දිනය ගත කරලා අද තුන්වෙනි දිනට ඇවිල්ලා තියෙන ඉතින් වෙසක් කලාප රට පුරා ක්‍රියාත්මක වෙනවා. ඊයේ වෙසක් බලන්න ගිහිල්ලා සමහර විට තාම සමහරු නිදි වෙන්න පුළුවන්. අද ඔෆිස් එන්නේ පරක්කු වෙලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අද ඔෆිස් නැවෙත් ඉන්නම් පුළුවන්. හරි. එහෙම තමයි ඉතින් වෙසක් හැමදාම නැහැ නේ. අවුරුද්දට එකපාරයි ඒ කාලය තුල දන්සල් දෙනවා, තොරන් පෙන්නනවා, පහන් කෝඩු හදනවා, වෙසක් බලන්න යනවා නේද? වෙසක් බලන්න යනවා කියන එකම නේ ඒක හරීම මේ ඔය සමහරු මේක පොඩ්ඩක් විනෝදේ පැත්තට බර කරගත්තට සැබෑ වෘත ගත්තොත් එහෙම ඒ හරහා අපිට ලැබෙන යම් කිසි නේ සිත නිවි සැනසෙන ගතියක් තියෙනවා. ඉතින් ඒක වෙන සංස්කෘතියක්. හරි. කොහොම වුණත් ඊයේ රාත්‍රියේ නිකුත් තම අවසනාවන්ත සිදුවීමක් වාර්තා වෙනවා. මීගොඩ ප්‍රදේශයේ දන්සලක රැඳී සිටි පිරිසක් කැබ් රථයක ගැටීමේ සිදුවීම, 6 දෙනෙක් ජීවිතක්ෂිරපත් වෙච්ච සිදුවීමත් මේ අතරවාරේ වාර්තා කරනවා. මාධ්‍ය වාර්තා කරලා තිබුණා අද උදෑසන වෙනකොට. ආරක්ෂාව පළමුව තියාගෙන අපි හැමදේම කරන්න ඕන. නමුත් අපේ ආරක්ෂාව ගැන අපි හිතුවට මේ මහාමාර්ගවල ගමන් කරන විශේෂයෙන්ම වාහන එළවන රියදුරු මහත්තුරු හැමෝම විනීත රියදුරන් නෙමෙයිනේ. මේ ඊයේ සුදුමිට අදාළවත් බීමතින් රිය පැදවීමේ ප්‍රතිවිපාකයක් විදියට පුවත විදියට වාර්තා කරලා තිබුණා. හරි. ඒකෝමනත් අද දවසේ ඔබේ පරිස්සම ගැන හිතන්න, ඔබේ ආරක්ෂාව ගැන හිතන්න. මේ හැමදේම කරනකොට ඔබේ ජීවිතය අංක එක. ඉතින් ඒ නිසා අන් අයගේ ජීවිතය අංක එක. ඒ බව මතක තියාගෙන අපි අද දවසේ මේ අලුත් මාසේ වැඩ කටයුතු පටන් ගමු. විශේෂයෙන්ම ටේක වැඩසටහනත් අපි ආරම්භ කරලා තියෙන රටපුරා මේ දිනෙන් දින වාර්තා වෙන රථවාහන අනතුරු ගැන ඔබ දැනුවත් කරන්න, ඒවා අඩු කරගන්න අවශ්‍ය කරන පියවර මේ දෙවන පියවරයි, දෙවන අදීර විදිහටයි මේ කටයුතු ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් පරිස්සමෙන් එනවා.

0: අමරිතාවට මෙච්චර ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ?
1: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවල නිසායි ඒ ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අමරිතා.
3: අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව, අවම ඉන්ධන දහනය, පහසුවෙන් හැසිරවීම, නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම, 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින්. රක්ෂණය, ලියාපදිංචිය, අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ. TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පුලවට මහ බලයක්.

0: ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා වෙසක් කලාපය
1: දකින්න නිවෙන්න

0: බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලිය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක් ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලියයි.
2: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ.
2: ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.

හතයි විනාඩි 20යි වෙලාව ඉක්මනට මතක් කරලා ඉන්නම් අපිට ඉන්න අනුග්‍රහක බවතුන් අතර ඉන්නවා ක්‍රමරාජ්‍ය නිෂ්පාදන කියලා කිව්වම අවුරුදු 70ක් තිස්සේ නේද අපි දන්නවා ඉතින් දශක 7ක ජනතා ප්‍රසාදය සමග ක්‍රමරාජ්‍ය ආයුර්වේද නිෂ්පාදන ගණනාවක් තියෙනවා වාගේ ගෙදර තියෙන මොන නිෂ්පාදන පළක් තියෙනවා ඒ අතරේ විශේෂම කුරුලෑ සුවය ක්‍රමරාජ්‍ය කරල් ගුලි ඒ වගේම වැල්බි පැණිය හන්දි තෛලය ඒ වගේම සඳුන් පැණිය පේයාව නාගරාජ තෛලය වගේ නිෂ්පාදන ගොඩාක් තියෙනවා. ඉතින් ගුණාත්මක ආයුර්වේද නිෂ්පාදනයක් විදිහට තමයි අවුරුදු 70ක් තිස්සේ මේ නිෂ්පාදනය ඔබ පාවිච්චි කරන්නේ. ඉතින් අරගන්න ගෙදර අනිවාර්යයෙන්ම තියාගන්න විශේෂම අය මේ අපි හැමතිස්සෙම මතක් කරනවා ලදරු පනුරෝග සහ බණයමාරු වගේ දෙයක් වෙනුවෙන් වට ෂණික සුවය ගෙන දෙන්නේ ක්‍රමරාජ කරල් සහ ගුලි 100ක් ස්වභාවික නිෂ්පාදනයක් විදිහට ස්වභාවික අමුද්‍රව්‍ය පාවිච්චි කරලා ඖෂධ පාවිච්චි කරලා හදපු නිෂ්පාදනයක් විදිහට තමයි ක්‍රමරාජ නිෂ්පාදන වට හඳුන්වා දෙන්න පුළුවන් කමක් තියෙන්නේ. දුරකථන අංක මතක් කරනවා නම් 011-2753-889 011-2753-889 අපි අහගෙන ඉන්න විශේෂම වෙළඳසැලක් එහෙම කරන කෙනෙක් නම් මේ නිෂ්පාදන ගෙනල්ලා ඔබේ වෙළඳපළේ වෙළඳසැලේ විකුණන්නේ අවශ්‍ය කරන කටයුතු වෙනින් නැමතුමක් දෙන්න. එහෙම නැත්නම් ඔයාලට ෆාමසි එක එහෙම නැත්නම් සාමාන්‍ය පුංචි කඩේක උනත් ක්‍රමරාජ නිෂ්පාදන ගන්න අවස්ථාවක් තියෙනවා කියලා මතක් කරනවා. ඒ වගේම ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයේ අරගෙන ඉන්න ජාතික ලොතරැයි මණ්ඩලය දැන් රටටම දැනෙන්න තෑගි දෙනවා. ඉතින් විශේෂම මතක් කරනවා මහජන සම්පත ලොතරැයියේ 6157 වන දිනුම්බාරයේ සුපිරි ත්‍යාගයේ රුපියල් 2,71,00,000 අධික සුපිරි මුදල හිමිකරගත් අවාසනාවන්තෙක්. එවගේ මෙගාපව 2438 වන වාරයේ සුපිරි මෝටර රථ ජයග්‍රහණය හිමිකරගන්න අවාසනාවන්තෙක් මේ පහුගිය කාලෙදී. එවගේම ප්‍රථම ත්‍යාගලාභීන් 39 දෙනෙක් සඳහා මුදල් චෙක්පත් පිරිනැමීම සිද්ධ වුණා. ඉතින් මේ හැමදේම මතක තියාගන්න වාසනාවට කියන එකම නම ජාතික ලොතරැයි මණ්ඩලයෙන් කියලා මතක් කරනවා. ඉතින් අදත් ඔයාගේ වියදම අතරේ රුපියල් 40ක් මම එහෙම නැත්නම් ටිකට් කීපයක් අරගෙන බලන්න ඔයාට මේ දිනුමක වාසනාව තියෙනවද කියලා.

හතයි විනාඩි 25යි වෙලාව. අපි ජූනි මාසේ පළවෙනිදා එහෙම නැත්නම් වෙසක් දිනයට පසුදා ගත කළා. අද අලුත් සතියක සඳුදා වැඩ ආරම්භ කළා තියෙනවා. ඉතින් අද රැකියාවට එහෙම යනවා නම් ඔයා දන්නව නේද පෙට්‍රල් සහ ඩීසල් මිල හෙල යාම කියන කාරණාව කියන එක අපිට බලපාන්න පුළුවන් කමක් තියෙනවා ඉදිරියේදී. මේ වෙනකොට එහෙම නැහැ. තාම බස් ගාස්තු එහෙම සම්බන්ධ එහෙම කසුකුසුවක් විතරයි තියෙන්නේ. විශේෂයෙන්ම ජාතික ගමනාගමන කමිෂන් සභාපතිත්වයෙන් කියනවා බස් ගාස්තු වැඩි වෙන්නේ නැහැ කියලා. නමුත් ගැමුණු ජයරත්න මහත්තයා කියනවා 5%කින් බස් ගාස්තු වැඩි කරන්න වෙනවා කියලා. තෙල් මිල ඉහළ යන විට හැම වෙලේම නේද තව තව ශ්‍රේෂ්ඨ ගණනාවක මිල ඉහළ යාම එහෙම නැත්නම් මිලේ යම් කිසි වෙනස්කම් සිද්ධ වෙනවා. නමුත් ඔය හර කිව්වාගේ ජාතික ගමනාගමන කොමිෂන් සභාව කියනා වගේ බස් ගාස්තු වෙනසක් සිදු වෙන්නේ නැත්නම් ඒක තමයි අපේ බලාපොරොත්තුව. මේ වෙලාවේ පුළුවන් නම් මිනිස්සුන්ගේ පැත්තෙන් හිතලා සහනයක් දෙන්න නේද. ඉතින් මේ අවුරුද්දේ 8 වෙනි වතාවට මේ අවුරුද්දේ මතක තියාගන්න 8 වෙනි වතාවට මේ මිල සංශෝධනය වුණා කියලා කියන්නේ. ඉතින් හෝමුස් සමුද්‍ර සන්ධිය වසා තිබීම, ඒ වගේම ඉරානය සහ ආර්ථික අපි කියන්නේ මැද පෙරදිග අර්බුදය කියන කාරණාව මේ තෙල් මිලේ බලපෑම මත තියෙන්නේ. ඉන්දියාවේ තෙල් මිල ඉහළ ගියා. ඊට පස්සේ පාකිස්තානයේ නම් ඊයේ දවස් වෙනකොට යම් කිසි සහනයක් දීලා තියෙනවා, මේ කිසියම් මුදලකින් අඩු කරලා තියෙනවා. සෙසු රටවලත් විදුලි බිල සමාවෙන්න මේ තෙල් මිලේ විවිධ උස් පහත් වීම් තියෙනවා. ඉතින් අපේ රටටත් මේක බලපාලා තියෙනවා. ඒ කොහොම වුණත් රුපියල පැත්තෙන් ගත්තොත් රුපියල දවසින් දවස පෞගේ දවස් ටිකේ ටිකක් බාල්දුනානේ. දැන් නම් චුට්ටක් හොළු උස්සගෙන ඉන්න ගතියක් තියෙනවා. ඉතින් ඒ කොහොම වුණත් දැන් මේ කතාවත් එක්ක මේ ආර්ථික අර්බුදය කියන එක දැනෙන තවත් රටක් රටක ඉතාම අවාසනාවන්ත සිදුවීමක් ගැන මට මේ හම්බෙනවා ලිපියක්. ඇෆ්ගනිස්තානය මේ කියන කාල සීමාව නෙවෙයි, කොහොමත් ආර්ථිකමය වශයෙන් ඒගොල්ලෝ යම්කිසි අර්බුදය කියන රටක් පහුගිය කාල සීමාවේ. ඒ රටේ ඇෆ්ගනිස්තානයේ හෙරත් කියන නගරේ ආසන්නව තියෙන එක්තරා ගමක්. ඒ මිනිස්සු මේ ගමේ මිනිස්සු ජීවත් වෙන්න බැරි නිසා, එහෙම නැත්නම් මේ ආර්ථික අර්බුදයේ හමුවේ තමන්ගේ පවුල් ජීවත් කරවන්න ණයබරින් නිදහස් වෙන්න එදිනෙදා ආහාර ටික සපය ගන්න අවශ්‍ය කරන මුදල් හොයාගන්නේ තමන්ගේ ශරීර කොටස් විකුණලා. වැඩි වශයෙන් වකුගඩු අලවි කිරීම. වකුගඩු අලවිය කියන එක ඉන්දියාව වගේ රටවල ටිකක් බහුලව සිද්ධ වෙනවනේ. මේක ජාවාරමක් විදිහට සිද්ධ වෙනවා. නමුත් මේ ඇෆ්ගනිස්තානයේ පැත්තෙන් ඇහෙන කතාව මේකට හේතුව විදිහට මේ නිරීක්ෂණ කණ්ඩායම් කියන්නේ ආර්ථික අර්බුදය බවට පත් වෙලා තියෙනවා කියලා. ඉතින් ආර්ථික අර්බුදයේ හේතුවක් වෙලා තියෙනවා කියලා. දැන් කොච්චරම මේක සාමාන්‍ය දෙයක්ද කියනවා නම් ඒ ගමේ ඉන්න අයගෙන් 90%කට වැඩිය මේ වෙනකොට වකුගඩුවක් හෝ වැඩි ප්‍රමාණයක් වකුගඩුවක් එහෙම නැත්නම් ශරීරයේ කිසියම් කොටසක් විකුණලා කියලා කියනවා අර ණයතුරුස් වලින් ඉතින් නිදහස් වෙන්න. ඉතින් මේක සාමාන්‍යයෙන් අර අපි කතාවට කියන්නේ අතපය විකුණලා හරි ජීවත් වෙන්න ඕනේ කියලා නේ වගේ නේද. දැන් ඇඟේ කොටස් හරි විකුණලා ජීවත් වෙන වෙලා තියෙනවා ඇෆ්ගනිස්තානයේ මෙහෙවත් කියන ගමේ පුරවැසියන්ට. අතිශය වේදනාකාරී කැපකිරීම් මේ කරන්නේ. ඉතින් අසරණ ජනතාවක් බහුතරයක් තාමත් මේ දැඩි දරිද්‍රතාවයෙන් ඉන්නවා. ඉතින් ඒ නිසා මේකෙන් මිදෙන්න ඒ අය ගත්ත උත්සාහයක්. මොකද තමන්ගේ දරුපවුලට නේද කණ්ඩ බොණ්ඩ දෙන්න ඕනේ, ණයකාරියෝ ගෙවල් වලට එනවා, අතේ සතේ නෑ, කොහොම හරි ඉතින් සල්ලි හොයාගන්න එපැ. ඉතින් අවසානයේ වකුගඩුවක් හරි කීයකට හරි විකුණලා අඩුම තරමේ ණය ටික හරි ගෙවලා දානවා. 7:28

0: දවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 76 679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර වහරගම
2: ಕೃಷಿ ಕ್ಷೇತ್ರයට ನವಪನක් ಲಭಾ තිබින් ಕಸಾಗಲ ಪ್ಲಾಂಟೇಷನ್ ಮಗಿನ್ ಅರಂಭ ಅತಿ ಪ್ರಧಾನ ವ್ಯಾಪ್ರತಿ ಅತರ ಒಬಟ ಸಮೀಪ ಕಸಾಗಲ ಗ್ರೀನ್ ಸೂಪರ್ ಮಾರ್ಕೆಟ್ ಜಾಲಿಯ ಇತ ಅಡು ಮಿಲಕನ ನೆಟತೆ ಒಬೆ ಪಸು ಮೀಟರ್ ಸಹನಯಕ್ದ ಮಸಕಟ ರೂಪಾಯಿ 25000ಕ್ ದಕ್ವ ಮಿಲತಿ ಗೆನಿಮ್ ಸಂದಹ ನಯ ಸಹನಯಕ್ದ ಹಂದುನಾದೊನ್ ಏಕಮ ಸೂಪರ್ ಮಾರ್ಕೆಟ್ ಜಾಲಿಯೈ
3: ಲೊತರಯ್ಯೇ ಪೆರಲಿಕರಣ ಎನ್ಎಲ್ಬಿ ಮೆಗಾ ಪವರ್ ತವಂತ ಮೆಗಾ ಸೂಪರ್ ಟ್ಯಾಗ್ದ ಅಮತರವ ರೂಪಾಯಿ ಕೋಟಿಯಕ ಪವರ್ ಸೂಪರ್ ಟ್ಯಾಗ್ ಸಹ ಗ್ರ್ಯಾಂಡ್ ಸೂಪರ್ ಟ್ಯಾಗ್ದ ಸೂಪರ್ ರಿಮೋಟ್ ರತ್ಯ ದಿನನ ಲೊಕುಮ ಸೂಪರ್ ಟ್ಯಾಗ್ದ ನೇಕಮ ಲೊತರಯ್ಯ ಎನ್ಎಲ್ಬಿ ಮೆಗಾ ಪವರ್ ಒಬ ಅದಮ
0: සම්බුදු සිසිලසෙන් නැහැවෙන මේ උතුම් විසක් සමජයේ සියල් සිත් නිවී සැනහේවා.
4: FM 93.5 FM 93.7 ලංකාණ්ඩ රේඩියෝ ITN

හතයි විනාඩි 43 වෙලාව. මෙන්න මෙහෙම කියමනක් ඔයා අහලා තියෙනවද කියලා බලන්න. ඔයා ගසක් බේර ගන්නවා නම් ඔයා වෛද්‍යවරයෙකුට සමානයි. ඔයා ගසක් සිටුවනවා නම් ඔයා මවකට සමානයි. ඔයා ගසක් කපනවා නම් ඔයා මිනිමරුවෙකුට සමානයි. මේක සියරල් කියපු කතාවක්. ඇයි මම මේක මතක් කරන්න හේතුව? ඔය ඉදිරියේදී කාලගුණ විපර්යාසයක් සිද්ධ වෙනවා කියලා මේ දවස්වල පුරෝකථනයක් තියෙන්නේ. ඒ කියන්නේ පෘථුවිය උෂ්ණත්වය හිතාගන්න බැරි මට්ටමට ඉහළ යනවා කියලා. ඇතැම් අනාවැකි පළ වෙලා තියෙනවා. මේ අනාවැකි කියලා කිව්වම ජ්‍යොතිෂ්‍යවේදියෝ එහෙම නැත්නම් නේද? ඒ පැත්තයි නෙමෙයි මේක කියන්නේ, විද්‍යාඥයෝ කියන්නේ. මේ වෙනකොට මේ පවතින උණුසුම් කාලගුණ තත්ත්වය ක්‍රමයෙන් අඩු වෙන පැත්තරනේ මේ යන්නේ, වැඩි වෙනවා කියලා කියන්නේ. ඒක සෙල්සියස් අංශක කීයට යයිද කියලා ඒගොල්ලෝ කියලා තියෙනවා. ඒක හරියට මම කියන්නේ නැහැ, මොකද අනාවැකියක් නේද? අනිසිබියක් ඇති කරගත්තා වගේ. හැබැයි මෙහෙමයි, ඔයාට දැනෙනවා දැන් මීට අවුරුදු 10කට එහා පැත්තේ අපේ උණුසුම, ගෝලීය උණුසුම, එහෙම නැත්නම් අපි අපට ජීවත් වෙන මේ පෘථිවි උණුසුම කියන කාරණාවත් එක්ක සංසන්දනය කරලා බලනකොට ඇඟට දැනෙනවානේ මීට අවුරුදු 10කට එහා පැත්තේ 2015-16. ඊට පස්සේ අද වෙනකොට, ඊට පස්සේ තව අවුරුදු 10කින් මේක කොහෙද තියෙන්නේ කියන කාරණාව ගැන. ඉතින් 2050 වෙනකොට සෑහෙන ලොකු වෙනසක් වෙන්න තියෙනවා. ඉතින් ඒ නිසා අර කියපු කතාවත් එක්ක, ගහක් බේරනවා නම් ඔයා වෛද්‍යවරයෙක් හා සමානයි, ගහක් හිටවනවා නම් ඔයාගේ මවකට සමානයි, එතකොට ඔයා ගහක් කපනවා නම් මිනිමරුවෙක්. ඇත්තටම ඔය අවසාන මේ වශයෙන් කියපු මේ මිනිමරුව තමයි වැඩි. ඒ කියන්නේ අපි කොච්චරනම් පරිසරයට හානි කරනවාද, ඒව අනිටු ප්‍රතිපාග තමයි අපි මේ වෙනකොට භුක්ති විඳින්න ඉන්නේ. ඉතින් තවදුරටත් මේ කතාව අහගෙන ඉන්න අපි මේකට විසඳුමක් නෙවෙයි හොයන්නේ. හරි, ඇහුවා මේ කණෙන් ඇහුවා, මේ කණෙන් පිට කරලා දෙන්න. ඉතින් කොහොම වෙතත් ඒ කාලේ වෙනකොට අපිට මේ අපි ජීවත් වෙලා හිටියොත් දැනේ ඌ අපිට මේ වගේ අනතුරු ඇඟවීම් ගණනාවක් කළා කියලා. මෙයට ඉතින් විසඳුම් හොයන අය කවුරුත් නැහැ. ඉතින් අවසානයේ ගියාම ප්‍රශ්න නේ. ඉතින් බොන්න වතුර ටික පවා නැති වෙයි. එතනින් එහාට දැන් මේ තියෙන ප්‍රශ්න ටික තියෙන ඔය ලයිට් බිල වැඩි වෙන එක, තෙල් මිල වැඩි වෙන එක, එහෙමනේ. දැන් බොන්න වතුර ටික හරි නැති වෙන කාලෙට, එහෙම නැත්නම් බොන වතුර ටිකටත් ඔය පෙට්‍රල් ලීටරයට ගෙවනවා වගේ ගණන් ගෙවලා ගන්න වෙන කාලයක් ඉස්සරහට ඉන්න ඉඩ තියෙනවා. දැනටත් වතුර වලට මිනිස් අපේ රටේ සමහර ප්‍රදේශවල එහෙම තමයි. සමහරු සල්ලි දීලා වතුර ටික ගන්න, අපිත් එහෙම තමයි. ඉතින් සල්ලි දෙනවා කියන්නේ ජල සම්පාදනයෙන් දෙන ටික අපිට නිකන් දෙන්නේ නැහැනේ. හරි, ඒ කොහොම වුණත් මේ වගේ ප්‍රශ්න ගන්නවකට ඉදිරියේදී මුණ දෙන්න වෙනවා කියන අපි විතරක් නෙමෙයි, මේ සමස්ත පෘථුවි වාසීන් සියලු දෙනාටම කරන අනතුරු ඇඟවීමක් විදිහට තමයි මේක මේ වෙනකොට බොහෝ තැන්වල කතා කරන්නේ. විශේෂම ජාත්‍යන්තර මාධ්‍ය තුල සහ විවිධ සමුළුවල නේද, පරිසරය සම්බන්ධ විවිධ සමුළුවල මේවට මොනවද විසඳුම් කියලා දැන් හොයමින් ඉන්නවා. හරි, 7:46 ප්‍රශ්න ගැන හැමදාම කතා කර කර ඉන්නවට වැඩිය මේ විසඳුම් හොයන එක හරි වටිනවා. ඉතින් ඔයාට මතකයි අපි හැමදාමත් කියලා, අපි හැමදාමත් ඔයාට මතක් කරා සිහි නුවණින් යුතුව ඔයාගේ ගෙදර නේද වියදම් කළමනාකරණය කරගන්න කියලා. ඉතින් ඒ අතරවාරේ අපි අවස්ථා කීපයකදී කියලා තියෙනවා. විශේෂයෙන්ම වාගේ විදුලි බිල සම්බන්ධව ටිකක් අදට වැඩිය හෙට ගැන පොඩ්ඩක් හිතන්න කියලා. මොකද හෙට එච්චර සුබ නෑ ඒ පැත්තෙන් ගත්තමනේ. ඉස්සරහට විදුලි බිල වැඩි වෙනවද කික හිතේ තින්නවට වැඩි ඔයාට පුළුවන් ඒකට විසඳුම් හොයාගන්න. ඔය පෞගේ දවස්වල මේ ජාතික පද්ධතියේ අසමතුලිතතාවයක් එහෙම ඇති වුනේ නේද? අර කරන්ට් එක ගියේ, කරන්ට් කැපුවේ. හරි, ඒ ඇයි කියලා හොයලා බැලුවම ගෘහස්ව අපි නිපදවන නේද සෝලාර් සිස්ටම් හරහා නිපදවන ඒ ලැබෙන ප්‍රමාණයට පොඩ්ඩක් ඒක බැලන්ස් කරගන්න බැරි වෙලා පද්ධතියට එහෙම ප්‍රශ්නයක් නේ. හරි, ඒ කොහොම වුණත් අපි දැන් රටක් විදියට ගත්තම මේ වගේ ප්‍රවෘත්තියක පොඩි ධනාත්මක පැත්තකුත් තියෙනවා. හැබැයි තාමත් ඔය ගෙවල් වල සෝලාර් සිස්ටම් එකකට ගිහිල්ලා නැත්නම් ඔයාගේ විදුලි බිල සම්බන්ධව ඔයා තාමත් ඉන්න ලොකු ප්‍රශ්නයක. ඉතින් ඒකට විසඳුමක් විදියට තමයි හැමදාමත් අපි මතක් කරන්නේ ඩීප්ටෙක් සෝලා. බොහෝ දෙනෙක් ඩීප්ටෙක් මෙන්න මේ නම්බර එකට කෝල් කරනවා. 071 711 711 1 විශේෂම දැන් අනුරාධපුරයට දැන් ඔය ආලන්කුළුම මේ එතන අලුතෙන් ශාඛාව ඕපන් කරන්නේ. එතකොට අනුරාධපුරේ තමයි අලුත්ම බ්‍රාන්ච් එක තියෙන්නේ ඩීප් ටෙක් ලගේ. ඉතින් මේ පැත්තේ ආයතත් අපි අහගෙන ඉන්නවා නම් උතුරු මැද පළාතේ ආයතන ඔන්න එතනට කතා කරලා එයාව හම්බෙලා ඩීප් ටෙක් සෝලා පද්ධතියකට යන්න පුළුවන් කමක් තියෙනවා. සෝලා කියලා කිව්වම මේ සෝලා වෝටර් පම්ප් එක ගැනත් මතක් කරන්න ඕනේ. ඉතින් වාගේ කෘෂිකාර්මික කටයුතු සඳහා පාවිච්චි කරනවා නම් වගකීමක් තියෙන තැනකින් ඕනේ. ඔයා
මේ වෝටර් පම්ප් එක ගන්න. ඒ වෙනුවෙන් තමයි ඩීප් ටෙක් ගැන මම මතක් කරේ. ඒ වගේම පැලත නිෂ්පාදනය ගැන මතක් කරනවා. අවුට්ලට් වලින් විතරක් අපි ඉස්සර පැලත කිරිබිට් පැකට් එක ගත්තී. ස්ටැන්ලි තිලකරත්න මහතුන් උගේගොඩ ගාලුපාර කොළඹ තුන කොල්ලුපිටිය ඒ වගේම අරංගල හන්දියේ මරදන් කඩවල මේ ටිකනේ අපිට තිබ්බ අවුට්ලට්. දැන් එහෙම නැහැ. ලංකාවේ ඕනම සුපර් මාකට් එකක පොඩි කඩේක ඕනම තැනක ග්‍රොසරි එකක උනත් දැන් ඔයාලට ගන්න පුළුවන් කමක් තියෙනවා. පැලොත්ත නිෂ්පාදන, පැලොත්ත කියලා කියන්නේ අපේ රටේ අපේම නිෂ්පාදනයක්. 100% නැවුම් කිරිසාරේ නිෂ්පාදනය කරන පැලොත්ත කිරි.

0: උදේ 7යි විනාඩි 56යි.
1: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තියෙන නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය. වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.
2: මේ හඳුන් කුරු වලට ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
3: නැතු. අපි හුස්ම ගන්න තැන් වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන් කුර අම්‍රිතා. සිත් සුවඳින් පිරේවා.

අටයි විනාඩියකයි වෙලාව. ගුඩ් මෝර්නින්. සුබ දවසක් අපි අලුත් පැයකට ඇවිල්ලා ඉන්නේ. අද දවස මතක් කරොත් ජූනි 1 වෙනිදා කියලා කිව්වම මොකද්ද දවස කියලා වට එකපාරට මතකයට එන්නේ නැතුව ඇති. හරි මම මතක් කරන්නම්. අද තමයි ලෝක කිරි දිනය. ලෝක කිරි දිනය යෙදලා තියෙන්නේ අදට එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය ජූනි 1 වෙනිදා තමයි ලෝක කිරි දිනේ විදියට නම් කරලා තියෙන්නේ. එතකොට කිරි කියලා කිව්වම ඔය ඇසුරුම් කරලා අලෙවි කරන නිෂ්පාදන විතරක් නෙවෙයි, මේක ඇවිල්ලා පෝෂණ සංකේතයක් විදියට තමයි ඇයි දක්වන්නේ. සමහර පිරිසකට මේක ජීවිතයේ ගොඩනගෙන ආදායම් මාර්ගයක්. ඊට පස්සේ පෝෂණය ගැන කතා කරොත් පෝෂණ මූලාශ්‍රයක් කියලා කියනවා. විටමින් ඒ, B12 ඒ වගේ අත්‍යවශ්‍ය විටමින් වර්ග ගොඩක් කිරිවල අන්තර්ගතයි. ඉතින් ඕනෑම වයස් කාණ්ඩයකට උචිතම ආහාරයක් විදිහට තමයි පර්යේෂණ වලින් කිරි තහවුරු වෙලා තියෙන්නේ. පිළිකා, ආඝාත තත්වයන්, හෘද රෝග වගේවට වළක්වන්න මේ කිරි බෙහෙවින් උපකාර වෙනවා කියලා කියනවා. එතකොට අපේ ආහාර චර්යාවේ වසර දහස් ගණනක් ආපස්සට ගියාට පස්සේ වැදගත්ම අංගයක් විදිහට කිරිවලට සෑහෙන තැනක් තියෙනවා. මේක පෝෂණ වටිනාකම වගේම අපේ ඔය සංස්කෘතියත් එක්ක බැඳුණු කාරණා ටිකක් තියෙනවානේ. ඒ කියන්නේ දැන් ඓතිහාසික මූලාශ්‍ර වලට අනුව වසර දසදහසක් තරම් කාලයකට පෙර ඉඳලම මානව පරිභෝජනයේ කොටසක් කිරි ආශ්‍රිත ආහාර සහ අර සංස්කෘතික සංසිද්ධීන් එක්ක බැඳුණු මේ දෙයක් විදිහට තමයි කිරි ගැන කතා කරන්න තියෙන්නේ. දැන් මේවල තියෙනවා, මේ විශේෂයෙන්ම අපි කියන්නේ වැඩිපුරම ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුරනවා. ඔය අපි කියන මස් මාංශ ශාක ආහාරමය මේ දේවල් වල අඩංගු නොවන ප්‍රෝටීන වැඩි ප්‍රමාණයක් තියෙනවා කියලා කියනවා. ඉතින් දැන් ඔය කතාවෙම තව පොඩ්ඩක් එහාට ගියාට පස්සේ කිරි කියලා කියන්නේ විශිෂ්ට කැල්සියම් ප්‍රභවයක්. එතකොට දත්වලට හස්ති ශක්තිමත් කරන්න, ඊට පස්සේ විකලාංග වළක්ව ගන්න, මෙන්න මේ කියන දේවල් සඳහා ඉතාම පහසුවෙන් අපිට සපෝට් කරනවා, සහාය දෙනවා. ඉතින් රුධිරයට අවශ්‍ය වෙන නේද, රුධිර සංසරණයට අවශ්‍ය වෙන බොහෝ කාරණාවලදී කිරි ලොකු කාර්යභාරයක් ඉටු කරනවා කියලායි කියන්නේ. ඉතින් ලෝක කිරි දිනයේ දවසේ මට හිතුණා කිරිවල තියෙන වටිනාකම ගැන චුට්ටක් මතක් කරන්න. මොකද අපි දවස පටන් ගන්නකොටම කිරි වීදුරුවක් බීලා පටන් ගන්න. එහෙම නැත්නම් අපි දන්නවා මේ කිරිබත් ඊට පස්සේ අපි කොච්චර නම් ඒ වගේ නේද, අපිට එහෙම කිරි කියන එක එහෙම අමතක කරන්න බෑ. ලංකාවේ වුණත් ආහාර දැන් අපි ඔය පිළියෙල කරනකොට ගොඩාක් වෙලාවට මේ කිරි කියන දේවල් විවිධ අවස්ථාවල යොදා ගන්නවා. ඉතින් ඒ නිසා මට හිතුණේ අද දවසේ වැදගත්කමත් එක්ක ඔබට මේ ගැන මතක් කරන්න. ඔබේ ශරීර සෞඛ්‍ය ගැන හිතනවා නම් නේද, අර වස විසෙන් තොර අපි හැමතිස්සෙම මතක් කරනවා පිරිසිදු නැවුම් කිරි වීදුරුවක රසය. දැන් එහෙම කියනකොටම පැලලත් නිෂ්පාදක ගැන මතක් කරන්නත් පුළුවන්කමක් තියෙනවා. මේ අය පැය 48ක් වගේ පුංචි කාලයක් ඇතුළත තමයි කිරි ටික දොවාගත්ත තැන ඉඳලා නිෂ්පාදනයක් වඩ පත් කරන්න මේ යන කාල සීමා. ඒ කියන්නේ නැවුම් බව සුරක්ෂිතයි, ගුණාත්මක බව ඉහළයි. අපි අලුත් පැයකින් මේ

0: වැද තිළින කිරීමේ බැති පරදායකත්වය.
1: මේ හඳුන් කුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු. අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා. සිත් සුවඳින් පිරේවා.

අටයි විනාඩි 19යි වෙලාව. අපි පිළියන්දල වෙසක් කලාපය ගැන මතක් කරන්න ඕනේ. පිළියන්දල වෙසක් කලාපය අද තුන්වෙනි දවසේ. ඉතින් තොරණ රාශියක් බත්තන්සල් ඊට පස්සේ පහන් කූඩු වෙසක් බැතිගේ සරණිය ඊට පස්සේ සර්වඥ ධාතුන් වහන්සේ වන්දනා මේ වගේ ගොඩක් සශ්‍රීක වෙසක් කලාපයක්. හරි හැමදේම තියෙන වෙසක් කලාපයක්. ඉතින් පුළුවන් නම් ගිහිල්ලා ඒ පැත්තට ගිහිල්ලා චුට්ටක් බලන්න. මොකද මේ වෙසක් කලාපයක් දැන් ඔයාගේ ප්‍රදේශයේ තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ පැත්තට ගියත් කමක් නැහැ. මම කියන්නේ පිළියන්දල අවට ඉන්න කෙනෙකුට පුළුවන් කමක් තියෙනවා ඒ පැත්තට ගිහිල්ලා බලන්නනේ. හරි මම ඉක්මනට මතක් කරන්නම්. මේ වෙලාව මතක් කරන්න යන්නේ මාක් ස්පෙන් ගෲප් එකට ඔයාට සම්බන්ධ වෙන්න පුළුවන් අවස්ථාව ගැන. දිවයිනේ අංක 1 වීකේ ටීමේ යන්ත්‍රය ෆිලන්දපල වෙත හඳුන්වා දෙන මාක් ස්පෙන් හෝල්ඩින්ග් සමාගමේ පුහුණු කාර්මික ශිල්පීන් ගොඩක් ගන්නවා. එක්කෙනෙක් නෙවෙයි, ඒ නිසා තමයි මේ නිතර මතක් කරන්නේ. මේගොල්ලන්ගේ ටීම් එක, එහෙම නැත්නම් මේගොල්ලන්ගේ මාක් ස්පෙන් ගෲප් එක දැන් ලංකාව පුරාම ව්‍යාප්ත වෙලා තියෙන්නේ. ඉතින් එතකොට අවශ්‍ය කරන සේවාව සපයන්න නේද පිරිස් බලය තියෙන්න පැ නේ ඒ ශ්‍රමදායකත්වය දෙන්න පුළුවන් විශේෂඥයෝ ඉන්න ඕනේ. එහෙම පිරිස් මේ වෙනකොට පුහුණු කාර්මික ශිල්පීන් විදියට බඳව ගන්නවා. දැන් ආකර්ෂණීය වැටුපක් එක දීමනා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් කමක් තියෙනවා නම් මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න. 0764 239 427 කියන නම්බර් එක. ඉතින් සමනධිකාරීතුමන් අමල්ක මැණික්කඩවර මහත්තයාට කෝල් එකක් දෙන්න කියලා මතක් කරනවා. මාක් ස්පෙන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ ඩෝව මැෂින් එක ලංකාවට ගෙන්නන්නේ. අන්න එහෙම කොහොම ගොඩාක් අය දන්නවා. මොකද ලංකාවම ආවරණය කරලා තියෙන්නේ දිස්ත්‍රික් සියල්ලම මේ වෙනකොට නේද. තව තව ඒ දිස්ත්‍රික් ඇතුලේ තව තව ඕන තරම් තියෙනවා නෙඩෝමා ඊට පස්සේ ස්ටීම් බට්ට කලවසෝට එක වගේ යන්ත්‍ර උපකරණ ගණනාවක් එක්ක තමන්ගේ ගෙවල් වල අර පොල්තෙල් නේද පොල්තෙල් නිෂ්පාදනය කරන මැෂින් එක. ඉතින් මේ ඔය වගේ ගොඩාක් යන්ත්‍ර එක්ක තමයි මාක්ස්මෙන් කියන නම ලංකාවේ දැන් අපිට හුරු පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් පුළුවන් කමක් තියෙනවා අනිවාර්යෙන් කෝල් එකක් දෙන්න. 8 විනාඩි 21යි. සින්දුවෙන් පස්සේ අපි යමු ටිකක් වෙනස් විදිහේ කතා බහකට. මේ සින්දුව අහලා ඉමු.

அத்தாய் வினாடி விஷய ஹத்தராய் பேலாவ லோகே வெடிம இக்மனட அப்படின் இக்மனின்ம வயசட்ட யான ஜாதிய கவுது கேலா ஹுவோத் ஒயாட் எக்க பார்ட்டி தென்னு புலுவாங் அப்பிமே கியான்னி மம்மே கியான்னி அப்பே ரட்டையாய் கேன கியலா நெத்த நெத்த நெத்த நெத்த அப்பே ரட்டையாய் நிவி இக்மண்டம் வயசட்ட யான்னி ஜப்பான் ஜப்பான் ஜனதாவ் ஐய் ஹெம வென்னே ஐய் ஹெம வென்னு கியுவோத் වැඩියෙන්ම මහන්සිලා වැඩ කරන්නේ ඒගොල්ලෝ දවසකට වැඩිම පැය ප්‍රමාණයක් වැඩ කරන මේ දැන් මොයා මගෙන් අහන්න එපා කොහොමද මේක දන්නේ මේකත් අර අර වගේ අධ්‍යයනයකින් හෙලි වෙච්ච එකක් හරි දැන් එතකොට ඒගොල්ලෝ දැන් අලුත් නීතියක් ක්‍රියාත්මක කරනවා වදන්නවා සතියට දින 3ක් නිවාඩු 4ක් වැඩ මේ ජපානයේ තරුණ පරපුර බේරගන්න අරගෙන ආපු නීතිය එතකොට ඒකට හේතු අර කිව්වාගේ ලෝකේ වැඩියෙන්ම වැඩ කරලා මහන්සි වෙන රටවල් අතර ජපානය තමයි උඩින්ම ඉන්නේ. ඉතින් ජපානයේ ටෝකියෝ නගරේ මේ තමන්ගේ රජයේ සේවකීන් විශේෂයෙන් පරිස්සම් කරගන්න තමයි මේ අලුත් කන්සෙප්ට් එක ඇප්ලයි කළේ. සතියට දින 4ක් වැඩ කරන්න තියෙන. එතකොට සතියට දින 4යි කියලා කියන්නේ 3ක් ඕෆ් නේ. ඉතිරි දින 3ම නිවාඩු ඒ වගේම දරුවෝ ඉන්න දෙමව්පියන්ට තමන්ගේ වැඩ කරන වෙලාව තව පැය කීපයකින් අඩු කරගන්න අවස්ථාවක් දීලා තියෙනවා. එකපාරටම මෙහෙම කළේ. ජපානයේ ජනගහනයේ සීක්‍රීන් වයස්ගත වෙන එකයි තව එක හේතුවක් තියෙනවා. ඉපදෙන ළමයි ප්‍රමාණය අඩුයි. ලෝස්ට් බර්ත් රේට් එක තියෙන්නේ ජපානයේ කියලා කියනවා. එතකොට ටෝකියෝ නගරේ මේ සම්බන්ධව අධ්‍යයන කරපු කණ්ඩායමක් මේ සම්බන්ධ රජයන් එක්ක කතා කළා. ඊට පස්සේ තමයි මේ කියන තීන්දුව తీරන වලට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් බලධාරීන්ගේ බලාපොරොත්තුව රැකියාවල තියෙන අධික වෙහෙස සහ කාර්යබහුලකම නිසා මේ ජපානයේ තරුණ පරපුර බේරගන්න, එතකොට විවාහ වෙන්න ඕ පෞල් ජීවිතයක් ගත කරන්න බෑට වෙලාවක් දෙන්න, ඒ කියන්නේ ඒගොල්ලෝ කොච්චර වැඩ කරනවද කියනවනම් විවාහ වෙන්නයි පෞල් ජීවිතයක් ගත කරන්නයි වෙලා නැහැ. ඉතින් ඒ නිසා රට යම්කිසි අවදානමක තියනවා කියලා කියනවා. ඉතින් ඒ නිසා තමයි මේ කියන මේ නීතිය අරගෙන අවිලා තියෙනවා. මේක අහගෙන ඉඳලා කාට හරි තේරුම් පුළන්නේ ලංකාවේ තේ වගේ එකක් කරන්න හොඳයි කියලා. ලෝක වැඩිපුරම නිවාඩු ගන්න රට අපිනේ. ඉතින් ඒ නිසා අපිට මොකක් හරි නිවාඩුවක් ගන්න ඕන තරම් තියෙනවා. අපේ කැලෙන්ඩර් එකේ බලන්න අවුරුද්දකට මං හිතන්නේ මේ ගණනලා ගත්තොත් සෑහෙන ප්‍රමාණයක්. සාමාන්‍ය අපි ඉරිදා නිවාඩු, ඊට පස්සේ පෝය නිවාඩු, ඊට පස්සේ තව විශේෂිත දැන් වෙසක් නිවාඩුව, අවුරුදු නිවාඩුව, පොසොන් නිවාඩුව, ඇසළ නිවාඩුව, මහසිකුරාදා, හජ්ජි, ඊට පස්සේ ඔය වගේ ගොඩාක් තියෙනවා නත්තලට ආයේ. එහෙම ගත්තම සෑහෙන ප්‍රමාණයක්. ඒ නිසා අපි වගේ රටකට නම් මේක ආයි අලුතෙන් ගේන්න දෙයක් නැහැ. අපි කොහොමත් නිවාඩු තමයි නේද? සතිය දවස් හතක් වුණාට අපි වැඩට යන්නේ බොහෝ දෙනෙක් අඩුම තරමේ සමහරු ඉන්නවනේ සතියේ දවස් දෙකක් විතර නිවාඩු, අඩුමතරම එක දවසක් හරි නිවාඩු. එහෙම නැත්නම් පරක්කු වෙලා යන්නේ. එහෙමත් තියෙනවනේ. දැන් ඉතින් ඒ නිසා මේක අපේ රටවල වලට නම් එහෙම ලොකු දෙයක් නැහැ. ලොකු අවශ්‍යතාවයක් නැහැ. කොහොමත් අපි කලින් ඉඳලා බලන් දුරතියා මේ මේවා දැකලා වගේ නිකන් අපි මේ අපේ කැලෙන්ඩර් එකෙන් අපි ඒක හදාගෙන තියෙනවා.

0: උදයටයි විනාඩි 32යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.

0: එබඳු සිසිලසෙන් නැහැ වෙන මේ උතුම් විසක් සමයේ සියල් සිත් නිවී සැනහේවා.
1: FM 93.5 FM 93.7 ලකඩ රේඩියෝ ITN
2: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්බිපැණිය හන්දි තෛලය මුඛ සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්නේ.

0: හිතෙනබලා රාත්‍රි හතට ලක්කනෙන්
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතා හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011 7679 579
3: 8 විනාඩි 37යි
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට නොවට ඇහෙන්න ගයන්න බිංදුවයි 706 366 176 අංකයට

அத்தாவை வினாடி ஹத்தலி செக்காய் விழாவ அப்ப இப்ப நம்ம அதான் கேரளா ஜாத்திகள் உத்தரவை மண்டலேக்கேன்னு ஜாத்திகள் உத்தரவை மண்டலேக்கேன்னு அடசிய வசக்கட்டாத் வெடி காலையாக் ஒரு அட்டம வாசனாவுக்கு லொத்தரை பிரமுகையா இவகி லொத்தரை லோக ராஜ கிருல அதான மகாஜன சம்பதை கேல இங்க ரொட்டைய சங்வர்தனையிட சௌக்கியட அத்தியாபனையிட்டு ഇതുവാസെ രാജ്യ സേവയിട്ട് നീ തമ്മ പാവത്തുകന്ന് ജീകാപത്ത് അറുമുതലിട്ട് ഋജുമദായക വിന് എവകീമ ദദാ ശുശിപ്പുരുദ്ധി വിതറക് സുപിരി കോടിപതിയോ വാസനാവന്തയോ ദൊലസ് ദിനിക് സുപിരി മോട്ടറത്ത് ഹിമിക്കറുവോ സഹന പ്രമാണയക് എവകീമ റുപ്യ ലക്ഷ വിസിപഹ ജയഗ്രഹണേ കൃപായ തൊൻസിയ കട്ടവടി പിരിസക് റുപ്യ ലക്ഷ ദഹായ ഒവകീ ജയഗ്രഹണ വ്രസക് നീതി ലക്ഷപതിയോ ഹയദാഹക് വിതര് මේ 2025 අවුරුද්ද 2025 කියන්නේ ගිය අවුරුද්දේ බිහිකරා ඉතින් මේ අවුරුද්ද ගන්න මම තාම කියන්නේ නැහැ මොකද මේ වෙනකොටත් කෝටිපතියෝ ලක්ෂපතියෝ බිහි කරමින් ඉන්නේ යතුරු පැදි රන් කාසි වවුචර්පත් මේ වගේ දේවල් දිනාගත් වාසනාවන්තයෝ රට පුරා බිහි කරලා තියෙන ජාතික ලොතරැයි මණ්ඩලය ඉතින් 2025 වර්ෂයේ රජ ඒකාබද්ධ අරමුදල රුපියල් කෝටි 220කට වැඩි මුදලක් දායක කරන්න එහෙම නැත්නම් ලබා දෙන්න ලොතරැයි ප්‍රමුඛයාට හැකියාවක් ලැබුණා කියලා මතක් කරනවා ඉතින් මේ වර්ෂයේ මේ වෙනකොට නවවෙනි සුපිරි ත්‍යාගලාභී මහජන සම්පත බිහි කරලා තියෙනවා. ඉතින් රුපියල් 2,34 ලක්ෂයකට අධික මුදලක් ආඩියම්බලම් ප්‍රදේශ දුන්නනේ නේ. ඉතින් මේ වගේ මේ සුපුරුදු විදියටම කෝටි 2 සුපිරි ත්‍යාග රුපියල් ලක්ෂ 25 ප්‍රථම ත්‍යාග මේ සියල්ල එක ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදේ තමයි ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ. හරි. ඒ ජාතික ලොතරැයි මණ්ඩලය ගැන මතක් කරේ. ඒ වගේම මම කියන්න ඕනේ වාට ටිප්ටෙක් සෝලා ගැන. සෝලා පද්ධතියක අවශ්‍යතාවය වාට දැනෙනවා නේ. ඉතින් හැමතිස්සෙම මතක් කරනවා වගේ දැන් සාමාන්‍ය නිවසක නම් ඒකක 90 ඇතුලේ කොහොම හරි විදුලි සමාවෙන්න ජල බිල නේ සමාවෙන්න. ඔව් විදුලි බිල තමයි. විදුලි බිල තියාගන්න පුළුවන්කමක් තියෙනවා. හැබැයි ඉතින් ෆැක්ටරි එක වගේ නම් ආයතනයක වගේ නම් ඕක ටිකක් පොදු ස්ථානයක වගේ නම් මේක වෙනස් වෙන දේ හිම වුණාම ඔයාට තියෙන වියදම ටිකක් වැඩි යන්නේ ඒ නිසා තමයි අපි හැමතිස්සෙම මතක් කරන්නේ ඔයාට සෝලා පද්ධතියකට යන්න පුළුවන් නම් හොඳයි කියලා. එහෙමයි කියලා ගෙදරක සාමාන්‍ය අපි කියන්නේ ගෘහස්ත පරිභෝජනය සඳහා සෝලා එකක් නොගෙන ඉන්න හේතුවක් නැහැ. ඒකත් ඔයාට සහනයක් වෙන තැනක් තියෙනවා. හරි. මොකද ඩීප්ටෙක් සෝලා ඔයාට හඳුන්වා දීලා තියෙනවා දැන් ඉතාම ඉහළ ප්‍රමිතියෙන් යුතු සෝලා පද්ධතිය. ඉතින් ඔයාට ඕන වෙලාවක කෝල් එකක් දීලා 071711711 කියන නම්බරයකට කතා කරලා ඒගොල්ලන් හරහා මේ සේවාව සපය ගන්න අවශ්‍ය කරන කටයුතු ටික සම්පාදනය කරගන්න පුළුවන්. අනුරාධපුර අයට විශේෂයි මේ දවස්වල ආලංකුලමෙ තියෙන අලුතෙන් ඕපන් කරපු බ්‍රාන්ච් එක නේද සම්බන්ධ කරගන්න අනිවාර්යයෙන්ම අනුරාධපුර කියලා කියන්නේ කොහොමත් හොඳට නේද වැස්සක් තියෙනවා අවුවක් තියෙනවා. ඉතින් ඒ හින්දා කාලගුණේ නේද ඔය දෙකෙන්ම කිසිම අඩුවක් තියෙන පැත්තක් නෙවෙයි. ඉතින් අවුව තියෙන කාලෙට නේද ජාතික පද්ධතියටත් ඔයාගේ ගෙදර ඔය ජනනය කරන විදුලි ඒකක දීලා ඉතින් යම් කිසි ගානක් උපයන ගමන් බලන්න හොඳ අවස්ථාවක් තියෙනවා අනුරාධපුරය අයටත්. ඒ වගේම අනිත් අයට ලංකාවේ කොහේ හිටියත් ඔයාට ඩීප් ටෙක් එක සම්බන්ධ වෙන මේ අවස්ථාවක් තියෙනවා කියලා මතක් කරනවා. ඩීප් ටෙක් පේජ් එකට ගිහින් බලන්න ඒගොල්ලෝ ව්‍යාපෘති ගණනාවක් කරලා තියෙනවා. ඉතින් රටේ අතන මෙතන කියලා කියන්න බැරි තරමට හැම දිස්ත්‍රික්කයක්ම ආවරණය වෙන විදිහට හැම අංශයක්ම විශේෂම පෞද්ගලික අංශය රාජ්‍ය අංශය වගේ අංශ ගණනාවක් එක්ක වැඩ කරන විශ්වාසවන්ත ආයතනයක් තමයි ඩීප් ටෙක් කියලා කියන්නේ. ඒ වගේම පැල්ලොත් නිෂ්පාදන ආයතනය ගැනත් මම කියලා යන්නම්. පැල්ලොත් කිරි වීදුරුවක අවශ්‍යතාවය. ඔයාලම මද උදේත් කිව්වද ඉතින් ලෝක කිරි දිනේ. ඉතින් කිරි දිනේ දවසේ වස විසෙන් තොර නැවුම් නිෂ්පාදනයක් ගැන කතා කරන්න ලැබෙනවා නම් පැල්ලොත් නිෂ්පාදනය ගැන කතා කරන්න පුළුවන් අභිමානෙන්. ලංකාවේ කිරි ගොවීන් 30,000කට වැඩි පිරිසක් පැල්ලොත් නිෂ්පාදන ආයතනයත් එක්ක සම්බන්ධයි. ඉතින් ප්‍රශ්නයක් නැහැ. සැකයක් නැතුව ඔයාලට මේවා පාවිච්චි කරන්න පුළුවන් කමක් තියෙනවා. ළඟම තියෙන සුපිරි වෙළඳසැලට යන්න එතන ඕන තරම් පැල්ලොත් ඓස්ක්‍රීම් යෝගට් කිරිපිටි නේද මේ හැමදේම වට ගන්න අවස්ථාවක් දීලා තිනවා. විජය නිෂ්පාදන කියන්නේ අන්තර්ජාතික මට්ටමේ නිෂ්පාදනයක්. ඒ කියන්නේ ලංකාවේ අපිට විතරක් නෙමෙයි දැන් ලංකාවේ කුළුබඩු ටික අයිති නේ. ඉතින් එතනින් එහාට ගිහිල්ලා හොවදන්නෝ මේ වෙනකොට ජාත්‍යන්තර වෙළඳපොලේදී කුළුබඩු ගන්නවා නම් විජයකින් නමින් ගන්න පුළුවන්කමක් තියෙනවා. ජාත්‍යන්තර සූපවේදීන් පවා අනුමත කරනවා මේක නියම ප්‍රමිතියට නිෂ්පාදනය කරපු කුළුබඩු කියලා. විජය නිෂ්පාදන ගැන ඒ මතක් කරගන්න.

0: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
1: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: මේකට ප්‍රදේශ සිද වූ රැනතුරකින් පුද්ගලින් හයතනකු මේකෝස් තව 13 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. අවිස්සාවේලද සිට කොළඹ දෙසට ධාවනය වූ කැබ් රථයක් දන්සලක පොලිමක සිට පිරිසගේ ගැටීමෙනුයි අනතුර සිදුව ඇත්තේ. සිද්ධීන් ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ අවුරුදු 35 56 අතර වයස්වල පසුවන හංවැල්ල අවිස්සාවේල සහ පිළියන්තල යන ප්‍රදේශවල පිරිසක්. අනතුර සිදු කර පලා යමින් සිටි සැකකරු කැබ් රථයේ සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු 42 වෙරිදී පිළියන්තල ප්‍රදේශයේ පදිංචි කරවේ. අරුතර සිදුවන අවස්ථාවේ කැබ් රථයේ රියදුරු බීමත්ව සිටි බවට තහවුරු වී තිබෙනවා. තුවාල කරුවාට තුලත් කර තිබෙන්නේ හොබාගම බෝලි කරුහලට. සිදුවිය සම්බන්ධයෙන් මිගුඩ පොලිසිය විමර්ශන සිදු කරනවා. බ්‍රසීලයේ ඉබෝලා වෛරසය අසදරේ වී ඇති බවට සැක සහිත පුද්ගලීන් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. ඒ සාඕ පාවුලෝ සහ රියෝ ද ජනෛරෝ නගරවල පුද්ගලින් දෙදෙනෙක් බවයි වාර්තා වන්නේ. උගන්ඩාවේ සිට පැමිණි බෙල්ජියම් ජාතිකයෙකු සහ කොංගෝ ජාතිකයෙකුට උඩ ඇතුළු සුළු රෝග ලක්ෂණ පෙන්වීම ඊට හේතුවයි. ඔවුන්ට ඉබෝලා වෛරසය ආසන්න වී ඇත යන සිදුකළ පරීක්ෂණ වාර්තාව ලබන සතියේදී ලැබෙන ඇති බවයි බ්‍රසීල සෞඛ්‍යංශය පවසන්නේ. මිලක ලක්හඬ ප්‍රවෘත්ති පෙරවරු 10ට.

විශේෂයෙන්ම සඳගමන් සම්බන්ධව මේ කතාව කියන්නේ කවුද කියලා අපි බලමු. අනාගත චන්ද්‍ර මෙහෙයුම් වලට පිරිවැය අඩු කළ හැකි කෙටි මගක් විද්‍යාඥයින් හොයාගෙන තියෙනවා. ඒ කියන්නේ හදට යන්න ඊට පස්සේ දැඩි වියදමක් දරන්නේ නැහැ. දරන්න වෙනවා නම් වැඩි අතහැරලා දාන්න තමයි මේගොල්ලෝ කියන්නේ. මොකද සාමාන්‍ය චන්ද්‍රිකාවක් හඳට ළඟා වෙන්න සෑහෙන ඉන්ධන පිරිවැයක් යනවා. ඉතින් නාසා එහෙම නැත්නම් අභ්‍යවකාශ ප්‍රවාහන රොකට් එකක් දියත් කරන්න ඩොලර් බිලියන 4කට වැඩිය වියදම් කරනවා කියලා කියනවා. ඉතින් මේක අවම කරන්න කිසියම් පියවරක් ගන්න ඕනේ. දැන් ওই ඉන්ධන අවශ්‍ය වෙන්නේ තප්පරයට මීටර 58ක් අඩුවෙන්ලු ඔය අලුතෙන්ම පර්යේෂකය හඳුන්වා දෙන්න යන මේ යානා එක තියෙන්නේ. කොහොම නමුත් ඒ කියන්නේ දැන් යන යානා නෙමෙයි, අලුත් රොකට්ටුවක්, එහෙම නැත්නම් අලුත්ම යානා ටිකක් හඳුන්වා දෙන්න යනවා කියන එක තමයි මේ අලුත් කතාව ඇතුලේ කියන්නේ. ඉතින් විශාල ඉන්ධන පිරිවැයක් දරන්න සිදුවීම නිසා මේ අය තීරණය කරනවා වෙන විකල්පයකට යන්න. හරි, එතකොට අපිට තේරෙනවා හඳට යන එකටත් දැන් වියදම් වැඩි කියලා. කොස් කටින් නේ හැමනි කියන්නේ, පිරිවැය අඩු කරන්න දැන් ප්ලෑන් යනවා. ඉතින් ඔයා හිතන්න සෑහෙන බිලියන ගණන් වියදම් කරලා කරන ව්‍යාපෘති තමයි ඒවා. ඒවටත් එහෙම තත්ත්වයක් උදා වෙලා තියෙන. ඒ කියන්නේ අමාරු කාලයක් කියන්නේ. ඔයාගේ ගෙදර මේ වියදම් ටික පාලනය කරන්න විතරක් නෙමෙයි, නාසා එකටත් එහෙම නැත්නම් අභ්‍යවකාශ මධ්‍යස්ථානවලටත් මේ සම්බන්ධ පර්යේෂණ කරන ලෝක ප්‍රකට ආයතනවලට දැන් මේ යන්නේ වියදම් කපා හැරලා ඒ කියන්නේ අවශ්‍යම දේවල් වලට විතරක් වියදම් කරන කාල සීමාවක්. ඒ නිසා අපි වුණත් පර්ස් එකෙන් සල්ලි කීයක් හරි කොලයක් ඇදලා ගන්නකොට හරි පරිස්සම් වෙන්න ඕනේ. ඒකෙන් නේද වියදම් කරලා කරන්න ඕනේ අත්‍යවශ්‍යම දේ විතරයි. අනවශ්‍ය වියදම් කියලා කියන්නේ ඔබට මෙහෙම හිතෙන්න පුළුවන්. ඒ කොහොමද ඒක ඔයා ඕගොල්ලෝ කියන්නේ වෙන කෙනෙක් කොහොමද අනවශ්‍ය වියදමක් කියලා දකින්නේ? ඒක හරි ඇත්ත. ඒක අත්‍යවශ්‍යද අනවශ්‍යද කියලා ඇත්තනෝ දන්න

0: සිදුහත් උපත ගෞතම බුද්ධත්වය බුද්ධ පරිනිර්වාණය සිහිකරන මේ උතුම් වෙසක් සමගී සියල් සිත් නිවේසන හේවා
1: FM 93.5 FM 93.7 ලකඬ රේඩියෝ ITN
2: ITN ලකඬ පූජා
3: සම්බුද්ධ වන්දනා වෙසක් කලාපය
2: ජූලි 3 වෙනිදා දක්වා

0: ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා ලෙස කලාපය
1: දකිමි.

0: බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම් බීට සහනයක්ද මාසකට රුපියල් 25000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඕස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.
4: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.

0: ප්‍රශික්ෂේ ත්‍රේත නව පනක් ලපා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ඡාදය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුබිමට සහනයක්ද මාසිකට රුපියල් 25000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ඡාදයයි.
1: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නවා නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.

0: கீதையா විත තිලින කිරීමේ බැතිබර දායකත්වය
1: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඕස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා

නවයයි විනාඩි 23යි වෙලාව ඉක්මනටම මතක් කරන්න ඕනේ අනුග්‍රහකයෝ අතර ඉන්නවා ක්‍රිමරාජ නිවසින් එන ගුණාත්මක ආයුර්වේද නිෂ්පාදන රසායන දුන්නා තියලා තියෙන. ඉතින් ක්‍රිමරාජ නිවසේ මම මතක් කරන හන්දි තෛලය ගැන ඔයාට සියලු කැඩුම් බිඳුම් ඒ වගේම තැලුම් නේද මේ වගේ දේවල් ඇවිලිල්ලක් වගේ තියෙනවනො ලුක්ුවක් වගේ තියෙනවනම් හදිසි තුවාලවලට ඔයාලා පාවිච්චි කරන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් මේ හන්දි තෛලය ගැන මතක් කරේ ක්‍රිමරාජ නිවසින් නේන. ඉතින් ක්‍රිමරාජ කියලා කියන අවුරුදු 70කට වැඩි දැන්. ඉතින් ක්‍රිමරාජ කරල් ගුලි ගැන මතකයිනේ අපි හැමතිස්සෙම ආව මතක් කරලා තියෙනවා. ගෙදරක තියෙන්න ඕනේ පොඩි හරි බඩේ අපහසුතාවයක් දැනුණ ඕනම වෙලාවක පැයක් පැයකමාරක් ඇතුළත ඔයාට නිට්ටාවටම සුවය දෙනවා ක්‍රිමරාජ නිෂ්පාදන. දැන් මෙන්න මේ දුරකථන අංකයත් පොඩක් මලඟ තියාගන්න. 012 753 809 012 753 809 සිරසියක් ස්වභාවික අමුද්‍රව්‍ය පාවිච්චි කළා ඖෂධ පාවිච්චි කළා තමයි මේ දශක හතක ජනතා ප්‍රසාදය දිනාගෙන තියෙන්නේ ක්‍රිමරාජ ආයුර්වේද ඖෂධ. ඒ වගේ මතක් කරන්න ඕනේ මේ පැයෙදිත් අපිත් එක්ක ඩෝමා මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ඩෝමා මේ වෙනකොට අලුත් ප්‍රවෘත්ති උනේ ටීම් එකට සම්බන්ධ වෙන්න පුළුවන් මාක්ස්මෙන් ටීම් එකට සම්බන්ධ වෙන්න පුළුවන් අවස්ථාව කියන්නේ. ඉතින් ඔයාලා ඇත්තටම මේ අවස්ථාව තාමත් තියෙනවා. ආකර්ෂණීය වැටුපක් ඒ වගේම සේලු දීමනා සහිතව හොඳ කම්පැනි එකක වැඩ කරන්න ලැබෙනවා කියන එක වාසනාවක්. ඉතින් ඔයාලට පුළුවන්කමක් තියෙනවා නම් හිතනවා නම් අනු සුසුකම් තියෙනවා කියලා පුහුණු කාර්මික ශිල්පීන් විදියට ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්කමක් තියෙනවා. දිවයින අංක 1 වී කිටිමේ යන්ත්‍රය වෙළඳපළට හඳුන්වා දුන්න මාක්ස්මෙන් හෝල්ඩින්ග්ස් මෙන්න මේ නම්බර් එකට ඔයා ඔයාගේ CV එකක් එහෙම නැත්නම් බයෝඩේට එකක් දාන්න WhatsApp කරන්න මෙන්න මේ නම්බර එක 0764 23 94 27 0764 23 94 27 කියන නම්බර එකට. ඒ වගේම මතක් කරනවා විජය නිෂ්පාදන කැමරස කරන විජය නිෂ්පාදන දැන් කුළුබඩු විතරක් නෙමෙයි අපි දන්නවා විජය තේ විජය කෝපි විජය ගම්බිරිස් විජය ලුණු ඊට පස්සේ කුරක්කම් පිටි උඳු පිටි වගේ දේවල් ඉදියාප්ප පිටි මේ හැම දෙයම ගන්න පුළුවන්කමක් තියෙනවා. මස්කරි මාළු කරි තුන පහ කුඩු එක ඊට පස්සේ අපි කියන එක කෙරට සහ මිරිසට කියන ඕනම විදිහකින් ගම්මිරිස් කුරු ටික කහ කුරු ටික මිරිස් කුරු ටික එතනින් එහාට ගියාම සියලුම දේවල් විජේ නිවසින් දැන් වාර ගන්න අවස්ථාවක් උදා කරලා තියෙනවා. පැලත නිෂ්පාදන කිරි කියලා කිව්වම ලංකාවේ නේද අපිට වගකීමෙන් ගන්න පුළුවන් 100%ක් නැවුම් කිරි වීදුරුවක රස බලන තියෙන අවස්ථාව තමයි පැල්ලොත්ත කියලා කියන්නේ. ලෝක කිරි දිනයේ දවසේම පැල්ලොත්ත ගැන මතක් කරනකොට ඉතාම උපරිම සාධාරණයක් කරන නිෂ්පාදනයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් කමක් තියෙනවා. අපි හැමතිස්සෙම කියනවා වගේ ඔයා ලංකාවේ කිරි ගොවියටත් සපෝට් එකක් දෙන ගමන් තමයි පැල්ලොත්ත කිරි වීදුරුවක් බොන්නේ වාගේ දවස පටන් ගන්නකොටම. ඉතින් ඒ ආඩම්බරයත් ඔයාගේ හදවතට දැනෙන්න ඕනේ. හරි. ඒ වගේම මහජන සම්පත ගැන මතක් කරලා ඉන්නම්. මහජන සම්පත කියලා කිව්වම දන්නවා රටේ අරමුදල් ගණනාවක් නේද වෙනුවෙන් දායකත්වය දෙනවා. ඒ කියන්නේ ඔයා ගන්න ටිකට් එකකට ගෙවන මුදල නිසා රටේ සංවර්ධනය, සෞඛ්‍ය, අධ්‍යාපනය, රාජ්‍ය සේවය පවත්ව ගන්න රජයේ ඒකාපද අරමුදලට ඍජුවම දායක වෙනවා මේ ඔයා වියදම් කරන මුදල. ඉතින් 2025 අවුරුද්දේ විතරක් සුපිරි කෝටිපති වාසනාවන්තයින් 12 දෙනෙක්, ඒ වගේම වාහන එහෙම නැත්නම් මෝටර රථ දුන්නා තවත් පිරිසකට රුපියල් 125 ජයග්‍රහකය 300ක් රුපියල් 110 ජයග්‍රහකයෝ 5 දෙනෙක් ලක්ෂපතියෝ 6000කට වැඩි පිරිසක් මේ විදිහට යතුරු පැදි රන්කාසි වවුචර්පත් හිමියන් බවට පත් කරන අවස්ථාවක් ලැබුණා ජාතික ලොතරැයි මණ්ඩලයට. ඉතින් 2025 වර්ෂයේ රජයේ ඒකාබද්ධ අරමුදලට විතරක් තියලා තියෙනවා රුපියල් කෝටි 220කට ආසන්න මුදලක්. ඉතින් ඔයාලට පුළුවන්කමක් තියෙනවා තව තවත් මහජන සම්පත ජාතික ලොතරැයි මණ්ඩලයේ වැඩි වැඩියෙන් මිලදී ගන්න. ටිකට් එකක් ගන්නවා කියලා කියන්නේම ඔයා රටේ සංවර්ධනයට එකතු වෙනවා කියන එක. ඉතින් ඒ අභිමානය තියාගන්න. අපි ජාතික ලොතරැයි මණ්ඩලය ගැන මතක් කරේ. අදත් ඔයාගේ නේද පර්ස් එකකින් ගන්න කීයක් හරි වියදම් කරනකොට අපි කිය අත්‍යවශ්‍යම දේවල් වලට වියදම් කරන්න කියලා. අනාගතයේ වෙනුවෙන් වාසනාව ගැන විශ්වාස කරන ඔයාලට පුළුවන් ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට් එකක් ගන්න.

0: ඔදේ 9 විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: නවය විනාඩි 35 වෙලාව චුට්ටක් ඇමරිකාව පැත්තට ගිහිල්ලා එන්න හිතුණා. ඇමරිකාව පැත්තට යන්න කලින් ඉන්නක බලන්න මම කියන්නේ අපි චුට්ටක් ඉරානේ පැත්තට ගිහිල්ලාමුනේ. මේ අපි පෞගේ දවස් ටිකේ චුට්ටක් ඒ පැත්තට අවධානය දුන්නා මදි මොකද වෙන්නේ කියලා. මේ වෙලාවේ ඉරානේ අලුත් ප්‍රශ්නයක් උද්ගත වෙලා තියෙනවා. ඔබ දන්නවා ඒ කියන්නේ ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියන් එයා කියනවා එයාට දැන් ඉරානය සම්බන්ධ තීන්දුව తీරන ගන්නකොට ගොඩාක් වෙලාවට ඉරාන නායකයෝ දැන් එයා ජනාධිපතිනේ එයාට ලොකු කියන්නේ අවධානයක් සැලකිල්ලක් දෙන්නේ නැහැ කියලා. ඒ නිසා ඉරානය කියන පාලන දැන් ඒ රටේ පාලන තන්ත්‍රය ඇතුලේ තමන් සතු බලතල අධිකාරී බලය බලතල සහ අධිකාරී බලය ගිලිහි යමින් තියනවා කියලා කියනවා. ඒ නිසා යා කියනවා මම අයින් වෙන්නම් කියලා. මගෙන් වැඩක් නැහැනි. මේවට මාව සම්බන්ධ කරගන්න නැත්තම් මම මේ දුරේ ඉන්න එකේ තේරුමක් නැහැ. ඒ නිසා මං අයින් වෙන්නම් කියලා එයා උත්තරීතර නායකයාට එයාගේ ඔෆිස් එකට ලියුමක් දාලා තියෙනවා. ප්‍රධාන තීරණ ගැනීමේ ක්‍රියාවලීන්ගෙන් තමන් සහ තම රජය සම්පූර්ණයෙන් ඉවත් කළා තියෙනවා කියලායි කියන්නේ. ඒ නිසා ඉතින් වගකීම් නිසි විදියට ඉටු කරන්න තමන්ට අවස්ථාවක් නැහැ. නිකන් නමට මාව නිකන් ජනාධිපති කරන් ඉන්නවද කියලා වගේ එකක් තමයි ඔහු ප්‍රශ්න කරන්නේ. ඉතින් මේ ඉල්ලා අස්වීමේ පුවත එන්නේ ඉරාන පාලන තන්ත්‍රය තුළ පවතින අභ්‍යන්තර බලාර්ගල වර්ධනය වෙනවා කියන ලෝකෙට එන මැසේජ් එකත් එක්ක. මේ සම්බන්ධ ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්තයත් කියලා තිබ්බා දැන් ඉරානේ අපිත් එක්ක තියෙන ප්‍රශ්නේ විතරක් නෙමෙයි ගොලන්ගේ රට ඇතුළෙත් බල අරගලයක් තියෙනවා කියලා. ඇතුළේ ඇතුළේ කාකොටා ගත්තම පිටින් ඇවිල්ලා ගහලා යන එක හන්න දෙයක්ද කියලා. ආයිතින් මේවා මේ ඉරානය ඇමරිකාව උදාහරණ ඕනේ අපේ අපේ රටේ ගත්තත් එහෙම නැත්නම් අපි කියන්නේ මොකද ඒකට කියන්නේ අපි දැන් ඔයා ඉන්න සමාජය ඇතුළේ හිතන් ඔයාගේ ටීම් එක ඇතුළේ නේද ඒ නිසි නායකත්වයට ගරු නොකිරීම ටීම් එකක් විදියට මැන කොටා ගන්නවා කා කොටා ගන්නවා අපි කියන්නේ නේද මේ අවුල් ඇති කර ගන්නවා නම් පිට තව කණ්ඩායමකට ඔයාගේ කණ්ඩායම ආක්‍රමණය කරන එක මහ ලොකු දෙයක් නෙවෙයි. ඉතින් ඒකට තමයි ටීම් වර්ක් නේද ටීම් එකක් විදියට ඉන්නකොට ටීම් වර්ක් එකක් හරි සාර්ථක වෙන්නේ. එහෙම නොවෙන්න ඇතුලේ අර්බුද වැඩි වෙනවා කියන්නේ පිටින් පැත්තකින් තියනකො පිටින් එනයි ඇතුලේ ප්‍රශ්න ටිකක් විසඳ ගන්න පුළුවන් කමක් නැහෙනි. ඉතින් සාර්ථකත්වයකට යන්න බෑනේ. මේවට ඕන තරම් උදාහරණ ඔබට මතක් වෙනවා ඇති. නමුත් දැන් මේ ඉරාන තත්ත්වයත් එක්කයි මම පැහැදිලි කරේ. ඉතින් ඉරානේ මේ කියන අභ්‍යන්තර බල අර්බුදය නරක පැත්තට යයි බොහෝ විචාරකයෝ කියනවා. මේක මෙච්චර කල් හරි ඇමරිකාවත් එක්ක අල්ලගෙන හිටපු මේ ඉරානේ මොනවා වුණත් ඉරානේ අපි කියන අර සෙකන්ඩුන් නෑනේ වගේ එකක් තියෙනවා නේද. බැලු බැලුමට එහෙම පේනවනේ කොච්චර වුණත් අල්ලගෙන හිටියන්නේ මේ යුද්ධේ. අපි කැමති නෑ යුද්ධේ. නමුත් ඔවුන් අර අපි කියන්නේ මේ කිසි වෙලාවක අර මේ එහෙම නේද පසුගාමි වුණේ නෑ. නමුත් මේ කියන තත්ත්වේ එච්චර ඉදිරියේදී හොඳ වෙන එකක් නෑ කියලා බොහෝ අය කියන්නේ. උදේ 9:00 විනාඩි 38යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වනයේක රින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලකැන් වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මැනවුම් කරන්න. සුළු හා මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස් පෙන් හෝල්ඩින්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 6 7 9 5 7 9.
1: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ ඩොක්ටි කිව්වානේ මඩ මෙමරි ලොස් කියලා.
2: මෙමරි ලොස් කවුද ඩොක්ටර්? යාද සුන්නද?
1: මම කිරිකේ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අයියා මට.
2: සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දිනවානේ.
3: hina vevi sindu ahanna fm 93.5 fm 93.7 handave 4 veddi tune karala thiyaganna
0: evening drive with chamit and charu
3: sama anugrahaya
0: rasayenut ihala gunayenut ihala vijaya tose mishranaya
3: vijaya products ape rasaya rate samata Rhythm, vibe, beat, it mix winner.

නවයයි විනාඩි පනස් දෙකයි වෙලාව බෙල්ලංවිල විහෙර වැඳගෙන හේමම ගිහිල්ලා පිළියන්දලට ගිහිල්ලා පිළියන්දල අයිටින් පූජා වෙසක් කලාපයට ඇතුල් වෙන්න අද රාත්‍රී 7 සිට නූඩල්ස් දන්සලා තියෙන්නේ. එතකොට තව දන්සල් තියෙනවා ගොඩක්. මං කියේ ප්‍රධාන වශයෙන් තියෙන නේද අයිටින් පූජා වෙසක් කලාපේ ලොකුම දන්සල් නූඩල්ස් දන්සල් අද රාත්‍රී 7ට විවෘත කරනවා. ඉතින් මේ පැත්තට ඇවිල්ලා ඉන්න අනිවාර්යම අද තුන්වෙනි දවස වාහන පුළුවන් තරම් කොහෙන් හරි පාක් කරලා ඉන්න, ඇතුළට වාහන ගන්න එපා. මොකද සෑහෙන ට්‍රැෆික් එකක් ඊයේ සහ පෙරේද දවස් දෙකේ තිබුණා. ඒ නිසා ඔයා වෙසක් බලන්න එනකොට ඒ නේද ඒ සහයෝගය දෙන්න. ගෙදර හැමෝමත් එක්ක එන්න, අද ඔෆිස් ගිහිල්ලා පොඩක් කලින් ආවත් කමක් නැහැ. බොස්ට පොඩ්ඩක් කියන්නද වෙසක් බලන්න යන්න තියෙනවා කියලා නේ. හරි, ඉක්මන මතක් කරනවා ඒ අපි මතක් කරේ පිළියන්දල පැත්ත. ඊට පස්සේ මාතර මේ රාජ වෙසක් කලාපේ පැවැත්වෙනවා. ඒකන මතක් කරනවා මාතර නගරය කේන්ද්‍ර කරගෙන දක්ෂිණ ප්‍රභා වෙසක් කලාපේ. ඉතින් ඒක දැකබලා ගන්නත් ආරාධනා කරනවා. මොකද දකුණේ අයට නේද මෙහි පිළියන්දල ඉන්න බෑනේ. මේ පාර පිළියන්දල පළවෙනි වතාවට වගේ මේ තරම් සාර්ථක වෙසක් කලාපයක් කරන දකුණේ වෙසක් කලාපයත් රාජ වෙසක් කලාපයත් අති උත්කර්ෂවත් විදියට සංවිධානය කරලා තියෙනවා. මේක රූපවාහිනී මාධ්‍යෙන් සමාජ මාධ්‍යෙන් එහෙම දකින්නේ නැති ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවකින මතක් කරන්න ඕනේ. අවුරුදු 57ක නොපිදෙන ජනතා විශ්වාසයක් සහිත නේද නියමිත ප්‍රමිතියට ආයුර්වේද නිෂ්පාදන සකසන ආයුර්වේද නිෂ්පාදන ශාස්ත්‍රීය ප්‍රමුඛයා තමයි, පුරෝගාමියා තමයි ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව. ප්‍රමිතිගත ආයුර්වේද නිෂ්පාදන ප්‍රවීණ ආයුර්වේද වෛද්‍ය මණ්ඩලයේ දායකත්වයේ, එවගේම පාලනංශය අධීක්ෂණ යටතේ ආයුර්වේද ඖෂධ සහ නිෂ්පාදන 200කට අධික ප්‍රමාණයක් දේශීය වෙළඳපළට දායාද කරන ලංකාවේ ජනතාවගේ නිරෝගීකම ආරක්ෂා කරගන්න, සෞඛ්‍ය තත්ත්වය නංවාලන්න ඒ අවශ්‍ය කරන පසුබිම හදනවා ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව. ඉගෙනත් මතක් කරනවා. එවගේම උදේ ඉඳලා අපි වේල් තුනක් ගන්නවනේ දවසට. සාමාන්‍යයෙන් මේ දවස්වල නම් ටිකක් ඔය දන්සලක් එහෙම හම්බුණා කියලා කියන වේල් තුන හතරක් පහක් වගේ වෙනවනේ. හරි, රසට කෑම ටික කන්න විජේ නිෂ්පාදන තමයි අපි පාවිච්චි කරන්න. අපි විතරක් නෙමෙයි මේක අපි කිව්වා ලෝකෙ කොහේ ගියත් දැන් විජේ නිෂ්පාදන වල තැනක් තියෙන නිසා දැන් අපි නේද විදේශිකයෝ පවා විජේ කියන නිෂ්පාදන වල රස තමන්ගේ කෑම වලට එකතු කරගන්නවා. 100%ක් ස්වභාවික කුළුබඩු රස නිසා තමයි විජේ නිෂ්පාදන ගැන ඒ තරම් විශ්වාසයක් ලෝකෙම හැදිලා තියෙන්නේ. එමනම් මගේ වෙලාව ඉවරයි. යන්න කලින් පැල්ලත් නිෂ්පාදන ගැන මතක් කරනවා. අද ලෝක කිරි දිනයත් එක්ක පැල්ලත් නිෂ්පාදන ගැන ආඩම්බරය අපිට දැනෙනවා. මොකද ලංකාවේ කිරි ගොවීන් 30,000ක් විතර පැල්ලත් නිෂ්පාදන ආයතනත් එක්ක සම්බන්ධයි. 100%ක් නැවුම් කිරි වීදුරුවක රස බලන අවස්ථාව තින්නේ පැල්ලත් කිරි වීදුරුවක. ඊට පස්සේ රසකාරක වර්ණක වගේ දේවල් අඩංගු නැති ගුණාත්මක බව ගැන හිතුවත් පැල්ලත් ඉස්සරහින්. එහෙනම් අපි අය හම්බෙනවා හෙට උදේ 7ට පරිස්සමට ඉන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්ව අපිට අහරින දැන් නවනිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රිය වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 011 7 679 579
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවිබිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 071 711 711 1
3: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: ස්ත්‍රී දූෂණයකට සම්බන්ධ සැකකරුවෙකු හා ඊට ආධාරණ බලදුන් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වයස අවුරුදු 15ක දැරියක් ඇගේ පියාගේ සහෝදරයා විසින් දූෂණය කිරීමක් සම්බන්ධව මහනුවර පොලිස් ස්ථානය මගින් විමර්ශන ආරම්භ කර තිබුණා. ඒ අනුව ඊට සම්බන්ධ 25 හැවිරිදි සැකකරු බහිර්ව කඳ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ. සැකකරු ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ සිටින හිමිනමක් බවයි පොලිසිය පවසන්නේ. සිද්ධියට ආධාර බලදීම සම්බන්ධයෙන් කාන්තාවක්ද බහිර්ව කඳ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇය 29 හැවිරිදි බහිර්ව කඳ ප්‍රදේශයේ පදිංචි කරුවේ. ඔවුන් බහනුවර බහිෂ්ඨවාද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද දිනේ දක්වා ආරක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. සැකකාරිය රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදහැර ඇති බවයි පොලිසිය පවසන්නේ. මියන්මාරයේ සිදු වූ පිරිමකින් පුද්ගලයන් 55 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කැරලිකරුවන්ගේ පාලනය යටතේ පවතින ප්‍රදේශයකයි පිපිරීම සිදු වෙත්තේ. මියගිය පිරිස අතරට කාන්තාවන් 25 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 30 දෙනෙකු ඇතුළත් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා. පතල් ගැනීම සඳහා යොදා ගන්නා පුපුරණද්‍රව්‍ය අදාළ පිපිරීමට හේතු වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. මිලක ලක්හඬ ප්‍රවෘත්ති පෙරවරු 11ට
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: සිදුහත් උපත ගෞතම බුද්ධත්වය බුද්ධ පරිනිර්වාණය සිහිකරන මේ උතුම් වෙසක් සමගී සියල් සිත් නිවී සැනහේවා.
1: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN.
2: Good morning, උදේ 10:03.

0: උද 10 විනාඩි 7යි.
1: විලාබ් ඔබ වෙත ගෙන ආවේ
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් තවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
1: රීදා වයි බී ඉකිට මික්ස් වෙන හාට් බීට් සම අනුග්‍රහය
3: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනවාද කරන්න බැරි? මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා. සුපිරි ටැග් තුනක්. ප්‍රථම ටැග් 120. ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයට ටැග්. මෙගා පවර්.

0: ఐబోన్ సుబుదాసునకు చగ్రహ వాసన వంత ప్రబోధమ దవసాఖ వెన్నకిల ప్రార్థన కను అసిలు దినట గుడ్ మార్నింగ్ అద జుని మాసె పాలము ఎనిదా అలుత్ మాసయాక్ అలుత్ దవసాక్ అలుత్ సతియాక్ అపి మే విధిహట ఆరంభై కరాన్నే ఇది నాడు పులువన్ మే పెద్దట ఎన్న బిందు హత బిందు తున యను తున పహాయ అను తున హత పే వాట్సాప్ నంబర్ ఇక మంగిన దవా లెక్క వెనక లస్సన లస్సన ప్లే లిస్ట్ ఇక దవసిది తరగిన విల్ల దాన్ని తిన్న తామత్ వెసాక్ కాలే ఏమనతం వెసాక్ అసిరియ విందిన గమన్ తమాయి ఉబైన్ని సమహర్ విలావడు దాంగ్ అదే గుడక్ ఆఫీస్ హేమని వాడు దీల తీయన్నే ఇది ఏక నిసా අදත් ගොඩක් අය අපි දන්නවා ආවිදින ගිහින් තියෙන කියලා. ඒ වගේම තමයි විශේෂයෙන් මතක් කරන ඕන ITN පූජා වෙසක් කලාපය. දැන් ජුනි 3 වෙනිදා දක්වා පිළියන්තර නගරයේ කේන්ද්‍ර කරගෙන මින් ආරම්භ කළ තිබෙනවා. අපි පසුගිය 30 වෙනිදා මේ ITN පූජා වෙසක් කලාපය ආරම්භ කළා. දැන් ඊයේ දින සාර්ථකව දෙවන දිනයේ ඊදිමවට පත් කරා. දැන් 3 වෙනි දිනේ තියෙනවා. ඉතින් අපි ඔබට මතක් කරනවා අපි වැහෙන මානේ අපිට ආදරය කරන අපේ ආදරණීය ශ්‍රාවකයන්ට එන්න පිළියන්තර නගරයට. ඔබ වෙසක් බලන්න කොළඹට එනවනම් අර කතාවකුත් තියෙන්නේ නේද? කොළඹ නම් ඉතින් වෙසක් තමයි. වෙසක් එකට ලස්සනම කොළඹ. ඔය වගේම තියෙනවනේ නේද? ඔව් ඒ ලස්සන දෙගුණ තෙගුණ කරගන්න පුළුවන් ඔයාට. පිළියන්දල පැත්තට ආවොත් එහෙම. අපේ ITN පූජා වෙසක් කලාපේ ආරම්භල තිබුණා. ඒ වගේම තමයි ලක්කන විශේෂ මාධ්‍ය කුටියක් තියෙනවා. අපේ සහෝදරයා නැතර ඉන්නවා. එතෙන්ට යන්න ගිහිල්ලා කතා කරන්න එයාත් එක්ක. එතකම අපි දැක්ක දැන් සමහර ප්‍රදේශවලින් වාර්තාවල තිබුණා අතුරුපැදීම අධික ශබ්දය අධික ශබ්ද සහිත නලා පාවිච්චි කරමින් ඒකෙන් හෝන්ස් එහෙම ගහගෙන පොඩ්ඩක් අර වැඩකිට දාගෙන නේද එහෙම ගියපු බයිසිකල් දෙක තුනක් නෙවෙයි එහෙම ගියපු බයිසිකල් ගොඩක් අතරංගුට අරගෙන තිබුණ අපි දැක්ක පසුගිය වෙසක් කාලෙත් එක්ක එතකම ඊය දැක්ක ඊ රාත්‍රියේදී තවත් රියානතුරක් සිදු වෙලා තිබුණ පුද්ගලයන් හය දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වෙච්ච රියානතුරක් වාර්තා වෙලා තිබුණා. ඉතින් මේ විදිහට තමයි ඔය වෙසක් බලන්න ගියාට පස්සේ පොඩ්ඩක් අපේ කට්ටිය දන්නවනේ නේද බයිසිකලයක් එහෙම ගත්තට පස්සේ පොඩ්ඩක් ටිකක් උඩින් යන්නේ නේද? ගොඩක් ඒ පිළිබඳව අවධානය යොමු කරන්න කොහොමද දැන් දවසේදීත් අපි දන්නවා ඔයා යනව කියලා කොළඹවට ඒ වගේම අනෙකුත් ප්‍රදේශවල ඔය රාජ්‍ය වෙසක් උත්සවයේ පැවැත්වෙන කලාප වලට එහෙම ඔයා යනවා ඒ ගියහම ඔයාගේ වාහනේ එහෙම නැත්නම් ඔයාගේ අතුරුපැදිය ඔයාගේ ත්‍රිරෝද රථය ඔයා පරිස්සම් කරන්න ඔයාගේ ආරක්ෂාව ඔයාම බලා ගන්න මොකද මේ දිනවල අනවශ්‍ය විදිහට දැන් ඔය අපි දැක්කා ප්‍රදේශ කිහිපයකින්ම වාර්තා වෙලා තිබුණේ අතුරුපැදිය එහෙම අතුරුදහන් වෙලා තිබුණා ත්‍රිරෝද රථවල ඒ වගේම අනෙකුත් වාහනවල ඔය සමහර කොටස් ගලවගෙන ගිහින් තිබුණා. ඒකින්ද පොඩ්ඩක් ඒ පිළිබඳව තවදාහනේ යොමු කරන්න කියලා ඔබට මතක් කරනවා. හරි ලකින හાર્ට් බීට් එහෙනම් අදවසේදී අපි මේ විදිහට ආරම්භ කරනවා. වාට පුළුවන් මේ පැතරෙන්න 07.03.93.5.7 07.03.93.5.7 කියන අපේ නම්බර් එක ඔයා වෙනුවෙන් විවෘතයි. දවල් 1 වෙනකන්. ඉතින් ආරාධනා කරනවා FM 93.5. FM 93.7 ලකන හાર્ට් බීට් එක එකතු වෙන්න. දැන් අදත් ලස්සන සින්දුවක් තෝරගත් අපි පළවෙනි සින්දුව විදිහට වික්‍රත්නායක මහත්මයා ගායනා කරන සින්දුවක් තමයි මම අදවසේදී පළමු සින්දුව විදිහට තෝරගත්තේ. අපේ නම් සින්දුව හමු ලක්කන හાર્ට් බීට් අහන වෙලාවත් මතක් කරගෙන ඉඳලා ලක්කන හાર્ට් බීට් අහන වෙලාව මතක් කරනනම් 11යි උදේ 10යි විනාඩි 11යි
1: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත

0: සිත තිළින කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනේ. ඒවට ස්ටෑන්ඩර්ඩ්ස් නැද්ද?
2: හැබැයි අමෘතා ස්ටෑන්ඩර්ඩ්ස් වලට හදර නිසා හැම හඳුන්කුරුම හොඳ සුවඳයි. නිවිලා ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා.

0: लाखांड हार्ट बीट।
1: उधर है भी ना दास है वाला वाला खंड हार्ट बीट वाला थवम वहाँ एक दूसरे लिए फालो बिन भाई में विधि हटा भी देखा रिनवार दिनों फैलो तो निष्पाद ने पहले बंदो माता करना फैलो तो निष्पाद ने किले के ने सिर से एक मापेर उठे आपे बने निष्पाद ने एक बायन तो मिला दी गान के लापे बट माता करना वा प्रधान तो है तो तमाय फैलो तो निष्पाद ने किले के ने आपे रोटे देश के किरिगोबीन के लबागा ना वो किरियास्वन ने थमाई फैलो तो निष्पाद ने करने एवं कि मतमाय फैलो तो निष्पाद ने गतर पर से फैलो तो किरिपिटे के टवेलन तो बोले हम बेनी हेलम थैनाक प्रधान ने आएगा පළවත කිරිපිටි ගැතර පස දැන්වාට මේද සහිත මේද රහිත කියන කාණ්ඩ දෙකෙන්ම වෙළඳ පොලෙන් මිලදී ගැනීම හැකියාව තියෙනවා. එහෙම නැත්නම් මම මේ කියන අවුට්ලට් එකට ඉක්මනටම ගිහිල්ලා පළවත නිෂ්පාදන වාට මිලදී ගැනීම හැකියාව තියෙනවා. ස්ටැන්ඩ් තිලකරත්න මාවතන උගේකට තියෙන ශාඛාව, මාළඹේ රංගලහන්දියේ තියෙන ශාඛාව, එවැගේම තමයි ගාලුපාර කොල්ලපිටියේ තියෙන ශාඛාව, බතරමුල්ල පළවත ශාඛාව සහ අනුරාධපුර මර්දන් කඩවල ශාඛාව ඔන්න ඇවෙනුවෙන් විවෘත වෙලා තියෙන්නේ. මේකිනු ශාඛාවන් වලට ගිහිල්ලා පැලවත් නිෂ්පාදන වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා අපි ඔබට මතක් කරනවා මේ වෙලාවේ. ලකන හાર્ට් බීට් එකේ ඉන්න වෙලාවත් මතක් කරනම් උදේ 10යි විනාඩි 17යි. තාමත් මේ පැත්තට ඔයාට එන වෙලාව තියෙනවා. මම ඉන්නවා දවල් එක වෙනකන්. ඒ වගේ ලස්සනම ලස්සන සින්දු ටිකක් අරගෙන අවිලා. අපි රහල්ලාල්විස්ගේ සින්දුවක් තමයි ළඟට තෝරගත්තේ. අපි එහෙනම් සින්දු අහලා ආයෙ මේ පැත්තටම ලකන හાર્ට් බීට් අහන වෙලාව මතක් කරගෙන යන්නම්. ඒ වගේම අපේ නම්බර් එක 07.3.93.5.93.7 අපේ WhatsApp නම්බර් එක 07.3.93.5.93.7 මෙන්න මේ කියන නම්බර් එකට ඉක්මනට මැසේජ් එකක් දාන්න. මේ පැත්තට මම බලාගෙන ඉන්නවා. ඔයා මේ පැත්තට එනකන් FM 93.5 FM 93.7 කොහේ හිටියත් ඔයාට පාළුවක් නැතිව ළඟම තියාගන්න හොඳම මිතුරා තමයි ලක්හඬ කියලා කියන්නේ. හරි, අපි යමු සින්දුවට. එහෙනම් මේ විදිහට ආරාධනා කරන දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. 10යි විනාඩි 18යි.

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. බිංදුවයි 706 366 176 අංකයට ඔබ

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහය සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බී. දනඩ තහනේ ලොතරැයි රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් අන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: උණුසුම සනසුම හදවතේ රැඳි විජයතේ
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
4: ධන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න එප

0: ඕනමන සතිය දෙනකන දවල් එක ඒද හතර වෙනකන්
1: Overtime Beats with Jamie.

0: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී නවයට
1: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය දුරලන්
0: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
2: සම්බුදු සිසිලසෙන් නැහැවෙන මේ උතුම් මිසක් සමයේ සියල් සිත් නිවී සැනහේවා.
3: FM 93.5 FM 93.7 ලංකාණ්ඩ රේඩියෝ ITN
4: උද 10 විනාඩි 30යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත. Heart beat.
4: උද 10 විනාඩි 30යි වෙලාව. ලකඩ හાર્ට් බීට් හොන දන්නව නැතිව වැභාගයක් දැනටමත් ගෙවිලා ගිහින් ඉවරයි. මේ වෙන විදිහට මැසේජස් ගොඩක් આવી තේන හිතවතුනි. අපි මේ සින්දුවෙන් පස්සේ අනිවාර්යෙන් යාලව එකතු කරගන්නවා. ඉතින් තාම මැසේජ් එක මේ පැත්තට දාන්න බැරි වුණා නම් ඉක්මනට මැසේජ් එකක් දාන්න 0703935937 0703935937 අපේ WhatsApp නම්බර් එක. මම බලාගෙන ඉන්නවා මේ පැත්තට එන කාර්. FM 93.5 FM 93.7. මේ වගේ ලස්සන සින්දු ගොඩක් වාට දවල් එක වෙනකන් අහන්න පුළුවන්. ඒ වගේම මේ මැච් එක ගැන කතා කරන්න තෝරන වැඩක් දෙන බලාගෙන ඉඳපු මැච් එකක් නේ. අනං හිත ගුජරාත් ලගයි කියලා. කොහෙද බැරි වුණානේ නේද? හරි බලමු අපි මේ මැච් එක ගැන කතා කරන්න තෝරන මේ සින්දුවෙන් පස්සේ අනිවාර්යෙන් අපි ඒ ගැන කතා කරමු. ලකන හાર્ට් බීට් අහන වෙලාවත් මතක් කරගෙන මෙයන්නම්. උදේ 10 විනාඩි 32යි.

0: උදේ 10 විනාඩි 36යි වෙලාවා. නැකඩ හાર્ට් බීට් එක එකතු වෙලා ඉන්නේ මේ විදිහට. දැන් මේ රාත්‍රී ගතට පස්සේ අපේ ක්‍රිකට් වලට ආදරය කරන ඉටාවුන්ට සුවිශේෂී දවසක් බවට පත් වුණා. මේ දවස කියලා කියන්නේ හැමවර IPL ඉතිහාසයේ IPL ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය පැවැත්ුණා. වඩාත්ම තරඟකාරී වගේම ධනවත්ම ලීග් ක්‍රිකට් තරඟමාලාව ඉන්දියා ප්‍රීමියර් ලීග් 2026 තරඟාවලිය තමයි මේ දවසේදී රාත්‍රියේදී විදිහට නිමාවට පත් උනේ. ඇඳි ලකුණු 156 ඉලක්කයක් හඹා ගියා රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම. ඒ වගේම උන්ට අනික් කරතින් තරඟවැදුණු කණ්ඩායම ගුජරාත් ටයිටන්ස් කණ්ඩායම. කොහොම නමුත් ඇහිදී ලකුණු 56 ඉලක්කයක් හඹා ගියා රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම. පන්දු වාර 18කදී කඩලු පහක් පමණක් දැවේ ලකුණු 161ක් ලබා ගනිමින් 2026 IPL කිරුළ තමන් සතු කර ගැනීමට සමත් වුණා. ලෞෂාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය වන අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදී ක්‍රීඩාංගණයේදී තමයි කාසිය වාස්‍ය දිනු රොයල් චැලෙන්ජර්ස් බැංගලූරු නායකයා පළමෙන් පන්දුවට පහර දීමට ගුජරාත් ටයිටන්ස් කණ්ඩායමට ආරාධනා කළේ. එනම් පිටියට පිවිසි ගුජරාත් ටයිටන්ස් කණ්ඩායමේ පළමු කඩලු දෙක ලකුණු 26කදී දවා ගැනීමට රොයල් චැලෙන්ජර්ස් බැංගලූරු පන්දු යවන්නට හැකියාව ලැබුණා. ගුජරාත් ටයිටන්ස් කණ්ඩායමේ නියමිත පන්දුවර 20 අවසානයේදී කඩලු 8ක් දැවී උන්ට ලබා ගැනීමට හැකියාව ලැබුණ ලකුණු 155ක් පමණයි. ගුජරාත් කණ්ඩායමෙන් සාර්ථක නිම ක්‍රීඩා කළ වොෂින්ටන් සුන්දර් පන්දු 37කින් දවී අර්ධ ශතකයක් රැස් කර ගැනීමට හැකියාව ලැබුණා. ඒ වගේම තමයි නිෂාන් සින්දු ලකුණු 26 පන්දු යවීමේදී රසික් සලාම් ලකුණු 27ට කඩලු 3ක් දවා ගැනීමට සමත් වුණා. එනෝ තමයි පිරිතුරු නිම ක්‍රීඩා කළ ක්‍රීඩා පිටේ පිවිසි රොයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම ලකුණු 18ක් අවසානයේ ලකුණු 161ක් ලබා ගනිමින් මෙවර තරඟාවලියේ ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබුණේ. ඉතින් අද දවසේදී ගොඩක් දෙනාගේ කතාබහට ලක්වෙච්ච ක්‍රීඩකයෙක් නැවතත් පහුගිය දින කිහිපෙදීම ඔහු ගැන කතාබහට ලක්ුණා. කොහොම නමුත් ඊ රාත්‍රියේදී ඔහු ගැන කතාබහට ලක්ුණා ක්‍රිකට් ලෝකයේ හොල්ලපු තවත් විශිෂ්ටයෙක් තමයි කිං කෝලි කියලා කියන්නේ. ඉතින් රොයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායමට උන්ගේ ජයග්‍රහණය තහවුරු කර ගැනීමට හැකියාව ලැබුණේ විරාට් කොහ්ලිගේ මේ නොදැවි ලබාගත් ලකුණු 75 හින්දා. පන්දු 42කදී තමයි ඔහු මේ ලකුණු 75 ලබා ගන්නේ. 4 පහර 9ක් සහ 6 පහර 3ක් ඔහුගේ මේ ඉනිමට ඇතුළත් වුණා. එතකම හියදවසේදී රොයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම වෙනුවෙන් උද ලකුණු 32ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දු 11කදී වෙන්කටේෂ් අයියර් 4 පහර 4ක් සහ 6 පහර 2ක් ඔහුගේ ඉනිමට ඇතුළත් වුණා. රජිත් පරිතාර ලකුණු 15ක් පමණයි ලබා ගැනීමට ඔහුට හැකියාව ලැබුණේ. ක්‍රුණාල් පාණ්ඩයක් ලකුණකට දැවි යනවා. ජිතේෂ් ශර්මා ලකුණු 11ක් ලබා ගෙන අතරේක ලකුණු 2ක් සමගින් තමයි රොයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම ලකුණු 161ක් ලබාගෙන බෙවර IPL කිරුළ තමන් සතු කර ගැනීමට ඔවුන්ට හැකියාව ලැබුණේ. අමතමයි රාත්‍රිය අවසන් වුණේ. අපේ ගොඩක් දෙනා බලාපොරොත්තු තියාගෙන ඉඳපු කණ්ඩායමක් රොයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායමේ වගේම තමයි අපේ රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම පිළිබඳවත් ගොඩක් දෙනා මේ දවසේදී මීට පෙර ඔවුන් සඳහන් ගොඩක් වෙලාවට බලාපොරොත්තු තියන් හිටිය රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම පිළිබඳව. කොහොම නමුත් ඔවුන්ට හැකියාවක් ලැබුණේ නැහැ අවසන් මහා තරගයට ඇතුළත් වෙන්න. එනු තමයි දවසේදී ගුජරාත් ටයිටන්ස් කණ්ඩායම සහ රොයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම තරඟ වැදුනේ. එනු 2026 මෙවර IPL ඉතිහාසයේ කිරුළ තමන් සතු කර ගැනීමට රොයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායමට හැකියාව ලැබුණා. හරි, ලකන හાર્ට් බීට් එක එකතු වෙලා ඉන්න වෙලාවත් මතක් කරගෙන අපි තවත් ලස්සන සින්දුවකට යනවා. සින්දුවෙන් පස්සේ අපි යනවා. අපිට මැසේජ් කරපු අපේ යාළුව කට්ටියක් ඉන්නවා. ආදරෙන් එකතු කරගන්න ඕන යාළුවා. එහෙනම් අපි සින්දුවට යමු. වෙලාව බලනම ලකන හાર્ට් බීට් අහන වෙලාව මතක් කරන්න. උදේ 10යි විනාඩි 46යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 1 6 7 9 5 7 9 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
3: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි ටෑග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටෑග්ක සහ ග්‍රෑන්ඩ් සුපිරි ටෑග්කට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටෑග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී
4: වීඩියෝ ක්‍රීඩාවක් සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න. ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න.
5: ඒකියා සුරකින් මගතොට හાર્ට් බීට්
0: උදේ 10 විනාඩි 41යි මට මැසේජ් කරපු යාළුවෝ ගොඩක් ඉන්නවා. යාළුවා එකතු කරගන්න ඕන මේ සින්දුවෙන් පස්සේ. අනිවාර්යෙන් යාළුවගේ මැසේජස් ටික කියවනවා. තාමත් මේ පැත්තට එන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවා නම් මැසේජ් එකක් දාන්න 07.3 93.5 93.7 අපේ WhatsApp නම්බර් එක. අපහු මතක් කරනම් 07.3 93.5 93.7 එක්මන්න මැසේජ් එකක් දාන්න. මම බලන් ඉන්නවා ආයෙනකන්. අපේ මැසේජ් කරපු යාළුවෝ කට්ටිය බලාගෙන ඉන්න. ආගේ මැසේජ් එක අපි කියනවා මේ සින්දුවෙන් පස්සේ. 10:42

Radio ITN Heartbeat. දහය විනාඩි 45 වෙලාවලකට හાર્ට් බීට් එක එකතු වෙලා ඉන්නවා පළවෙනි පැයේ මේ විදිහට අපිට මැසේජ් කරපු යාළුවෝ කට්ටියක් වැඩරණ එකතු කරගන්න ඕනේ. Hi good morning හැමදාමත් වගේ අදත් අපිට ලස්සන සින්දුවක් ඕනි කියලා මැසේජ් එක දාලා තියෙනවා. අපේ නෝදී තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. හිනෝකා ඉන්නවා, මානෙල් ඉන්නවා, කුමාර් ඉන්නවා, කුසුම්, මොනිකා, ගයා, ජානා, චමිලා, පුෂ්පා, චුටි කුමාරි, සිත්මා, නිසංසලා, සුධර්මා කට්ටියම ආදරණ එකතු කරගන්න කියලා අපේ නුදී මැසේජ් එක දාලා තියෙන නුදී. ඔන්න එහෙනම් කට්ටියම ආදරණ එකතු කරගන්නවා ලැකන හાર્ට් බීට් වලට. සුබදාසනක් වේවා අපිටත් සින්දුවක් ඕනේ. ඉචි අනුර පුස්සල්ලා විදලා අපි වහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එක දාලා තියෙන්නේ. ගුඩ් මෝර්නින්, ඉතින් කොහොමද ඔයාට? මාවත් ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්න දවස් ගානකින්නේ අද ආවේ. නැමන් සිකුරාදාවනේ. ඉතින් වෙසක්කික සෙනසුරාද ඉරුදා තිබුණා. ඒක හින්දදින් අපිට නිවාඩුවකෝ තිබුණා. හැබැයි මන් සිකුරාද ඇවිල්ලා ගියේ. හරිද චන්දිමා? අපේ කොටිකාබද්ද චන්දිමා බේගුණවර්ධන තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. දෙවුනි තිමිර පුන්සදි වෙන්දි ඔයාවත් ආදරණ එකතු කරගන්නවා. ආදරේ හැමදාමත් ලැක්කන්නට කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. ගොඩක් ස්තුතියි. අපේ දසුන් ඉන්නවා, මං හිතන්නේ මේ කිරිබත් ගොඩ ඉන්න අපේ දසුන් නේද? ආදරණ එකතු කරගන්නවා යාවත්. හෙලෝ හෙලෝ කලබල පැන්චෝ, කොහොමද? සනීපෙන් ඉන්නව නේද? ගුඩ් මෝර්නින් ගිහන් අයියේ, ඔයා ගොඩක් ලස්සනයි. මම මාතලේ දිලිනි, හැමදාම සතුටින් ඉන්න මැසේජ් එක දාලා තියෙන අපේ දිලිනි. ආදරණ එකතු කරගන්නවා දිලිනි ඔයාවත් මේ වෙලාවේ. හෙලෝ ගිහන් මල්ලි, ඔයා ඇතුළු ලැකන කාර්ය මණ්ඩලයට සුබ වෙසක් මංගල්‍යයක්ම වේවා. බහරෙන් වලින් අපේ චන්දන කේ හැන්නදි මැසේජ් එක දාලා තියෙන්නේ. ජපාන් වල ඉන්න පොඩිදුව දිල්ෂේ, වගේම තංගල්ලේ ආදරණීය බිරිඳ ශ්‍යාමා චන්සි සමග ජෝන් පුතාවත් ඔයා වැඩහට වැඩසටහන් ලස්සනට කරනවා. හෙල ආදරේ ලක්කටද කියලා මැසේජ් එක දාලා තියෙන ගොඩක් ස්තුතියි චන්දන. අවත ආදරණ එකතු කරගන්නවා මේ පැයට. අපි යනවා කොට්ටාව පැත්තට. සුබ වෙසක් සතියක් වේවා ගිහන් පුතා ඔබට. ලකන හાર્ට් බීට් වැඩ කරන ගමන් අහගෙන ඉන්නවා. සින්දුකට අපිවත් එකතු කරගන්න. කොට්ටාව ඉඳලා අපි වැඩ කරන තැන අපේ ලොකු බස් සුපුල්, පොඩි බොස් වරුණ, ලක්ෂ්මී, ඒ වගේම ලක්ෂ්මී මිස්, මදුසංක, විජේ, ජගත් කට්ටියම එකතු කරගන්න කියලායි අපේ ජයමාම මැසේජ් එක දාලා තියෙන්නේ. හයි පානදුර ඉඳලා අපේ සෙට් එක, අද අපේ ශාන්ති අක්කගේ බර්ත්ඩේ එක, අයකට සුභපතනවා. නිලෝ මිස්, සමිතා, අය වගේම නිමේෂා, දිස්නා, ශිරෝමි, චම්ලි, චම්ලා නේද, චම්ලා, සීතා, තිලිනී, කුසුම්, නිරෝෂා, ශාමා, ඉශාංකා, ශ්‍රියා, නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ශාන්ති අයකට හොන අපිත් ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී වාසනාවන්ත සුව සුභ උපන්දිනයක් වෙන්න කියලා. නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ දවසක් වේවා බින්කුන්. පින්වත් වෙසම් වෙසක් මංගල්‍යයක් වේවා ඔයාට හැමෝටමත්. කොහොමද ඔයාට පරිස්සමෙන් ඉන්න බින්කුන්? ඔයාගෙන් ඉල්ලන සින්දු දෙන්නේ නෑනේ ඔයා. ඉතින් මං හිත හදාගත්තා ඔයා දෙන ඕනම සින්දුවක් අහනවා කියලා. බලන්නකො නේද ඔයා දෙන ඕනම සින්දුවක් අහනවා කියලා. ඉතින් ලස්සන සින්දුවකට මගේ ගෙදර හැමෝම හાર્ට් බීට් අහන, මගේ ටික්ටොක් එකේ යාළුවෝවත් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. මාව දන්නේ සුදු අරලයා කිව්වමලෝ. ගිනිගත්තේනින් අපේ සුදු අරුලිය හෙනම් ගන්නවා ආදරණ එකතු කරගන්නවා ලකන හાર્ට් බීට් වලට. ගිනිගත්තේ නේදලා මේ වෙලාවේ අපි අහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා තියෙනවා. ඉතින් ඔයාවත් ආදරණ එකතු කරගන්නවා මේ වෙලාවේ. ඔහ ඉල්ලපු සින්දුවක් මම නොදී ඉඳලා නෑනේ. අනිවාර්යෙන්ම දීලා තියෙනවනේ. අද බැරි වුණොත් හෙට හරි දෙනවා. ආයතකම මේ වෙලාවේ අපි අහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා තිනෝ සරත් චන්ද්‍ර ඩයස් කලේකඩේ රයිගම ඉඳලා. ඔයාවත් ආදරණ එකතු කරගන්නවා. ගුඩ් මෝර්නින් හાર્ට් බීට් වලින් මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. මට චාමර වීරසිංහගේ සින්දුවක් දෙන්න. අපේ හොරණින් හොරණ වරාගොඩින් වරකාගොඩින් නේද රේණුකා මැසේජ් එක දාලා තියෙන්නේ. සුබ දවසක් වේවා හાર્ට් බීට්. උලත් සිංහලින් අමා ඉන්ද්‍රාණි, තාතා ජයසිංහ, චූටිමල්ලි ඉඳුනිල්, ලකුමල්ලි ප්‍රණීත්, සුදු කෞෂි, එවගේම දෝණි, තුහින බබයි, ආදි බබයි, මතුගම පළවත්තෙන් මගේ ආදරේ රංගවයි, මගේ චූටි මැණිකයි නුකිවයි, ලකනහන හැමෝම අය වාවයි එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. අපේ බුලත් සිංහලින් දහරා, දහරා උනාමත් ආදරණ එකතු කරගන්නවා. එවගේම සමන්ත, හයිබෝන් සුබදාසනා කවත් ආදරණ එකතු කරගන්නවා. ලකනට පොදු පිටේ වාද්‍ය විඳන්න අපේ සමන්ත මේ වෙලාවේ අපි අහන් ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. සුබ උදෑසනක් වේවා හිතවත. මාත් එහෙනම් ඔය පැද්දට ආවා කියලා මැසේජ් එක දාලා තින්න අපේ සංජය.
තැන්ක්ස් ගියන් මැච්චේ ගැන විස්තර කිව්වට අපේ නුවරින් ප්‍රියංක මැසේජ් එක දාලා තියෙන්නේ ආයිබෝන් සුබ දසනක් වේවා ගිහන් මල්ලි මේ ලැබූ ජූනි මාසේ ජයසතුට පිරි වාසනාවන්ත මාසයක් වෙනවා ඔයාට වගේම අහන අහගෙන හැමෝටමත් ලස්සන සින්දුවක් ඕනේ කියලායි මැසේජ් එක දාලා තියෙන අපේ නුවරින් ප්‍රියංක ගුඩ් මෝර්නින් අයියා හලවතු ගොඩ අපිට හංගා ගල්ලේනේ සින්දුව දෙන්න පුළුවන්ද කියලා අහලා තිනවා අනිවාර්යෙන්ම දෙන්නම් අද බැරි වුණොත් අද නම් ප්ලේලිස්ට් එකේ නැහැ බලමු ට්‍රයි එකක් දෙන්නම් සුබ දවසක් මාවත් සින්දුවක එකතු කරගන්න බරුදල් පොළ SL ප්‍රනාන්දු මාව අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා සුබ දසනක් වේවා අපිත් ලක්කන හන ගමන් අනුරගම අනුලාවතී එකතු කරගන්නවා මහත්තයා සිරිල් එවැගේම පුතා ප්‍රදීප් දුව අනුෂිකා පුතා හර්ෂණ එවැගේම දුව පේශලා අමේලියා සමරසේකරවත් ආදරෙන් එකතු කරගන්නවා එහෙනම් කට්ටියම එකතු කරගෙන අපි යමු ලස්සනම සින්දුවකට කොහොමද සින්දුවකට යන්නේ යන්න විදියක් නැහැ මේ වෙලාවේ අපි අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා දෙනවා වැලිගල්ලෙන් සුජානි මහතා ඉන්නවා නිමල් පුතා රසින්දු දුව රශ්නි මාජි ෆාතිමා කට්ටියම එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තිනවා මාවත පුතා බානුකවත් එක් කරගන්න කියලා සින්දුවක් මැසේජ් එක දාලා තිනවා අම්මා ගැන සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා මැසේජ් එක දාලා තිනවා බලමු ට්‍රයි එකක් දෙන්නම් එහෙනම් කට්ටියම එකතු කරගෙන අපි යමු තවත් ලස්සන සින්දුවකට මම තෝරගෙන තියෙන තවත් ලස්සන සින්දුවක් ඔයාට හින්දි සින්දුවකුත් තියෙනවා අපි හින්දි සින්දුවට යනවද සිංහල සින්දුවට යනවද අපි යමු හින්දි සින්දුවට ගිහිලා මේ පැත්තට එමු ආරාධනා කරන FM 93.5 දෙකටම ලක්කඩත් එක්ක එකතු වෙලා ඉන්න ලක්කඩ හාර්ට් බීට් අහන වෙලාවත් මතක් කරගෙන යන්න උදේ 10:50යි

0: ලක්හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: ලකන හර්බිට් හංගින වෙලා මතක් කරනම් උදේ 10යි විනාඩි 57යි
2: අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනේ පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි TVS Agri Business within Sonalika Tractory Mahapulavata Mahabalaya Heartbeat
1: උදේ 10 විනාඩි 57 වෙලාව ලකන හાર્ට්බීට් එහෙනම් ඔන්න අපි පළවෙනි පැය මේ විදිහට ඉවර කරනවා ඊළඟ පැයට යන්න කලින් ඔයාලට මතක් කරන්න තියෙනවා පැල්වත නිෂ්පාදන පිළිබඳව පැල්වත නිෂ්පාදන කියලා කියන 100%ක්ම අපේ රටේ අපේම නිෂ්පාදනයක් නැවුණගෙනති වස විසනති අපේම රටේ අපේම නිෂ්පාදනයක් වෙන හින්දා බයනතු අපේ පොඩ්ඩන්ට උනත් දෙන්න පුළුවන් පැල්වත නිෂ්පාදන ගත්තට පස්සේ පැල්වත කිරිපිටි එක පැල්වත යෝගට් එක පැල්වත බටර් එක පැල්වත අයිස්ක්‍රීම් එක මේ හැමදේම ඔයාලට පැල්වත නාමයට තේ මිලදී ගන්න පුළුවන් මම එක්මන්ට මතක් කරන්න outlet එකත් ස්ටැන්ලි තිලකරත්න මාවත නුගේගොඩ ගාලුපාර කොල්ලුපිටියේ තියෙන ශාඛාව මාළඹ අරංගල හන්දියේ තියෙන ශාඛාව බතරමුල්ල පළවතු ශාඛාව එවැගේම තමයි අනුරාධපුර මරදන් කඩවල ශාඛාවත් ඔන්න ආවෙනුන් විවෘත වෙලා තියෙන්නේ ඔයාලා මේ ශාඛාවන් වලට ගිහිල්ලා පළවතු නිෂ්පාදන වැඩි වැඩියෙන් මිලදී ගන්නත් පුළුවන් එවැගේම තමයි අපේ ජීවිතයේ අපිට තියෙන හැමදාම තියෙන අපිට කොල්ලෙක් ගත්තපස්සේ කොල්ලෙකුට අනිවාර්යෙන්ම ජීවිතයේ ඉස්සරහට යද්දී යාට මෝටර රථයක් කියන එක අනිවාර්ය වෙනව නේද එතින් රුපියල් කෝටි 47ක රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දැවැන්තම සුපිරි දෑගි දෙකකින්ම රුපියල් කෝටි 70ක් ලබා දුන් ලංකාවේ එකම ලොතරැය තමයි NLB මෙගා පවර් කියලා කියන්නේ. එවැගේම තමයි ග්‍රෑන්ඩ් සුපිරි දෑග්ගට අමතරව සුපිරි මෝටර රථයක් ඔබට දිනා ගැනීමේ අවස්ථාව තිබෙනවා. මුදල් හීනය වගේම සුපිරි මෝටර රථයක් හීනේ හැබෑ කරගන්න රුපියල් 40කට සුපිරි තෑගි තුනක්ම දෙන ලංකාවේ එකම ලොතරැය තමයි NLB මෙගා පවර්. NLB මෙගා පව ලොතරැයියත් වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා අපි ඔබට මතක් කරනවා ජීවිතේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පාත වැඩි වැඩියෙන් මිලදී ගන්න අපි එහෙනම් යනවා මේ සින්දුවෙන් පස්සේ අපහු අපි හම්බ වෙන්නේ ලකන හાર્ට්බීට් වල ඊළඟ පැයේදී එතකන් අපිත් එක්ක ආදරෙන් එකතු වෙන්න කියලා ඔයාලට මතක් කරනවා උදේ 10යි විනාඩි 59යි

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: දිවිනේ ප්‍රදේශ කීපයක සිදු වූ අනතුරු වලින් පුද්ගලින් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බුත්තල යටිඅල්ලාතුට මාර්ගයේ බුත්තල දෙසට ධාවනය වූ යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි තවත් යතුරුපැදියක් ගැටීමෙන් අනතුරක් සිදු වුණා. අනතුරින් බලපතල තුවාල ලැබූ යතුරුපැදිකරු දෙදෙනා සහ පසුපැදිකරු බුත්තල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් පැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පෙරදිනි ගණ්ඩොරුව කටුගස්තට මාර්ගයේ පෙරදිනි දෙසට ධාවනය වූ ලොරි රථයක ප්‍රතිවිරුද්ධ දෙසින් ධාවනය වූ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටි අනතුරක් සිදු වුණා. අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු පෙරදිනි රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මනම්පිටියේ බහ ප්‍රදේශයේ පුද්ගලයෙකු ගසකට යටවීමෙන් තුවාල ලබා මනම්පිටියේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මරණකරු හා තවත් පිරිසක් එක්ව ගසක් කපා ඉවත් කිරීමට යෙදී බිම අනතුර සිදු ඇති බවයි විමර්ශනවලදී හෙළිවැත්තේ. ලෙබරණ ඉලක්ක කරගනිමින් නීශ්වාලයේදී අත්කරන ප්‍රහාර හේතුවෙන් ජීවිතක්ෂයටපත් ඇති සංඛ්‍යාව 3412ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවත් පුද්ගලයන් 10269 දෙනෙකු තුවල් ලබා ඇති බවයි ලෙබරණ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. ඒ පසුගිය මාර්තු දෙවනිදා සිට මැයි 31 වනදා දක්වා කාලය තුළ එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිල දත්ත වාර්තාවක් මගින් මේ බව තහවුරු කර තිබෙනවා. මීළඟ ලක්කඩ ප්‍රවෘත්ති පෙරවරු මීළඟ ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති 10:12ට.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 ට SMS කරන්න.
5: සම්බුදු සිසිලසෙන් නැහැවෙන මේ උතුම් මිසක් සමජයේ සියල් සිත් නිවී සැනහේවා.
6: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN
7: Nikolai Vinadi Bhai Velava

0: විනාඩි 10 වෙලාව ලැකන හාර්ට් බීට් අපි එහෙනම් ඔන්න දෙවෙනි පැය මේ විදිහට ආරම්භ කරනවා. කලින් පැය වගේම මේ පැය දිත් ඔයාලට පුළුවන් අපිත් එක්ක මේ පැත්තට මැසේජ් එකක් දාලා chat එකක් දාන්න. 0703935937 අපේ WhatsApp නම්බර් එක. එක්මන්ට මේ පැත්තට මැසේජ් එකක් දාන්න. ඉතින් දැන් ඔන්න අපි කලිනුත් සඳහන් කරාවේ වෙසක් කාලෙට ඇවිදින්න කරන්න ගියාට පස්සේ බයිසිකල් වලින් එහෙම පොඩ්ඩක් වැඩ කිට දාගෙන යනවා අපි දැකලා තියෙනවා අනන්තවත්. හෙඩ්ලයිට් එක දාගන්නවා, හෙඩ්ලයිට් එකට තව ඉස්සරහින් තව මොකක් හරි ලයිට් එකක් හයි කරගන්නවා. ඊට පස්සේ යටින් නියොන් ලයිට් එකක් ගහගන්නවා නේද? ඊට පස්සේ සයිලන්ස් එකට බීට් එකක් හයි කරගන්නවා. තව ලස්සන හොන් 15ක් 20ක් විතර මං හිතන්නේ එක දිගට හයි කරගෙන වැඩ කිට දාගෙන යනවා. එහෙම අයට නම් ඔන්න පොලිසියෙන් සමාවක් හම්බ වෙන්නේ නැහැ. අපි දැක්ක පහුගිය දවස් කිහිපෙදිම මේ වගේ බයිසිකල් ගණනාවක් අතඩංගුවට අරගෙන තිබුණා. ඒක හින්දා පරිස්සම් වෙන්න, ඔයාගේ බයිසිකලේ ආපු ඔරිජිනල් තත්ත්වෙම තියාගන්න, අනවශ්‍ය කෑලි හයි කරගෙන මොකටද නිකන් අඩු කන්නේ නේද? ඒකින්ද පරිස්සමින් ඩ්‍රයිව් කරන්න. බයිසිකලක් එහෙම පදිද්දි අනිත් වෙලාවට දැන් ගොඩක් වෙලාවට අපි දැක්ක මාතර පැත්ත, ඒ වගේම ඔය අපේ පිළියන්දල වෙසක් කලාපෙ ගත්තත් අධික සෙනගක් රාත්‍රී කාලයට මේ වෙසක් කලාප නැරඹීමට පැමිණෙනවා. ඉතින් සමහර වෙලාවට ඔය ഘോഷාකාරී නාද තිබෙන හොන් එහෙම ගහගෙන යනවනේ ළඟින්ම, ඒ වෙලාවට පොඩ්ඩක් ඔය වයස කැන්ඩල් එහෙම විසි වෙලා යනවා පාරේ. ඒකින්ද පොඩ්ඩක් පරිස්සමෙන් රයිඩ් කරන්න කියලාත් අපි ඔයාලට මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම තමයි ඔය වැස්ස වෙලාවත් එක්ක බයිසිකල් වල එහෙම යද්දි පොඩ්ඩක් පරිස්සම් වෙන්න. බයිසිකලේ ටයර් එක එහෙම කට්ට එහෙම කොහොමද තියෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න. නිකම්ම ඔයා වැඩ දාන්න ගිහිල්ලා ලෙස්සල ගියොත් එහෙම ඔයාගේ ජීවිතේමයි අනතුරට පත් වෙන්නේ. ඒක හින්දා මේ දවස්වල ටිකක් පරිස්සමෙන් ඔය බයිසිකල් වල එහෙම යනවනම්, ඒ වගේම ත්‍රී වීල් වල එහෙම යනවනම් පොඩ්ඩක් පරිස්සමින් යන්න කියලාත් අපි ඔබට මේ වෙලාවේ මතක් කරනවා. හරි, ලකන හાર્ට් බීට් එහෙනම් ඔන්න දෙවෙනි පෑය මේ විදිහට අපි ආරම්භ කරනවා. තවත් ලස්සන සින්දුවකින් අපි ලකන හાર્ට් බීට් අහන වෙලාවත් මතක් කරගෙනම සින්දුවට යන්නම්. ලකන හાર્ට් බීට් අහන වෙලාව මතක් කරනනම් 11යි විනාඩි 12යි.
1: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.

0: තිළින කිරීමේ බැතිබරදායකත්වය.
1: මේ හඳුන් කුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු. අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කුර අම්‍රිතා. සිත් සුවඳින් පිරේවා.

B。11 විනාඩි 16 වෙලාව ලැකඩ හાર્ට් බීට් නැවෙන පය මේ විදිහට ආරම්භ වෙලා තියෙන්නේ. ඉක්මනට මේ පැත්තට මැසේජ් එකක් දාන්න කියලා ආරාධනා කරනවා ඔබට. 07 03 93 5 93 7 07 03 93 5 93 7 අපේ නම්බර් එක. ඉක්මනට මේ පැත්තට මැසේජ් එකක් දාන්න. මම බලන් ඉන්නවා එනකම් මේ පැත්තට. දවල් එක වෙනකම් මේ වගේ ලස්සනම ලස්සන ප්ලේලිස්ට් එකකුත් අරගෙන අවිල තියෙනවා යා වෙනුවෙන්. ඉක්මනට මැසේජ් එකක් දාන්න. මම බලන් ඉන්නවා එනකම්.

0: Beat. එකලහයි විනාඩි 20 වෙලාව ලැකන හાર્ට් බීට් වල දෙවෙනි පැයට මැසේජ් කරපු යාළුව කට්ටියක් එකතු කරගන්න කියලා හැදුවා. අපි යනවා මේ වෙලාවේ පයාගල පැත්තට. අපි වහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තිනවා. ගුඩ් මෝර්නින් ගිහාන්. Have a nice day Malli. අපිවත් සොන් එකකට ජොයින් කරගන්න හැමදාම ආදරේ ලැකනට. අපි රමෝනා තමයි මැසේජ් එක දාලා තියෙන දුව. රූත් ඉන්නවා. ඒ වගේම පුතා රසල්, හස්බන්ඩ් දමිත්. අපි හැමෝම එකතු කරන් ලස්සන සොන් එකක් දෙන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ අපි රමෝනා. රමෝනා නෝවා එකතු කරගන්නවා මේ පැයට. ගිහන් අයියේ FB live එකක් කියන්න බැරිද කියලා අහලා තියෙනවා අපේ දිලිනි. බලමු try එකක් දෙන්නම් දිලිනි. අද නම් බැරි වෙයි. අපි දවසක බලමු අනිවාර්යයෙන්ම. අජිත් අයියගේ සින්දුවක් දෝනේ. හෙට මම නෑනේ බින්කු. හරි වා එන්න ගවද්ද මං එදාට අජිත් අයියගේ සින්දුවක් අරගෙන එන්නම්. හරිද? ජීවිතේ හරියටම අඳින්න චිත්‍රපොතක් වගේ නේද bro. එක කාලෙන්න කලින් අඳපු චිත්‍ර වෙනස් කරන්න කල්පනා කරනවා. නැත්නම් අඳින්න ඉන්න චිත්‍රයක් අඳින විදිහ කල්පනා කරනවා. හිස් පිටුවකට යන්නේ නින්දෙදි විතරයි. කොච්චර සැලසුම් කළත් පොඩි වෙනස්කම් ටිකක් විතරයි කරන්න පුළුවන් උනේ චිත්‍ර කලින් අඳපු එකක්. කවුද අපිට මැසේජ් එක දාලා තියෙන අපේ සංජය. සංජය මොකද වෙලා තියෙන්නේ ඔයාට? චිත්‍රපතක් වගේ නම් තමයි අපේ ජීවිතේ නේද? අපි හිතන දේවල් සමහර වෙලාවට අපිට කරගන්න බැරි වෙනවා. සමහර වෙලාවට ඒ දේවල් අපි හිතුවටත් වඩා හොඳින් කරගන්න පුළුවන් වෙනවා. ඒක හින්දා කොයිම වෙලාවකවත් ජීවිතේ බලාපොරොත්තු කියන දේවල් අතහරගන්න එපා. අපේ බලාපොරොත්තු තමයි හැමදාමත් අපිව ජීවත් කරවන්නේ. ඒක හින්දා බය නැතුව ඉන්න. කවදක හරි වට ඔයාගේ ලෝකේ වාර දිනන්න පුළුවන් කියන ඒ ආත්ම විශ්වාසෙත් එක්ක එකතු වෙලා ඉන්න. එතකොට ඔයාගේ ජීවිතේ එකම ඔයා ජයග්‍රහණය කරනවා. රයිට්. අපි යනවා තවත් මැසේජ් කරපු කාටිය ඉන්නවා. ඒ වෙලාව ඒ වගේම අපිට නෝමල් මැසේජ් කරපු යාළුවෝ කයි කීප දෙනෙකුත් ඉන්නවා. අපි බලමු ගිහිල්ලා යාළුවත් ආදරෙන් එකතු කරගන්න. සුබ දවසක් සින්දුවකට මාවත් එකතු කරගන්න. කෑගල්ල මීදනී ගමේ අපි උපනන්ද මැසේජ් එක දාලා තියෙන්නේ. මිල්ටන් පෙරේරාගේ ගීතයක් අහමු කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. අලව කැකුලවල රත්නේ කහඳව නෙල්මිනි ෆොන්සේකා. කොහොමද රත්න තමර කුමාරි මේ වෙලාවේ අපි අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. එතනව තාදරණ එකතු කරගන්නවා මේ වෙලාවේ ලකන හાર્ට් බීට් වලට. ඔයා ඉල්ලපු සින්දුව බලමු අද try කරමු නේද? අද දෙන්න පුළුවන් වුණොත් අනිවාර්යයෙන්ම දෙන්න. නැත්තම් හෙට කොහොම හරි අරගෙන ඉන්නම් තමර. හරිද? රයිට්. මම ලස්සන සින්දුවක් ලෑස්ති කරගෙන තියෙනවා. අජිත් බණ්ඩාරගේ සින්දුවක් තමයි මං ඊළඟට ලෑස්ති කරගෙන තියෙන්නේ. අපි යමු සින්දුවට. ලකන හાર્ට් බීට් අහන වෙලාවත් මතක් කරගෙනම ආයතකම වල මතක් කරන තියෙනවා පැල්වතු නිෂ්පාදන පිළිබඳව මේ පැයේදීත්. පැල්වතු නිෂ්පාදන කියලා කියන සියර්සියක්ම අපේ රටේ අපේම නිෂ්පාදනයක්. වසවිස නැති නැවුනකට ඇති අපේම රටේ අපේම දෙයක් තමයි පැල්වතු කියලා කියන්නේ. පැල්වතු නිෂ්පාදන ගත්තට පස්සේ පැල්වතු කිරිපිටි එක, පැල්වතු යෝගට් එක, පැල්වතු අයිස්ක්‍රීම් එක, ඔයා කැමති ෆ්ලේවර්ස් ගණනාවකින් ඔයාට දැන්න වැළඳ පොලෙන් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි පැල්වතු කිරිපිටි එක මේද සහිත මේද රහිත කියන කාණ්ඩ දෙකෙන්ම දැන් ඔයාට වැළඳ පොලෙන් මිලදී ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම මෙන්න මේ කියන උඩලට් එකට ගිහිල්ලා පැල්වතු නිෂ්පාදන වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලාත් මම ඔයාට මේ වෙලාවේ මතක් කරනවා. ස්ටැන්ලි තිලකරත්න මහතා නුගේගොඩ ගාලුපාර කොල්ලුපිටියේ තියෙන ශාඛාව, මාළඹේ අරංගල හන්දියේ තියෙන ශාඛාව, බතරමුල්ල පැලවතු ශාඛාව, ඒ වගේම තමයි අනුරාධපුර මර්දන් කඩවල ශාඛාවත් ඔන්නෝ අවෙනෙන් විවෘත වෙලා තියෙන්නේ. ඉතින් මේ කියන ශාඛාවන් වලට ගිහිල්ලා පැල්වතු නිෂ්පාදන වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලාත් ඔයාට මතක් කරනවා. ඒ වගේම තමයි අපේ ජීවිතේ අපිට හැමදාමත් හීන තියෙනවා. ගොඩක් වෙලාවට අපි පුංචි කාලේ ඉඳලම හීන දකින්න පොරොදු වෙලා තියෙන්නේ. අපිට අපේ ජීවිතේ ඉස්සරහට යද්දී අපිට හිතනවා ඉස්සරහට ගයක් ඕන, වාහනයක් ඕන, මේ දේවල් අපි කොහොමද කරගන්නේ. ගොඩක් වෙලාවට අපි කල්පනා කරන්නේ කොහොමද මේ ජීවිතේ අපි ඉස්සරහට අරගෙන යන්නේ කියලා. ඒකට හොඳම තැන ජාතික ලොතරැයි මණ්ඩලය. පුංචිම පුංචි රුපියල් 40ක් වියදම් කරලා ගන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ මෙගා පව ලොතරැයිය. රුපියල් කෝටි 47ක, රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දැවැන්තම සුපිරි තෑගි දෙකකින්ම රුපියල් කෝටි 70ක් දිනා දුන් ලංකාවේ එකම ලොතරැයිය තමයි NLB මෙගා පව කියලා කියන්නේ. යලිත් වතාවක් මේ වාර්තාව අලුත් කරමින් දැන් ලංකාවේ සුපිරි ලොතරැයියකින් දිනා ගන්න පුළුවන් දැවැන්තම සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් ඔබට දිනා ගන්න පුළුවන්. මුදල් හීනේ වගේම සුපිරි මෝටර රථයක හීනේ හැබෑගිර ගන්න රුපියල් 40කට සුපිරි තෑගි තුනක්ම දෙන ලංකාවේ එකම ලොතරැය තමයි NLB මෙගා පව කියලා කියන්නේ. ඔබත් අදම NLB මෙගා පව ලොතරැයියක් මිලදී ගන්න. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පිළිබඳ ලොතරැයි පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලාත් අපි ඔයාට මේ වෙලාවේ මතක් කරනවා. හරි, හබන් ඊළඟට ලෑස්ති කරගෙන තියෙන ජිත් බණ්ඩාරගේ සින්දුවක්, ලස්සනම ලස්සන සින්දුවක් අපි හරන් සින්දුව හමු. ආරාධනා කරනවා FM 93.5 FM 93.7 ලකන හાર્ට් බීට් එක එකතු වෙන්න. ලකන හાર્ට් බීට් අහන වෙලාවත් මතක් කරගෙන අපි සින්දුවට යන්නම්. 11යි විනාඩි 25යි.
1: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඊට අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

0: ලකන හර්බීට හංගින වෙලාවම දක්කරණන් 11යි විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අකසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.
0: එකොළහයි විනාඩි 30යි වෙලාව. ලකන හાર્ට් බීට් එක එකතු වෙලා ඉන්නවා දෙවෙනි පැයේ. ඇතුගල පාමුල ඉන්න කිව්වම ඇතුගල වෙහෙරත් ගෙනා වොන්නට අග්ගාර ළඟටම. හරි අපි අහලා බලමු ගොඩක් හැයිලෝ චාමර වීරසිංහගේ සින්දුවක් ඕන කියලා. මම ඊළඟට තෝරගෙන තියෙන්නේ ඇතුගල වෙහෙර වඳින ඇත්කඳ ලිහිණි රෑන. අහලා බලමු. අය මේ පැත්තට එන්න පුළුවන් මේ සින්දුවෙන් පස්සේ නම අපි මතක් කරනන් අපේ නම්බර් එක 0703935
2: 11:03:05
0: මම බලන් ඉන්නවා මේ පැත්තට එනකන්. 11:31 වෙලාව.

0: Radio ITN.
1: එකලා හැවින ඩිස් පහයි
2: අමරිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඕස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අමරිතා
5: අසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත

0: මංගල්‍ය සහ වෙසක් කලාපය
1: ජුනි 2 දක්වා මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේදී සහ නායිම්බල මධ්‍ය විද්‍යාලය පරිශ්‍රයේදී
0: බෞද්ධ උරුමයේ අභිමානීය සමරන්න බොදුසි පුබුදන්න ඔබත් එක්වන්න
2: ලෝකානුකම්පාව
1: රාජ්‍ය වෙසක් මංගල්‍ය හා වෙසක් කලාපේ සජීව තොරතුරු ලක්හඬි
0: බෙත්බර අනුග්‍රහය ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථා අජීර්ණ තත්ත්ව වලින් පීඩා විඳින ඔබට ගුණදායක ස්වභාවික විසඳුම සංස්ථා රසම් ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ සාඩම්බර නිපැයුමකි.

යානුවෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරගකාරී වඩේක රින්දනය සමඟ ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. 0.76

0: මම අනුග්‍රහය
1: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
0: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
4: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
5: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
0: ලඛන මොනින් ඉස්සල්
6: ලඛන රේඩියෝ ITN
7: 11 විනාඩි 46
8: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
9: අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව වෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි heartbeat

11:45 ප්‍රදීප් රංගනගේ තවත් ලස්සනම ලස්සන සින්දුවක් අපි සින්දුව අහලා හයමේ පැද්දරෙමු. 11:45

නොසලකිලිමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසහියෙන් රියදාවනය කිරීමෙන් වළකින්න.

எக்கலாக வினாடி பணம் சேர்க்க விளாவ. குட் மார்னிங் யாழ்வோ மண் அதிஷான் இளவு பூஜ்ஜமும் இதுலா அதமாக உபாந்தினே மகே ஹஸ்பண்ட் இந்திக்கு பார்த்தாவா தெக்குதுக்கிறேன் லசன் சிந்துவ கோணிக்கல மட மெசேஜுக்கு தால தீனுமா එතකම අපිට නෝමල් මැසේජ් කරලා තියෙන තවත් යාළුව කට්ටියක් ඉන්නවා තුෂාරි දමුණු පොළ ඉඳලා යවත ආදරණ එකතු කරගන්නවා කොළයාපිටියේ නිලක්ෂේ ධනුෂ්ක නිලක්ෂේ ධනුෂ්කවත එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා අකරගම කට්ටියවත් එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා තමරා ගුමාරි මොකද තරහ වෙලාද තරහ වෙන්න එපා ඔයා ඉල්ලපු තවත් ලස්සන සින්දුවක් අද ෂාට් එකේ තිබ්බන ප්‍රදීප් රංගනගේ ඉතින් ඔයා තරහ වෙන්න එපා අපි අනිවාර්යෙන් හෙට කොහොම හරි ෂාට් එකට දාගන්න ඔයාගේ සින්දුව හරිද කවුද ආඩ බින්කෝන් කියන්නේ පුදුම තරහක් තියෙන්නේ අපේ දිලිනි තමයි එහෙම කියන්නේ මෙච්චර හැන්ඩි ඔයාට එක ගැළපෙන්නේ නැහැ ලස්සන නමක් දාලාන තියෙන්නේ නේද ඒකනේ කට්ටිය මොනව කිව්වත් අපිට මොකදනේ ගණන් ගන්න එපා දිලිනි ඔවහොම තමයි ඉතින් එහෙනම් ඕන ලකඩ හાર્ට් බීට් අපි දෙවනි පෑයත් මේ විදිහට ඉවර කරන්න තමයි හදන්නේ අපි මේ පෑය ඉවර කරන්න කලින් ඔයාලට මතක් කරන්න තියෙනවා ඔයාගේ ජීවිතේ හීනවලට වාට යන්න ඉක්මනටම යන්න පුළුවන් හොඳම තැනක් තමයි ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ගත්තට පස්සේ පුංචිම පුංචි රුපියල් 40ක් වියදම් කරලා ජාතික ලොතරැයි මණ්ඩලයෙන් හඳුන්වා දෙන මෙගා පවර් ලොතරැය වැඩියෙන් මිලදී ගන්න කියලාත් අපි ඔබට මතක් කරනවා රුපියල් කෝටි 47ක් රුපියල් කෝටි 23ක් මෙතෙක් ලංකාවේ දැවැන්තම සුපිරිතයක් දෙකකින් රුපියල් කෝටි 70ක් දිනා දුන් ලංකාවේ එකම ලොතරැය තමයි NLB මෙගා පවර් කියලා කියන්නේ යලුත් වරක් මේ වාර්තාව අලුත් කරමින් දැන් ලංකාවේ ලොතරැයකින් දිනා ගන්න පුළුවන් දැවැන්තම මෙගා සුපිරිතයකට අමතරව රුපියල් කෝටි එක පවර් සුපිරිතයක් සහ දැන් ග්‍රෑන්ඩ් සුපිරිතයකට සුපිරි මෝටර රථයක් ඔබට දිනා ගන්න පුළුවන් මුදල් හීනේ වගේම සුපිරි මෝටර රථයක හීනේ හැබෑ කරගන්න රුපියල් 40කට සුපිරිම තෑගි තුනක්ම දෙන ලංකාවේ එකම ලොතරැය තමයි NLB මෙගා පවර් කියලා කියන්නේ. ඔබත් අදම NLB මෙගා පවර් ලොතරැයියක් මිලදී ගන්න කියලාත් අපි ඔයාලට මේ වෙලාවේ මතක් කරනවා. හරි ලකන හાર્ට් බීට් එහෙනම් අපි මේ විදිහට මේ පැය ඉවර කරනවා. අපි ආපහු හම්බ වෙන්නේ ලකන හાર્ට් බීට් වල තුන්වෙනි පැයේදී. මම ලකන හાર્ට් බීට් මේ පැය ඉවර කරන තෝරගත්තේ හින්දි සින්දුවක්. අපි එහෙනම් හින්දි සින්දුවකින් ආය හම්බ වෙන දහවල් 12 ප්‍රධාන ප්‍රවෘත්ති වලින් පස්සේ එදකන් පරිස්සමෙන් සතුටින් අපි වහගෙන ඉන්න කියලාත් අපි ඔයාලට මේ වෙලාව මතක් කරනවා. ඒ වගේම තමයි මැසේජ් එකක් දාලා තියන්න. අපි අනිවාර්යෙන් නිවුස් එකකින් පස්සේ ඔයාලව මේ පැත්තට එකතු කරගන්නවා. අපේ නම් එකත් මතක් කරගෙන යන්න. අලුතෙන් ආපු කෙනෙක් ඉන්නව නම් ටැග් ගාලා නම් එක ගහගන්න. 07.03.93.5.93.7 07.03.93.5.93.7 අපේ නම් එක. ඉක්මනට මැසේජ් එකක් දාන්න. මම ඉන්නවා දවල් 1 වෙනකන්. ලකඩ හાર્ට් බීට් අරගෙන අවිල මේ වගේ ලස්සනම ලස්සන ප්ලේලිස්ට් එකක් එක්ක FM 93.5 FM 93.7 ලක්ෂණතෙක් ඒ වගේම තමයි මතක් කරන්න ඕන මේ නම්බේක දුන්නට ඔයාට කෝල් කරන්න බෑ මැසේජ් කරන්න විතරයි පුළුවන් නැත්නම් කෝල්ස් එනවා හිටු කියලා මේ බෙද්දට එහෙම කරන්න එපා මැසේජස් ටික කියවගෙන අමාරු වෙනවා එහෙම උනාට පස්සේ ඒක හින්දා මැසේජ් එකක් විතරක් මේ බෙද්දට දාන්න හරි එහෙනම් අපි මේ පැය මේ විදිහට ඉවර කරනවා ආරාධනා කරනවා FM 93.5 FM 93.7 දෙකටම ලක්ෂණත් එක්ක එකතු වෙලා ඉන්න අපි දහවල් 12 ප්‍රධාන ප්‍රවෘත්ති වලින් පස්සේ ආයෙ හම්බ වෙනවා රටේ තොටේ වෙලා තියෙන මොනවද නේද කාලගුණයේ පැත්තේ මොන හරි වෙනස්කමක් වෙලා තියෙනවද මේ පිළිබඳව අපි පොඩ්ඩක් හොයලා බලන්න ඕන ඒක හින්දා අපි දහවල් 12 ප්‍රධාන ප්‍රවෘත්ති වලින් පස්සේ ආයෙ ලක්ෂණ හાર્ට් බීට් වල තුන්වෙනි පැයේදී හම්බ වෙමු එහෙනම් අපි යනවා ඊළඟ පැයට මේ විදිහට වෙලාවත් මතක් කරගෙන මෙයන්නම් 11:55

0: වෙලාව මධ්‍යහන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: на столе.
1: Мигуде рида анатурин хайдерику живитакшете ридеру атрангуе. Айтиет пуджа самбудвадраве сакхалапете жанаканга. Навин такшне жагатхеки адхьяпар присаскрна авашибаве агаметиния кияй. Хетарабене гам дахсаке веде дахса. Америкавин Иран хамуда кандевурокете прахара. Лакханди Прадхана Правте Самагин Мамасулакшани Удешикай Тривира Правте Санскрани Чандра Мара Сингха Мигуде Полис Васаби Мигуде Хандиаса Несидевурияр Туркин Пудгалян Хайтаник Живитакшета Патвуна Ависа Велиде Сите Колумба Десиде Дхаваневу Кембратяк Дансалака Полимбака Сити Пирисак Гегетти Нунаватва Дхаване Критибенева Адатурин Туалебу Дхатун Денику Атулат Критибенне Хуба Габару Халата Рухал гатакан витат идхай тенику мегу сати бавай полиси павасанне. Палая мин сити кембрат ридуру аттаран кутика нибите гудагабахан дирвачкаре сити полис нидхарите хаки вуна. Оху хаталис дехвериди пириандил прадеши падин чикаруве. Адутур сиду вуна вите саккару бимату сити ати баватай тахавуру вуне. Туалле бухат дина хубагамру хали девасик прадикар лабанава. Адатура Самбандин, Ньюджи Полиспати, WPJ Сенатира Махата, Адахас Палакала.
2: Дендераянда Динакарита, Хайлакс Капрате, Дориак Пидувасин, Авиладини, Мека Дахуната, Отекаран, Хазан Пути, Дриан, Инвахане, Ниса, Невата Вампасин, Отекаран, Диади, Роти Дансалак, Кис, Полимитапу, Ирисаги, Палумиенма, Атулем, Вадагни, Срадяно, Муллинг, Веденая, Туалабано, Хадденек, Янутрин, Туалабано, Идриади, Тава, Хадденек, Барпата, Туалабала, Миано, Намут Мит, Капрате, Наватан, Капрате, Палага, Яно, Янутру Сидевине, Единратри, Павизуне, Панасата, Инанутру, 109 маркинг, мигра полиция это 109 другатана, амитума клебено, я амитума лабич вигаса, вахама гудагама хандие, ратован рачкарие дичене дарин сам, мобайл леки, янгам санжарне даринг, анта мей самбанде ин делмуат керла, мей кабрати саму имуслиманту ситие ди, гудагама хандиат пасу керла мей кианду утсаагар ной мавастаиди, апе итане ди дарин дедена, мей вахане пасу пасу гилла хамбагене гос, вахан наваттала, парикшават лаккаради, мей вахане инне риодура, хатрис дега риодура, би мату синне бота наварне вино, мей риодура агене Парикшакарадди худо видимат ядру балапатрак, ем хоте диббене. Сахе вахане дибба балапатра экспайвела диббе. Дендатине турутурану, е вахане айтикара уддела тиндела дина пасу оху итенинг иваттела диено. Уде рутва нарупарна катуту карно. Висеше мада дина мема барапатала маргар янутуру хата сиддакарлла сатуалану туру сиддакарбу. Ема нохикмун ядру ада дина вайде парикшан лаккарлла адикан нидрипаткини хомага мадикан нидрипаткини неемитай. Висеше ема хута апрани диарати. Гейнда пуна упперима чодрава минимарима. Ванге чодрава Идрипатки мракатуткана, миакарит, нохикмуну, барапатал леса, бимат, миакарит, айнсека, джанатаваги, дживита, винасакарна, марнетапаткарна, барапатал дуалакарна, риодуран терриб, идриеди, апи дедио нити, криатмакарна, баба миастая, прокашикарна.
1: Меятр, буттеле полис Балпрадешви, ятрупари дека гети бен, пудгалекуми кости бенева. О полис серен варику бавай, апи варта карусна ханкале. Адутур Самбаддарикс Ятрупедикару Бимат Тусити Бавай Вибашна Вилади Хеливити Бенни. Асаманата Саха Крутима Буддхи Абхиога Чакани Масадха Вишия Бала Саншодханик Маву Гембуру Вьюхатмака Присанскарна Аваши Бавы Аграбати Ачарья Харини Абрасурья Прикашикала. Нидхаса Дяпани Себе Армуна Виютуванни Шрами Балакая Гундагин Памнак Нована Бавай Аграмати Варисадхан Кале. Эрада Гуру Сирил Абедайк Анусмара Надешане Патумин. Колумбе Асана Деубедури Певати Бебедешане Аграмати Вари Эквуи Душанте Родригу Колумбе Рада Гуру Химпананге Араданен. Висек Варисе Васе Шула Каваха Ин Обете Адда Париарагати Хедагасави Мбейн Аграмати Вари Эхиди Дешане Сидукала. Нида Садда Пари Себе Армунавиютуване Прежататривади сабаджак патуакния хеки, дешепалникве, савинчанике, садачаратмеке, ставре саха, вичнатмеке ситене, пуравесиан бикирим бавде, аграбати варие пенватунда. Адхьяпане падатие туле, висенти юту, прдан арбуде пахкти бенва. අධ්‍යාපන ආයතන අතර පවතින පරතරය සමාජ වාක්‍යයේ යතුපුර වැසියන් බිහි කිරීමේ අසමත්කම කාතාවන්ගේ අධ්‍යාපනික ජයග්‍රහණ සහ ශ්‍රම බලකායට එක්වීමේ පරතරය කෘතිම බුද්ධිය වැනි තාක්ෂණික වෙනස්කම් වලට අනුගත වීමේ අවශ්‍යතාව හා සහතික ලබා ගැනීමේ මෙවලමක් ලෙස අධ්‍යාපන සැලකීම ඒ අතරවන බවයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරි අබරසූරිය පවසන්නේ. පිළියන්තල නගරය කේන්ද්‍ර කරගනි මින් සංවිධාන කෙරෙන ITN පූජා වෙසක් කලාපයේ සාර්ථකව පැවැත්වෙනවා. අනිද්දා දක්වා වෙසක් කලාපයේ බහජනතාවට විවෘත වෙනවා. සර්වඥ ධාතුන් වැඳ පුදා ගැනීම හා පහන් කුඩු මෙන්ම තොරණ නැරඹීමටද පසුගිය දින දෙකේ අතිවිශාල පිරිසක් එක්ව සිටියා. ITN පූජා වෙසක් කලාපයේ තුන්වන දිනය වන අද පසරු 6:30ට ආරම්භ කිරීමට නියමිතයි. ඊයේ ඒ විවෘත කෙරුණේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරි අබරසූරියගේ ප්‍රධානත්වයෙන්. වෙසක් කලාපයේ පළමු දිනේ විවෘත කිරීම සඳහා අමාත්‍ය වෛද්‍ය නරින්ද ජයතිස්ස මහතා එක්ව සිටියා. වෙසක් කලාපයේ පිළිබඳ තොරතුරු කෙරෙන අප නියෝජිත සමීරකාරී වසම්.
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා වෙසක් කලාපය අද තුන්වැනි දවසට ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතිනවා මේ මොහොත මොන විට. ඊයේ දවස පුරාවටම බද්දන්සල්, ඒ වගේම පහන් කූඩු, තොරණ, බැතිගේ සංදර්ශන මේ සියල්ල ඊයේ දවසේදී ක්‍රියාත්මක වූ වාසේම අද දවසේදී පැමිණෙන පිරිසට දැකබලා ගැනීම සඳහා සියලු ඇරසිලි කටයුතු සූදානම් කර තිබෙන බවත් දැක ගන්නට හැකියාව ලැබෙනවා. අදත් පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 100කට ආසන්න පිරිසක් දුවා තිබෙනවා අද දවසේදී. එවාගේම උදාහුදා නිලධාරීන්, එවාගේම සිල් ආරක්ෂක බලකාය නිලධාරීන් අද දවසේදී දොඩොළ බව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සඳහන් කර තිබෙනවා. ඒ වගේම අද තුන්වැනි දවසටත් පැමිණෙන බැතිමතුන්ට කුසට ආහාරක් ලබා ගැනීම සඳහා අවශ්‍ය බද්දන්සල, පැරණි බස් නැවතුම් පොළ අසල ක්‍රියාත්මක කිරීමට මේ මොහොතට කටයුතු සූදානම් වෙනවා. ඉතින් දහවල් කාලයේ මේ මොහොත වන විට පවතින තත්ත්වය විදිහට තමයි විදුලි බුබුලු අක්‍රිය වෙලා තිබුණු තැන්වල යලි සක්‍රිය කරමින් පවතිනවා. අද දවසේදී තොරණේ සියලු විදුලි බුබුලු ආලෝකමත් කරන්න අවශ්‍ය කටයුතු මේ මොහොතන විට සම්පාදනය කරමින් පවතින්නේ. ඒ තමයි මේ මොහොතේදී පිළියන්දල නගර මැදේ සංවිධානවල පවතින තත්ත්වය. අපි තවත් ඉදිරි ප්‍රවෘත්ති විකාශයන් තුළදී තවත් තොරතුරු ඔබට සමීප කිරීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා. මම පිළියන්දල නගර මැදේ සිට සමීර කාර්යවසම් ලක්කඩ ප්‍රවෘත්ති වෙනුවෙන්.
1: ප්‍රජා ශක්ති ගම් දහසක වැඩදහසක් සමාරම්භක වැඩසටහන බහර අඹගස්පිටිය පිංවලදී හෙට පැවැත්වෙනවා. එය අමාත්‍ය උපාලි පනිල්ගේ මහතාගේ ප්‍රධානත්වයෙන්. ග්‍රාමීය ජනතාවගේ දිළිඳු බව තුරන් කිරීම අරමුණු කරගත් ප්‍රජා ශක්ති ජාතික ව්‍යාපාරය යටතේ සංවර්ධන ව්‍යාපෘති හඳුනා ගනිමින් ඒ සඳහා වෙන ප්‍රතිපාදන නිදහස් කර තිබෙනවා. වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 25,000ක්. සමාරම්භක වැඩසටහන ලෙස ව්‍යාපෘති දහසක් හෙට දිනේ දිවයින පුරා ආරම්භ කිරීමයි සැලැස්ම. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ 114 වන වාර්ෂික සමුළුව ස්විට්සර්ලන්තයේ ජිනීවාහිදී අද ආරම්භ වනවා. ඊට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ඇතුළු නියෝජිත පිරිස ඊයේ දිවයිනෙන් පිටව ගියා. කම්කරු අමාත්‍යාංශයේ ලේකම් SMP 30 මහතා හා කම්කරු කොමසාරිස් ජෙනරාල් නදීකා වටලියද්ද මහත්මියද ඊට එක්ව සිටියා. ජාත්‍යන්තර කම්කරු ප්‍රවෘත්ති සහ ක්‍රියාකාරකම් පිළිබඳ අත්දැකීම් හුමුරු කර ගැනීමට ඔවුන්ට අවස්ථාව හිමිවනවා. සබළුව ලබන දුලස්මෘදා අවසන් වීමට නියමිතයි. අපනයන තරකාරිත්වීල නැන්වීම සඳහා දිවයින පුරා පරීක්ෂණ සහ සහතික කිරීමේ පහසුකම් ඉහළ නැන්වීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වනවා. පවතින ගැටලු මගහරවා ගැනීම සඳහා දිවයින පුරා ක්‍රියාත්මක කිරීමයි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සැලසුම වී තිබෙන්නේ. ඒ පිළිබඳ සාකච්ඡාවක් ඒ සභාපති බගල විජේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්ුණා. වත්මන් පරීක්ෂණ පහසුකම් බොහෝ දුරට කොළඹ කේන්ද්‍ර කරගනිමින් පැවතීම හේතුවෙන් දුර බැහැර පළාත්වල අපනයනකරුවන්ට අභියෝගයක් බවයි ඔහු පෙන්වා දුන්නේ. ලෝක යුදමේ අර්බුද හමුවේ අවස්ථා කිහිපයකදී ඉන්ධන මිලයන නැන්වීමට කටයුතු කළද කජිතෙල් සංස්ථාව ඇතුළු අනිකුත් ආයතන තවමත් පාඩු ලබන තත්ත්වයේ පවතින බව අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සඳහන් කළා. ඉදිරියේදී අඛණ්ඩව ඉන්ධන සැපයුමක් වෙනුවෙන් අවශ්‍ය පීවරකින් ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
3: මැද පෙරදිග ඇති වෙලා තියෙන යුදමය තත්ත්වයත් එක්ක ශ්‍රී ලංකාව තුළ අපිට මෑත මාස 3ක විතර කාලය තුළ අවස්ථා කීපයකදී ඛනිජ තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වුණා. අපි දන්නවා මේ යුද්ධය පෙබරවාරි මාසයේ අවසානයේදී ආරම්භ වෙලා තියෙන ආරම්භ වුණාන් පස්සේ තියෙන ඛනිජ වල ලෝක වෙළඳ පොළ තුල ඛනිජ ඉන්ධන වල මිල සහ දැන් තියෙන ඉන්ධන මිල අතර කිසියම් සැසඳීමක් කරොත් අපිට මේ තත්ත්වය තේරුම් ගන්න පුළුවන්. අපි කල්පනා කරලා බැලුවොත් 92 පෙට්‍රල් වල පෙබරවාරි මාසයේදී බැරල් එක මිල $1.7582 තිබුණේ. දැන් මේ වෙනකොට 129.67 තියෙනවා. ඒ ප්‍රමාණාත්මක බැලුවහම සම්පූර්ණයෙන් ජනවාරි මාසෙත් එක්ක සඳහනකොට 81% වැඩිවීමක් තියෙනවා. ඒ වගේම මේ තත්ත්වයම අපිට බලන්න පුළුවන් ඩීසල් වල තිබුණේ 82.34ක් දැන් මේ වෙන විට 148.029ක වැඩිවීමක් දක්වා ඒ ප්‍රමාණය තියෙනවා. ඒතොර ඩීසල් වලදී මේක 79.81ක වැඩිවීමක් තියෙනවා ජනවාරි මාසයට සාපේක්ෂව. ක්‍රූඩ් ඔයිල් වල මර්බන් එක තමයි සාමාන්‍යයෙන් වැඩිපුර ඛනිජ තෙල් සංස්ථාව පාවිච්චි කරන්නේ. ජනවාරි මාසයේ 65ට තිබිච්ච එක දැන් 110 මට්ටමේ තියෙන්නේ 69.52ක වැඩිවීමක්. මේ වැඩිවීමට සාපේක්ෂව අපි අවස්ථා කිහිපයකදී මිල වැඩිවීම කරත් තවමත් ඛනිජ තෙල් නිස්සංස්ථාවත් ඒ වගේම අනෙකුත් ඛනිජ තෙල් සැපයුම් කරුවත් ඒ වෙළඳ පොළට සපයන්නේ නියම වියදමට වඩා අඩුවෙන්.
1: තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා
3: ඛනිජ සංස්ථාවේ තියෙන වියදමත් එක්ක බලනකොට අප්‍රේල් මාසයේ අවසානයේදී ඩීසල් සඳහා 850ක වියදමක් ගිහිල්ලා තිබුණා. නමුත් වෙළඳ පොළ අගය තීරණය වුණේ රුපියල් 392ට රජයේ විසින් දරපු රුපියල් 100ත් එක්ක සමස්ත ඩීසල් ලීටරයක් සඳහා ඛනිජ සංස්ථාව රුපියල් 258ක් දරලා තිනෝ. ඛනිජ ජල නීතිගරු සංස්ථාව මේ විදිහට පාඩු ලබනවා වගේම අනෙකුත් ආයතනත් මේ වගේම ඉන්ධන විකිණීම තුල පාඩු ලබන තත්ත්වයට පත් වෙලා තියෙනවා. උදාහරණයක් ඇරෙන RM පාක් ගත්තොත් මැයි මාසෙදී ඔවුන්ගේ පාඩුව ඩීසල් ලීටරයක් සඳහා 341යි, පෙට්‍රල් ලීටරයක් 92 සඳහා 157යි. ඒ වගේම සයිනොපැක් එක ඩීසල් ලීටරයක් සඳහා 186.51ක්, 92 පෙට්‍රල් සඳහා රුපියල් 29ක්, IOC එක ඩීසල් ලීටරයක් සඳහා පාඩුව රුපියල් 194යි, පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 38යි. මේ තත්ත්වය අපි දිගින් දිගටම පවත්වාගෙන ගියොත් අසීමිත පාඩුවක් ඒ ආයතන වලට දරන්න සිද්ධ වුණොත් ඔවුන්ගේ මෙහෙයුම් කටයුතු ඔවුන්ට තවදුරටත් පවත්වාගෙන යන්න බැරි වෙනවා. ඒ හරහා මේකේ ඉන්ධන සැපයුම වෙළඳ පොළ තුල කඩා වැටීමේ අවදානමක් දරන්න සිද්ධ වෙනවා. කිසියම් මිල වැඩිවීමක් සිද්ධ වුණත් තවමත් අපිට අකණ්ඩ ඉන්ධන සැපයුම සහතික කරන්න පුළුවන්. හැබැයි මේ පියවර ගන්නේ නැතුව, මේ මිල වැඩි කිරීම කරන්නේ නැතුව අපි කටයුතු කරොත් අර අකණ්ඩ ඉන්ධන සැපයුම කියන එක තවදුරටත් කරන්න බැලුව ඉන්ධන වෙළඳ පොළ කඩා වැටෙන තත්ත්වයක් එනවා.
1: ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයට උදේ ගම පිළ මහතා සිදු කළ බව කියන ප්‍රකාශයකට අදාළ සංස්කරණ ඉඩකළ දර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙස විද්‍යුත් මාධ්‍ය නාලිකාවලට අධිකරණය නියෝග කළා. උදේ ගම්මාපිල මහතා බාධ්‍ය ඔස්සේ සිදු කළ බව කියන ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයේ ප්‍රකාශයක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදු කරනවා. පොලිසිය කළ ඉල්ලීමකට අනුවයි ඊට අදාළ සංස්කරණයේ ඩොකල දර්ශන ලබා දෙන ලෙස බාධ්‍ය ආයතනවලට අධිකරණය නියෝග කර තිබෙන්නේ. 2025 වසරේ අගෝස්තු 27 වනදා ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන සිදු කරන බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා. ප්‍රදේශ රැසකට අදත් විටින් විට

0: රටවලට. ඉතින් මේ දවස්වල දිනේ බලාපොරොත්තු වෙනවා ඌව පළාතේ, ඒ වගේම අම්පාර සහ මඩකළප දිස්ත්‍රික්කවල තර ස්වල්පයක දවසකින් විතර පස්සේ වැසියෝගේ ගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවත් අද දිනේ තියෙනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු උතුරු මැද වයඹ සහ දකුණු පළාත්වලත්, ඒ වගේම ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කෙත් විටින් මෙට 5 කිලෝමීටර 40ක විතර තරමක තද සුළං ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් අද දිනේ මතක් කරනවා ගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශවල ගුරුම් සහිත වැසිත් එක්ක ඇති වෙන්න පුළුවන් තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගන්න අවශ්‍ය පියවර ගන්න කියලා.
1: පසුගිය දින කිහිපය ඇති වූ අධික වර්ෂාව සහිත කාලකුණි හේතුවෙන් දිවස් තුනකට පොඩ හානි සිදුව තිබෙනවා. අර්ධ හානි සිදුව වූ නිවාස සංඛ්‍යාව 157ක්. ළම අපචාර සිදුවීම් දෙකක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කළා. බහනුවර ප්‍රදේශයේ 15 හැවිරිදි දැරියක බරපතල ලිංග අපයෝජනයකට ලක් කිරීමේ සිද්ධියකට සම්බන්ධ ජීවරධාරියෙකු සහ කතාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අපයෝජනයට ලක් කර ඇත්තේ සැක්කරුගේ සහෝදරයාගේ දියණිය බවයි පොලිසිය පවසන්නේ. සැක්කරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළා. සැකකාරිය රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත බුදහැර තිබෙනවා. මේ අතර 14 හැවිරිදි දැරියක බරපතල ලිංගික අපයෝජනයකට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෞලවිවරයෙක් අත්අඩංගුවටගත් බවයි පොලිසිය පවසන්නේ. සිද්ධීන් පසු ප්‍රදේශයෙන් පලා ගොස් සිටි එම බෞලවරයා නිතිජවරයෙකු මාර්ගයෙන් පොලිසියට බාර වී තිබෙනවා. සිද්ධියට ආධාරණු බල දුන් බව කියන සැකකරුවෙක්ද අත්අඩංගුවටගත් බව පොලිසිය සඳහන් කළා. ඇමරිකාව ඉරානයේ කේෂ්මි දූපතේ හමුදා කඳවුරු වලට ප්‍රහාර එල්ල කර තිබෙනවා. රේඩාර් සහ ඩ්‍රෝන් යානා පිහිටි මධ්‍යස්ථාන ඉලක්කය වී ඇති බවයි ජාත්‍යන්තර බාධ්‍ය සඳහන් කළේ. ස්වයන් ආරක්ෂක ප්‍රහාරයක් ලෙස ඇමරිකාව එය හඳුන්වා දී තිබෙනවා. ජාත්‍යන්තර භූතු කලාපය ආශ්‍රිතව පවතින ඉරාන තර්ජන බැඩපැත්වීමත් එහි අරමුණක්. ඉරාන ගුවන් ආරක්ෂක පද්ධතිය සහ භූමි පාලක පද්ධති සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු ඇති බවයි ඇමරිකාව පවසන්නේ. ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඇමරිකාවේ ගුවන් ආරක්ෂක මධ්‍යස්ථානය ඉලක්ක කළ බව ඉරානයේ සඳහන් කළා. කුවේටයේ පෙන්වා දුන්නේ මිසයිල් සහ ඩ්‍රෝන් ප්‍රහාර වැළැක්වීමට ගුවන් ආරක්ෂක පද්ධතිය සක්‍රිය කළ බවයි. නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් සංචිතය මිෂෙල් සැට්නර්ග් නම් කර තිබෙනවා. IPL තරගාවලියේදී උරහිස ඇති වූ ආබාධයක් හේතුවෙන් ඔහු කණ්ඩායමේ නිවත්ව සිටියා. කෙසේ වෙතත් එංගලන්තයට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා මිෂෙල් සැට්නර් නම් කළ බවයි නවසීලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ පවසන්නේ. පළමු තරගය ලැබෙන බ්‍රහස්පතින්දා ලෝඩ්ස් හිදී ආරම්භ වෙනවා. දෙරට අතර තරගාවලියට ටෙස්ට් ක්‍රිකට් තරග තුනක් ඇතුළත්. මීගොඩ රියානතුරේ 10 දෙනෙකු ජීවිතක්ෂයට රෙදරු අත්අඩංගුවේ. අයටේන් පූජා සම්බුද්ධ වන්දනා වෙසක් කලාපයේදී ජනකගාක්. නවීන තාක්ෂණයේ ජයගත හැකි අධ්‍යාපන ප්‍රසස්කරණ අවශ්‍ය බව අගමැතිනිය කියයි. හෙට ඇරඹෙන ගම් දහසක වැඩ දහසක්. ඇමරිකාවෙන් ඉරාන හමුදා කඳවුරකට ප්‍රහාර. මේලද ලක්කඩේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පසුවරු එකට බලාපොරොත්තු වන්න. දැන් සංචාරයේ විශේෂාංගය.

ඒකාකාරී ජීවන රටාවෙන් මිදලා සැනසුමක් විවේකයක් ලබා ගන්න අපි කවුරුත් කැමති. විවේකී ගත කරන ගමන් විනෝද වෙන්න සහ මානසික සුවය ලබා ගන්න සුන්දර සංචාරක ස්ථාන බොහෝමයක් අපේ රටේ පිහිටලා තියෙනවා. සතා සෙව්පාවුන්ට ආදරේ කරුණාව දක්වන රටවල් අතුරින් ශ්‍රී ලංකාවට හිමිවන්නේ විශේෂ තැනක්. ඒක අතීතයේ ඉඳලා පැවත එන අපේ රටේ සංස්කෘතික ක්‍රියාවලියක්. පින්නවල කියන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක කලාපවලින් එකක්. ලෝකයේටම එකක් විතරක් තියෙන පින්නවල අලි අනාථාගාරය දෙස් විදෙස් සංචාරකින්ගේ ආකර්ෂණය දිනාගත් අපේ රටේ සංචාරක කලාපවලින් සුවිශේෂ කලාපයක් බවට පත්වී අවසන්. ඒ වගේම ශ්‍රී

0: ලංකාවේ විශාලතම සහ එලිමහන් සත්වෝද්‍යානයත් මේ අසල පිහිටලා තියෙනවා. පින්නවල අලියනාථාගාරය කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන නගරයේ තමයි පිහිටලා තියෙන්නේ. අනාථ වෙලා ඉන්න අලියතුන් රැකබලා ගන්න ශ්‍රී ලංකාවේ තියෙන එකම මධ්‍යස්ථානය තමයි පින්නවල කියන්නේ. මේකේ විශේෂත්වය ගැන අපිට කියන්නේ සංචාරක සංවර්ධන අධිකාරියේ සැලසුම් සහ සංවර්ධන සහකාර අධ්‍යක්ෂ එස් ඩැඩීපන් මහතා.
1: පින්නවල සංචාරය කලාප ගත්තොත් ඒක සප්‍රගම පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ තමයි ඒක තියෙන්නේ. කොළඹ ඉඳලා බලුවොත් කිලෝමීටර් 82ක් දුර ප්‍රමාණය තියෙන්නේ. පින්නවල කියලා කිව්වොත් ඇත්තටම සංචාරකවට මතක් වෙන්නේ අලිය. ඒ කියන්නේ එලිෆන්ට්ස් zoo එක තමයි එතන ඇත්තටම වැදගත් ඇට්‍රැක්ෂන් විදියට තියෙන්නේ.
0: ලෝකයේ ඇති දෙඩිවන විශාලතම අලි රංචුවේ නිවහන විදිහටයි පින්නවල හඳුන්වන්නේ. කාලෙන් කාලයට අලියතුන් උපදින නිසා මේක අලි බෝ කරන මධ්‍යස්ථානයක් වශයෙන්ුත් වැදගත් තැනක් ගන්නවා. අලියතුන් සම්බන්ධ ජීවී කෞතුකාගාරයක්, ප්‍රදර්ශනාගාරයක් වගේම සංරක්ෂණාගාරයකුත් මෙහිදී දැක බලා ගන්න පුළුවන්. පින්නවලට આવොත් ඕනම දෙස් විදෙස් සංචාරකයෙකුට අත්විඳින්න පුළුවන් ක්‍රියාකාරකම් රැසකුත් තියෙනවා.
1: එලිෆන්ට් සෆාරි යනව කට්ටිය ඉන්නව, ගඟේ යනව, ඉල අලියා නාන්නව පෙන්නනව වෙලාව තියෙනවා. ඊට පස්සේ ඒකට කිදි දෙන එක තියෙනවා. ඊට පස්සේ කැම දීම, එහෙම දෙන ඒව තියෙනවා. ඒ වගේ ඇක්ටිවිටිස් තමයි එතන තියෙන්නේ. ඒක අමතරව දැන් ඔය එලිෆන්ට් සෆාරි ගියානම් ඔය වටේ ඉල්ලනකොටම සමහර දැන්වල නතරවලා දැන්ෝගෙන ගමේ කට්ටිය කරපු කැන්ඩිග්‍රාෆ්ස් වගේ තියෙනවා. ඒ වගේ ටිකක් ඒ වගේ එකක් පෙන්නගෙන අවස්ථාව දීගෙන තමයි එන්නේ. දේශියෝ විදේශීය සංචාරකයට ඒ ගමේ ඉන්න කට්ටිය වෙනම ගමේ කෑම ස්පෙෂල් කෑම ගහලා දෙනවා ඒ කට්ටියට. ඒ වගේ තමයි සංචාරක ව්‍යාපාරයට ඇත්තටම සංචාර කලාප විදිහට අපි ඒක නම් කරලා ඔක්කොම බලලා තමයි ගැසට් කරලා තියෙන්නේ.
0: ශ්‍රී ලංකාවෙන් දවසින් දවස අඩුවලා යන අලියතුන් ආරක්ෂා කරගෙන සංචාරක කර්මාන්තයක් දියුණු කරගෙන අපේ රටට විදේශ විනිමය උපයන්න පුළුවන් හොඳම තැනක් තමයි පින්නවල අලි අනාථාගාරය. මේක අපේ රටට මහඟු සම්පතක්. කිසිවිටකත් අලියතුන්ට බහදා නොකළ යුතු වෙනවා. අවදානම් ප්‍රදේශවලට ඇතුළු නොවේ. අවසර ඇති ස්ථානවලදී පමණක් එය ආසන්නයට යාම වැදගත්. සෑම විටම අලියතුන්ගෙන් ඈත් වෙලා ශබ්ද කිරීමෙන් වැළකීලා අලියතුන්ට බහදාවක්, කරදරයක්, හිරිහැරයක් නොවන හැටියට ඔබ සංචාරය කරනවා නම් ඒක අලියතුන්ටත් කරන මහඟු උපකාරයක්.
2: හිත නැවතුණු තැන සංචාරේ
3: ආදීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිට් එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: සිදුහත් උපත ගෞතම බුද්ධත්වය බුද්ධ පරිනිර්වාණය සිහිකරන මේ උතුම් වෙසක් සමයේ සියල් සිත් නිවේසන හේවා.
1: FM 93.5 FM 93.7 ලකන්ද රේඩියෝ ITN
2: දවල් 12:24යි.

0: බුදු සිසිලසෙන් නැහැ වෙන මේ උතුම් මිසක් සමජයේ සියල් සිත් නිවී සැනහේවා.
1: FM 93.5 FM 93.7 La Kanda Radio ITN.

0: ගන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: දවල් 12 විනාඩි 31යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: දවල් 12 විනාඩි 31යි වෙලාව ලකන හાર્ට් බීට් එහෙනම් ඔන තුන්වෙනි පැය අපි මේ විදිහට ආරම්භ කරනවා. ඉතින් මේ පැයේ දිත් මට පුළුවන් අපිට මැසේජ් එකක් දාන්න මේ පැත්තට 0703935937 අපේ WhatsApp නම්බර් එක. දවල් 1 වෙනකම් වෙලාව තියෙනවා. ඉක්මනට මේ පැත්තට එන්න. මම බලන් ඉනවා මේ පැත්තට එන කාලේ. 93.5 93.7. ලකන හાર્ට් බීට් හන වෙලාවත් මතක් කරගෙන මෙයන්. දවල් 12 විනාඩි 32යි.

දානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිංදුවයි හත්සිය හයයි 266 176 අංකයට ඔබි

0: mare vedeni uni dokki ki wale mare memory loss kila
1: memory loss
0: call the doctor
1: yaar sunnadu
0: mama kirike bunne ayya seeni vedene muku tatta pai vidukrene ayya mata
2: oh my god
3: super doctor ne doctor hariyata mu kila diyanwale
4: hina levi sindu hanna FM 93.5 FM 93.7 හැන්දෑවේ 4 වෙද්දී ටියුන් කරලා තියාගන්න.
5: Evening drive with Chamit and Charu.
6: සම අනුග්‍රහය.
5: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ක්‍රී වීකිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න. අද මම ගන්න 01176679579.
7: ඕනේ නැහැ.

මැනේජ්මන්ට් සමූහ ව්‍යාපාරය විතුන්ගෙන් අපිට අහරින දැන් නවනිමාවකින් එන ඩෝමාස්වන්ක්‍රී වීකිටීමේ යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න. අද මම තන්න 01176 779

0: කතන්දර හිමිකරුවෙකු වන්න. අදම මතන්න 01 67 579 579.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම්
2: ආගත හැකිය. ඒ සඳහා අවශ්‍ය වන්නේ කල්තබා රෝගය හඳුනා ගැනීම සහ විධිමත් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමයි. ස්වයං ප්‍රතිකාර පිළිබඳව නොව වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳව විශ්වාසය තබන්න. ඩෙංගු රෝගය වැළඳීමට පෙර රෝගය වළක්වා ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වන්න. ඔබ දන්නා තොරතුරු ඔබේ පවුලේ සමාජිකයන්, ඥාතීන්, අසල්වැසියන් සමගත් පවසන්ද. ඩෙංගු මර්ධනය අප සැමගේ වගකීමකේ. ඩෙංගු මාරාන්තිකයි. සැබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: රටට වග කියන රේඩියෝ
1: දවල් 12 විනාඩි 46
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි Heartbeat
1: දවල් 12 විනාඩි 41 වෙලාව අපි යනවා WhatsApp chat එක පැත්තට මේ වෙලාවේ අපි අහගෙන ඉන්නවා කියලා message එකක් දාලා තියෙනවා කවුද මේ message එක දාලා තියෙන්නේ කියලා අපි බලමු ගිහිල්ලා WhatsApp chat එක පැත්තට hello අපේ කළුතරින් නෙළුම් තමයි message එක දාලා තියෙන program එක නම් මරු කියලා message එක දාලා තිනවා thank you ඊට පස්සේ කවුද මේ ලස්සන කැතනුව නෙවෙයි මනුස්සකම තිරණය වෙන්නේ කියලා මැසේජ් එක දාලා දෙනවා. ආහා මේක ප්‍රශ්නයක් කරගන්න බව ඔයාලා දෙන්නා. එහෙම එකකට නෙමෙයි යන්නේ කියලා තියන්නේ යා. ඒක නිකන් යා කිව්ව එක ගණන් ගන්න එපා. හරි අපි යමු ඉස්සරහට. මේ වෙලාවේ අපි අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ඉල්ලන සින්දුව ඔයාලා දෙන්නේ නෑනේ අයියේ. අපි ඒ සින්දුව දෙනකන් ආශාවෙන් බලන් ඉන්නවා. අලවතුගොඩ ඉඳලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ කොහොමද එහෙම දෙන්නේ අපි ප්ලේලිස්ට් එකක් අරගෙන අවිත් තියෙන්නේ ඉතින් වාස සින්දුවක් තියෙනවා අපිට දාන මැසේජ් එකක් අනිවාර්යෙන් අපි ඊළඟ දවසේ ඔයාගේ සින්දුව අපි අරගෙන එනවා අපේ ප්ලේලිස්ට් එකට දාගන්නවා ගෙහන් මැසේජ් එක කිව්වද ඇහුනේ නෑනේ මට අනේ කිව්වනේ අපේ කවුද රමෝනා නේද එයා මට මැසේජ් එකක් දාලා තිබ්බ කලින්ම එයාගේ දුව ඒ වගේම පුතා ආදුව ඉන්නවා රූත් පුතා ඉන්නවා රසෙල් හස්බන්ඩ් දමිත් අපි ඔක්කොම එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් ඕනි කියලා මැසේජ් එක දාලා තිබ්බේ පයාගල ඉඳලා ඉතින් ඔන්නවා ආදරෙන් එකතු කරගන්නවා මේ පැයේදීත් තව ඉන්නවා කට්ටිය තව ඉන්නවා ඉක්මනටම එකතු කරගන්න මෙයාලා වයිය මාවත් එකතු කරගන්න අපේ දසුන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ මගේ යාළුවා හිරුන්ව තාදරණ එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ කිරිබත් ගොඩ ඉඳලා ඉතින් ඔන්න සෙට් එකම එකතු කරගන්නවා මෙයන් මේ වෙලාවේ එතකම නෝමල් මැසේජ් කරපු යාළුවෝ කීප දෙනෙකුත් ඉන්නවා යාළුවත් එකතු කරගන්න අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න ලව්වේ කොහලාන ජයකල්නි සින්දුවහන එකතු කරගන්න උපාල චිත්‍රානි මාධව කසුන් නතුරුලා කණහන සීලු දෙනාවම එකතු කරගන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ හෙටකම පස්වන ඇනිවර්සරි එක සමරන රංගයියටයි දහරක්කටයි සුබනාගතයකට ආශිර්වාදන බුලත් සිංහල අම්මා තාත්තා නංගි සහ මල්ලේලා දෙන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ එහෙනම් ඔන රංගයියටයි දහරක්කටයි සුබම සුබ විවාහ සංගතසරයක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා ලකඩ හැමෝම තමත් ලස්සන සින්දුව ක්ලාස්ටි කරගෙන තියෙනවා සින්දුවට යන කලින් මැසේජ් එකක් තියෙනවා යවත් එකතු කරගන්න ඕන අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන ලව්වෙන් අපේ උපාලි සින්දුවහන එකතු කරගන්නවා වැඩ කරන තන අධිපතිතුමා අධිපතිතුමිය ඒ වගේම අතුල සමන් සමිතා නිලන්දේ වසන්ති අතුල ලකඩහන සීලු දෙනාම එකතු කරගන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ එහෙනම් ඔන්න කට්ටියම එකතු කරගන්නවා මේ වෙලාවේ ලකඩ හાર્ට් බීට් වලට හරි අපි යනවා එහෙනම් සින්දුවට තවත් ලස්සන සින්දුවක් තමයි මං ඊළඟට ලෑස්ති කරගෙන තියෙන කව සොන් එකක් අපි එහෙනම් සින්දුව අහලා ආයෙ මේ පැත්තට එමු. දවල් 12:44

Evening Drive with Chomit and Charu.

0: සම අනුග්‍රහය
1: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
0: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට ඔබ කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට
1: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න
2: plastic polythene නැති වසක් කොලලක්
0: මෙවර උතුම් වසක් මංගල්‍ය සැමරීමේදී පන්සල් භූමිය තුල plastic polythene සැරසිලි සිදු කිරීමෙන් වළකිමු පරිසරයට හානි කරන plastic polythene භාවිතයෙන් වැළකීම පන්සල් භූමියෙන් අරබා සමාජය දැනුවත් කරමු
2: පරිසර හිතකාමී වෙසක් සැමරුමට අපි

0: डबल दुल्हा विनाडी पना सतराय
1: සියවසක්පුරා ජාතියක් විශ්වාසය තිබුණ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක් මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5ක් 6ක් අතර වේ රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක් එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%ක් රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක ප්‍රවේශමෙන් රියපදවන්න
0: දවල් 12යි විනාඩි 55යි වෙලාව. එහෙනම් ඔන්නේ යන වෙලාව ඇවිල්ලා තියෙන්නේ. අපි එහෙනම් ගිහිල්ලා එන්නම් ආපහු හෙට හම්බ වෙනවා. උදේ 10 වෙද්දී එතකන් සතුටින් පරිස්සමෙන් hina වෙලා ඉන්න ඕන. වාඩ පාළුවක් නැතිව දවල් 1 වෙනකන් එකේ ඉඳලා හවස 4 වෙනකන් ඔල් ටයිම් බීට් ගන්න පුළුවන් අපේ චාවි තව ටිකකින් එනවා ලස්සනම ලස්සන සින්දු ටිකක් අරගෙන වාඩ පාළුවක් නැතුව අද හවස ගෙවන්න පුළුවන් චාමිත් එක්ක මේ පැත්තට එන්න මැසේජ් එක දාන්න චාමිත් එක්ක චැට් කරන්න පුළුවන් ඒ වගේම තමයි අද හවස 4ට ඉවෙනින් ඩ්‍රයිව් එකකින් ඉන්නවා අපේ චාමිත් එක්ක චාරු ඒ වගේම රාත්‍රී 7ට සඳදිය දහර මොනිකත් එක්ක අහන්න පුළුවන් ඉතින් දවස පුරාම වාඩ පාළුවක් නැතිව ලකනත් එක්ක හිටියොත් ඒ පාළුව මග අරගන්නත් පුළුවන් හරි එහෙනම් ගිහිල්ලා එන්න හැමෝටම ජය වේවා සුබ වේවා නාවල සතුටින් පරිස්සමෙන් ඉන්න මම ගිහින්

0: අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනවාද කරන්න බැරි? මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා. සුපිරි ටැග් තුනක්. ප්‍රථම ටැග් 120. ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයකට ටැග්. මෙගා පවර්.

0: අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: අපරාධ හා භද්‍රව්‍ය නිවාරණ බෙහෙවින් යටතේ තවත් පුද්ගලයන් 26110 දෙනෙකු පරීක්ෂාවට ලක් කළ බව පොලිසිය සඳහන් කළා. සැකපිට අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 399ක්. අපරාධ සම්බන්ධයෙන් 20 දෙනෙකු ඍජුව හඳුනාගෙන තිබෙනවා. විවෘත වරින්තකරුවන්ට 8 දෙනෙක් අත්අඩංගුවටගත් බවයි පොලිසිය සඳහන් කළේ. අපරීක්ෂාකාරී වරිය පැදවීම සම්බන්ධයෙන් 98 දෙනෙක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. ඊශ්‍රායලයේ ලෙබනනයේ තවත් ප්‍රදේශ කිහිපයකට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළා. එන් පුද්ගලයන් 6 දෙනෙකු මියගොස් තිබෙනවා. තවත් කිහිප දෙනෙක් තුවාල ලැබුවා. නගර කිහිපයක හිස්බුල්ලා ඉලක්ක සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර තිබෙනවා. දකුණු ලෙබනනයේ ගම්බාඩයක් දිලක්කය වූ බවයි ඊශ්‍රායලයේ පවසන්නේ. ලෙබනනයේ සිට එල්ල වූ ප්‍රහාර 3ක් වැළැක්වීමටත් ඊශ්‍රායලයේ පීවර කර තිබෙනවා. මේලක ලක්හඬ ප්‍රවෘත්ති පස්වරු දෙකට.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: ராட்டத்த வாக කියන ரேடியோ
1: தன்னவாத டைம் பாஸ் කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මිනිස්සු එක්ක තෝරගන්න.

0: ආදරේ බෙදා ගන්න ඕනෙම නම් සතියේ දිනවල දවල් 1 ඉඳන් 4 වෙනකම්
1: Overtime Beats with Jam Jam.

දවල් එකපහුව වෙලා විනාඩි 10යි වෙලාව. අයිබෝන් සුබ දවසක්. අද ජුනි මාසයේ පළමුව වෙනිදා අලුත් සතියක ආරම්භයත් එක්ක අපි සඳුදා දවසේ දෙමුණ ගැහන්නේ. අලුත් මාසෙත් එක්ක මොනවද හිතේ තියෙන බලාපොරොත්තු? හුඟක් දේවල් හිතාගෙන අද දවස පටන් ගත්තා නේද? ඒ හිතේ තියෙන හැම යහපත් සිතුම් ප්‍රාර්ථනා මේ හැම දෙයක්ම ඉෂ්ට වේවා කියලා මම මුලින්ම ඔයාලට ආදරෙන් සුබ ප්‍රාර්ථනා කරනවා. හැබැයි මෙහෙමයි මිනිසුන්ගේ ජීවිතවලට සුබ දේවල් ඉබේ පහළ වෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් ඒගොල්ලෝ සුබ දේවල් හිතන්න පුරුදු වෙන්න ඕනේ. හැමෝටම ආදරණීය මිනිසු මුණ ගැහෙන්නේ නැහැ. ආදරණීයන් ජීවිතවලට එන්න නම් ඔයාගේ හිතේ ආදරේ පිරලා තියෙන්න ඕනේ. හැමෝටම හැම කෙනෙකුම ආකර්ෂණය වෙන්නේ නැහැ කියන එක ඉතින් කියන්න දෙයක් නෙවෙයි නේද? වටිනාම මිනිස්සු වගේ ජීවිතය ඇතුළට ඇඳෙන්න නම් හිතවල කරුණාව වැඩිලා තියෙන්න ඕනේ කියන කතාව මම සරසරේ මතක් කරලා දීලා තිනු. ජීවිතවල මේ වෙන සිද්ධි හමුවීමේ හැම දෙයක්ම ඔයා හිතන්න එපා හම්බෙකින් සිද්ධ වෙනවා. අපි වපුර්ණ දේ අස්වැන්නෙන් ලබා ගන්නා වගේම තමයි ආපහු අපි වෙතට පෙරලා එන්නේ. අපි මේ විශ්වයට දැනුවත්ව හෝ නොදැනුවත්ව මුදාහරින දේවල්ම තමයි. ඒක නිසා සතුට වෙන්න, ධනාත්මක වෙන්න, හොඳ දේවල් දකින්න, අහන්න පුරුදු වෙන්න, නොහිතන වෙලාවල් වල නොහිතන තැන්වලදී අඳුරම පරිච්ඡේද වෙනුමට ඔයාගේ ජීවිතේට වසන්ත කාලය එන්නේ අන්න එතකොට. ඒක නිසා හැමදේම සුබවාදීව සාර්ථක වේවා කියන ප්‍රාර්ථනය අපි හිතේ තියාගෙන මහන්සි වෙලා වැඩ කරමු. අද තවස හතර වෙනකන් ඔල් ටයිම් බිට්ස් ඉත් චාමි අහන් ඉන්න කියලා මම ඔයාලට ආදරෙන් ආරාධනා කරන්නේ 0.7 0.3 0.3 5 0.3 7 මැසේජ් එකක් එවන්න පුළුවන්. ඒ වගේම ලක්කඩ ෆේස්බුක් පේජ් එක අපේ පෝස්ට් එකක් තියෙනවා. ඒකට ලයික් එකක් දාලා හන්න කැමති සින්දුවක් තියෙනවා නම් ප්‍රෝග්‍රෑම් එකන අදහසක් තියෙනවා නම් එකතු කරගන්න අයක් ඉන්නවා නම් මට කමෙන්ට් එකක් දාගෙන යන්න පුළුවන්. කවුරුත් කිවරන්නේ පෝස්ට් එක ෂෙයා කරන්න එපා කියලා. එහෙනම් පෝස්ට් එක ෂෙයා කරන්නත් පුළුවන්. සිතා කහල මේ පැතට අයෙන්න. දවල් 1:00 වෙනාඩි 11:00.

0: ITN
1: පසරු එකයේ විනාඩි 16යි.
0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. රීදා වයි බී එකිට මික්ස් වෙනවා.

0: සම අනුග්‍රහය
1: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් තැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB

0: FM 93.5, FM 93.7, Lakana Radio ITN.
1: Pasaro ekai benate vese dekai.
2: Me handung kuru world at standards thi nuade.
3: Netu. අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අමෘතා. සිත් සුවඳින් පිරේවා.
4: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර්. දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක්. දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
1: Plastic polythene nati vesak kolalak
5: Dansel sanvidhayaka varuni polythene lunch sheet plastic kope bhavita kirima pahasu uvat bhavithin pasu parisareta ekvimen siduvana parisara haniya vishala bava salaka parisara hitakami lesa ඔබේ දන්සැල සංවිධාන කරන්න.
1: පරිසර හිතකාමී වෙසක් සැමරුමට අපිත් පෙළගැසෙමු.

0: සතේ දවස්වල හරියටම දවල් එක වෙනකොට
1: හරිය වදින්න ඔය හිතට මන්දා දන්න මට ආලේ ඔබේ කාලයට පිරෙන්න
0: කාන්සියටයි මහන්සියටයි ප්‍රත්‍යක්ෂ ඖෂධේ
2: All time beats with charm
0: හැම කාලෙටම ගැලපෙන හැම තාලෙකම සින්දු මගහැරගන්න එපා.

දවල් එක පහු වෙලා විනාඩි 24යි වෙලාව. 0.7 0.3 0.5 0.3 හත අපේ මැසේජ් නම්බර් එක. කොහොමද වැසක්? වැසක් කෝඩු බලන්න, එතකොට තොරණ බලන්න, දන්සල් වඳින්න ගියාද? ඒ ඔක්කොම කරලා ඔෆිසුත් ආවනේ. අනේකයි වෙන්න ඕනේ. චාමියකි තරුෂි වගේ මැසේජ් එක මම කියන්න හදන්නේ. ලස්සන සින්දුවකට පවුලේ අම්මා නිලන්ති, තාතා වසන්ත, අකල දෙන්නා සශිනි, ශශිකලා, අයිල දෙන්නා අකල, අසංක, අක්කගේ බබා දුල්නිත් වයි චාමියකි ඔයාවත් එකතු කරගෙන ලස්සන හින්දි සින්දුවක් අහන්න ඕනේ කියලා කොට්ටාවෙන් තරුෂි නිපුණිකා මට මැසේජ් එකක් කියලා තියෙනවා. මොංගාට දැන් ඊළඟට අහන සින්දුවෙන් පස්සෙ අනිවාර්යෙන් හින්දි සින්දුවක් අහන්න දෙනවා හොඳේ. අයිබෝන් සුබතහව ලක්ෂාමි, පරදල් පොලින් එස් එල් ප්‍රනාන්දු ආගේ මැසේජ් එක, ලහිරු ශහනේ, නතාලි ශනාරා, දොමින්ද සයරේ, ශනාල් මිරෝ නාරව එකතු කරගන්නවම. තව කවුද ඉන්නේ චාමි? ලස්සන සින්දුවක් ඕනේ අපි යමි ප්‍රඩක්ට්ස් පොත්පිටිය වාතුවෙන් සමන්ත. තැන්ක් යූ මැසේජ් එකක් ඔබට වැඩ අතරේ. චාමියකි ඔයා වහන තරම් හිතේ සතුටක් නෑ කියලා තියෙනවා. ස්තුතියි මාතලේ දිලින. අපි ලස්සන සිදු දෙකක් අහමු. තාතා සනීපෙන් කියලා තියෙනවා, මොකද උන හැදුනද ඇටික්මනින්ම සුවපත් වෙන්න කියලා අපි ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. මහියාගේ නිහානේ කොහොමද, හයියකේ කොහොමද කියලා අහලා තියෙනවා. ඔයව හතරෙන් එකතු කරගන්න හොඳ ඊළඟ සින්දුවට. සුබම සුබ දවසක් ඒවා චාමි මැණිකේ කියලා තියෙනවා. අදට අපි අපේම වෙලා වරුදු පහක් කිසිම අඩුවක් නැතුව පනවගේ පරිස්සමින් මාව බලාගන්න. මගේ ආදරයට හැමදාම සතුටින් ඉඳ ලැබේවා කියලා තියෙනවා. දහඩා ඔයාගේ ආදරේ ප්‍රාර්ථනා විශ්ට වේවා කියලා අපි ආදරයෙන් ආශිර්වාද කරනවා. මතකම පැලවත්තෙන් මගේ ආදරේ රංග, චේටි වැනක, ඉනුකි තිනාරා, බුලත් සිංහලින් අම්මයි රාණි, තාතා ජයසිංහ, ඉන්දනිල් ප්‍රණීත්, කෞෂි, බෝතලේකම මදු, තුහින බබයි, ආති බබයි, චමිත් එක්ක ලක්කඩාර හැමෝමත් එකතු කරගෙන එයාත් කියන්නේ ලස්සන හින්දි සින්දුවක් අහමු කියලානේ. කිමද ඒ කාරණාව? හින්දි සින්දුවක් අහන්න එක පාට වුණා ඔක්කොටම නේද? අපි බලමු හින්දි සින්දුවක් අහන්නේ නැන. 0.7 0.3 0.5 0.7 මැසේජ් එකක් එවන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම ලක්කඩ ෆේස්බුක් පේජ් එකට ගියාම අපේ පෝස්ට් එකක් තියෙනවා. ඒකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්නත් ඔයාලට පුළුවන්කමක් තියෙනවා. හින්දි සින්දුවක් ඕනේ කිව්වා එන්න. ලස්සන සින්දුව මන් තංගාල මාරු කරානේ. වැඩි කැමැත්තට පැවස්සාව දෙන්න. දවල් එකයි වෙන

0: ITN
1: පසරු එකයි වනාඩිය 36යි.
2: ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකතනයේ අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහර සඳදිය දහර
2: FM 93.5 FM 93.7 ලක්කන Radio ITN
0: හැම කාලෙටම කැළපෙන හැම තාලෙම සින්දු හැමෝටම කැළපෙන්න
3: චිකි චිකි තම් තම් චිකි චිකි තම් තම් චිකි චිකි තම්
2: Overtime beats with Chami
0: පැය තුනක් එක දිගට සද්දට මහන්න සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්

පසරු එක පහු වෙලා වෙනාට තෙස් නවයයි වෙලාව බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනු තුනයි පහයි අනු තුනයි හතට හවස හතර වෙන්න කලින් ඔට වෙලාවක් තියෙනවා නමට මැසේජ් එකක් යවන්න පුළුවන් නේද? දැන් ගෙදර තියෙන සෞඛ්‍ය ආරක්ෂිතව පොල්තෙල් නිෂ්පාදනය කරන්න තියෙන හොඳම ක්‍රමය තමයි ඩෝමා හෝම් ඔයිල් මේක එකක් භාවිත කරන එක. මිල රුපියල් 88000යි වෙන්නේ. සිංගල් පේස් විදුලි මගින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ධාරිතාවේ පැට බෝතල් 1-2-4 ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. පොල්තෙල් විතරක් නෙවෙයි රට කජු කජු සූර්යකාන්ත වට්ටක්ක අබ කොහොඹ එනිරු වගේ කෑම වර්ගවලට වගේම බෙහෙත් වර්ගවලට තෝමනා වෙන තෙල් වර්ග ඩෝමා හෝම් ඔයිල් මේක එකෙන් හදා ගන්න පුළුවන්කමක් තියෙනවා. මේ සම්පූර්ණ යාන්ත්‍රයම හදලා තියෙන සුදු යකඩ වලින් එක නිසා ගෙවි අවමයි. වැඩි විස්තරක් ඕන නම් ආට 0117 679 579ට කෝල් එකක් දෙලා අහනවද? නම්බර් එක මතකයිද? 0117 679 579.

0: 93.5 FM 93.7 Lakhana Radio ITN
1: Pasaru ekaye wenade 44
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි

0: තියෙන සමහර ලස්සන පාරවල් හොයාගන්න නම් ඔබට මොහොතකට අතරමං වෙන්නම වෙනවා. එතකොට ලස්සනම ගී ඇහෙන මතක මං පෙතක සනසෙල්ලේ අතරමං වෙන්න කැමති නම් විතරක් දවල් එකේ ඉඳන් හතර වෙනකම් මාව අහන්න.
1: All time beats with Chami.
2: Suno na sang mal mal.
0: සරු එකයි වෙනාඩි 45 වෙලාව. Good afternoon Chami. තුෂාරිව දමනු පොලින් එකතු කරගන්න කියලා මැසේජ් එකක් එවලා තියෙනවා. අපි ලස්සන සිතුවක් අහන්න ඕනේ තමයි. Hello Chami, good afternoon. කොහොමද ඔයාට අපි වැසක් දවසේ ලොකු දන්සලක් දුන්නා කියලා තියෙනවා. අපි දුන්නනේ දන්සලක්. ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. රාගම පොල්ගහ හේනේ ඉනෝකා නෙලන්ති නතාෂා දෙවුමි උත්තරා තුෂි පුංචි ෂයා සහ ඇන්ටනය එකතු කරගන්න කියලා තියෙනවා. එහම මං ආතරින් මතක් කරන ස්තුතියි මැසේජ් එක කෙව්වද. ඊට පස්සේ ජය මාමා ඔයාගේ මැසේජ් එක මම මේ කියන්න හදන්නේ. වෙනදා වගේ මතත් අපි වවහ ඔයාගේ හඳ අහන්න බලන් හිටියා කියලා තියෙනවා. වීරක්කුඩි බේකරියක ඉන්නවා කවුද? ලොකු බොස් පුල්, පොඩි බොස් වර්ණ, ලක්ෂ්මි මිස්, චම්ප මිස්, මදුශංක, ජගත්, අලුත් සමාජිකයෙක් ඉන්නලු විජය කියලා. කොහොමද විජය? ඔයාවත් ආදරෙන් එකතු කරගන්නවා. තැන්ක් යූ මැසේජ් එකක් එව්වට. ඊට පස්සේ මේ කවුද කියලා බලමු. සුබම සුබ දවසක් වේවා. අපිටත් ලස්සන සින්දුවක් ඕනේ. අනුරක මනුලාවති එකතු කරගන්න කියලා තියෙනවා. මහත්තයා සිරිල්, පුතා ප්‍රදීප්, දුවානුශිකා, පුතා හර්ෂණ සහ දුව පේශලා, අමෙලියා සමරසේකරවත් එකතු කරගන්න. අමෙලියා සෙල්ලම් කරන්න ගිහලා නේද? මට ෆොටෝ ටිකක් එවලා තියෙනවා බලන්නම් ඉන්නේ. ස්තුතියි මාත් එක්ක ෂෙයා කරගත්තට. චෝමියාගේ කොහොමද මාතහගෙන ඉන්නේ? දරණිය ගතරෝෂි බස්නායක අසම සොංග කියලා කිව්වේ මං හිතන්නේ බහාරා සොංග එක නේද, හින්දි සින්දුව. ඊට පස්සේ අපි යනවා ඔපෙල් ෆැෂන් එකේ ආලෝක ටිකව එකතු කරගන්න. විමලසන් මහත්මිය ස්තුතියි මැසේජ් එකට. දෙලංකන අධේශාන්, රසික, චනිත, පසිඳු, චමෝත්, ගයන්, සිරිවංශ, ගාමිනී, ලසිත, චුට්ටි, අනුර, ශාන්ති, නිරෝෂා, හර්ෂණී, කුමාරි, සුභා, දිනෝෂා, කමනි, චම්රාණි, රේෂා, නයනී, දෙල්ප, චිත්‍රාවත් එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙන. ස්තුතියි. එතකොට ඔයා තමට මැසේජ් එක කිව්වේ නෑනේ, මොකද ඔයාගේ ලකුකම 0.7, 0.3, 0.3, 5, 0.3, 7 මැසේජ් එකක් එවන්න. 4 වෙන්න කලින්

0: FM 93.5, FM 93.7, La Kana, Radio ITN.
1: Pasaro ekahe benati panas sekahe.

0: තිළින කිරීමේ බැති පරදායකත්වය.
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩර්ස් තියන්නේ.
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.

0: 95 FM 93.7 Lakhana Radio ITN
1: දවල් 1යි විනාඩි 57යින වෙලාව ඔල්ටයි බෙට්සෙත් චාමි අපි අපේ දෙවනි පැයට යන්නයි හදන්නේ 0.7 0.3 93.5 93.7ට මැසේජ් එකක් යවන්න පුළුවන්.

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනිපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: මද්‍රව නිවාන්න වැඩස්ථාන යටතේ තවත් වැටලීම් 248ක් සිදු කළ බව පොලිසිය සඳහන් කළා. ඒදී අත්අඩංගුවට කෙර ඇති සැකකරුවන්ගේ සංඛ්‍යාව 246ක්. පුද්ගලික සම්බන්ධයෙන් රැඳුම් නියෝග ලබාගෙන තිබෙනවා. හෙරොයින්, අයිස් සහ ගංජා ඇතුළු මද්‍රව සොයා ගැනීමට හැකි වූ බවයි පොලිසිය පවසන්නේ. මද්‍රව වලට එරෙහිව ප්‍රජාව බලබුලු ගැන්වීමටද පියවර ගෙන තිබෙනවා. ඉරානයේ සහ ඇමරිකාව අතර ඩව අවබෝධතා ගිවිසුමක් සඳහා වන සැලැස්මක් පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළා. දින 60ක් සඳහා සටන විරාමයේ දීර්ඝ කිරීමයි අරමුණ. සාකච්ඡා යළි ආරම්භ කිරීමත් වැඩපිළිවෙලට අයත්. හෝමුස් සමුද්‍ර කලාපය හරහා නෞකා ගමනාගමනයට පහසුකම් සැලසීම හා ගස්සු අයිඩු කිරීම පිළිබඳවද අදහස් හුවමාරු කර ගැනීමටයි නියමිතව තිබෙන්නේ. මීළඟ ලක්කඩ ප්‍රවෘත්ති පස්වර තුනට
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ගන්න ඕනම නම් සතිය දෙනකල දවල් එකේ ඉඳන් හතර වෙනකන්
1: Overtime Beats with Jamie.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: පසර දෙකපහුව වෙලා වෙනටිය කලහයි
2: කෘෂි ක්ෂේත්‍රයේ නව පනක් ලබා තිබින් කසකල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසකල ග්‍රීන් සුපර් මාකට් ඡාදය ඊට අඩු මිලකන නැටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ඡාදයයි

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වටේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: ඉන්නත් කලම්
1: ඕල් ටයිම් බීට්ස් විත් චාමි
0: සතේ දෙනව දවල් එකේ ඉඳන් හතර වෙනකන්
2: සංචල හිත කිති කැවුනා තෙන්දරවදනට ඩිංගක් ලං වෙන්නට හිතුනා
1: ඕල් ටයිම් බීට්ස් විත් චාමි
0: ඒක තනි කරම ඇපැය හවස දෙකපහු වෙලා විනාඩි 13යි වෙලාව 07 03 95 93 මැසේජ් නම්බර් එක සබතාවලක වාචාවේ ලස්සන සින්දුවක් දෙන්න කියලා BF ජනපද පුස්සල්ලාවෙන් AJ අනුරව මට මැසේජ් එකක් එවලා තිබුණා. අපි ලස්සන සින්දුවක් අහන්න ඕන තමයි නේ. ස්තුති මැසේජ් එකට. සබතාවසක වේවා. ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්නවද කියලා අහන්නේ කවුද දන්නවද? පාතදිය නන්දනී හැරත් ලස්සන සින්දුවක් අහන්න දෙන්නම් ඊළඟට. ලස්සන දවසක් වේවා ඔයාට. අපිවත් ලස්සන මියුරු ගීතයකට එකතු කරගන්න මහත්තයා දමින්ද පුතාර දෙන සඳළු සහ රශ්මිතත් එක්ක මාවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා කියන පොකිරිමිටින් සංජීවනි තමයි මැසේජ් එක වෙලා තියෙන්නේ. වකිනවා නැතිදේ මවල පෙන්වන ඇතිදේ වැඩියෙන් පෙන්නන බොරු සෝබන පිරිච්ච ජීවිතයට වඩා ඇතිදේ පරිමහන් ඉන්න ජීවිතය හරි ලස්සනයි කියලා ඒ කතාවට මං 100%ක් එකඟයි. ඊට පස්සේ කියනවා දරා ගන්න බැරි වේදනාවන්ට කඳුළු හොඳ සවියක් ගෙවා ගන්න බැරි මොහොතකට නිඳ සනසීමක් වචන කරන්න බැරි හැඟීම් වලට කවිය හොඳ අවියක් හදවත බෙදෙන වචන වලට නිහඬ බව කෙනි අවියක් කියලා ලස්සන පෝස්ට් එකක් එක්කත් ස්තුතිය විතකෂා කරගත්තට ඊට පස්සේ මේ කවුද මේ සපුන් ඔයාගේ මැසේජ් එක මහියංගනෙන් ඉඩක් ලැබුණොත් අය දවසක පුරුදු තනකදි හමුවෙමු. සිතින් විතරක් වැළඳගෙන අපේ මතක එක්කම තනි වෙමු. යන්න කලින් ඉතින් දෙකක් වෙනදවාගෙම හිනහෙමු. හැකි උනෝතින් යලිත භවයක අතරමඟ වෙන්නම වෙමු. දෙකයි විනාඩි 50යි කියන්න බෑනේ. තාම 2:15. 07:03 93 5:07 මැසේජ් එකක් එවන්න පුළුවන්.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: Pasaro deka pahu vela venate vesai.
2: වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

0: පිළිම කිරීමේ බැති පරතා එකක්වය.
1: මේ සමර හඳුගුරු පත්තු කලාට සුවඳ නෑන. ඒවට ස්ටන්ඩස් නැද.
2: හැබැ අංග්‍රතා ස්ටන්ඩඩ් සල්ට හදර නිසා හැම හඳුකූරම හොඳ සුවඳයි. නිවිලගයට පස්සෙත් සුවඳයි.
3: කෙසිවකට කෙසිවෙකුට හානියක් නැති එස්සලිස් ලත් ප්‍රථම සහ එකම හඳුන්කූර අම්රිතා.

පතක සැහැල්ලවෙන් එන්න ජේවිතය විඳින්න. ලස්සන සිංදු පිරුණු පැයතුනක් සතිය දවස් වන දවල් එක එඳ හතර වෙනකන් එකයි.

පස්සර දෙකයි වෙනට වෙසි අටයි වෙලාව ඔල්ටයිම් බේට් සෙත් චාමි අපේන අපේ දෙවනි පැයි බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනුතුනයි පහයි අනුතුනයි හතට මැසජ් එකක් එවන්න පුළුව. ඒවගේම ලක්කඩ ෆේස්බුක් පේජ් එකට ගිහම අපේ පෝස්ට් එකක් තියෙනවා. ඒකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාගෙන යන්නත් පුළුවන්. මම තුනේ පැයදී එකන මතක් කරනවා. මොකද මම දැක්ක බර්ත්ඩේ විශේෂකුත් තියෙනවා එතන. තුනේ පැයදී කියන්නම් හොඳ. සුබම සුබ දවසක් වේවා. ලංකාවට මං කැ කියලා කන්ද කියලා කැ කල්ලි ආරන්දරින් දිනේෂ් මන්දාගල ටික දවසකට පස්සේ මං ඔගේ මැසේජ් එකක් දකින්නේ. ඉන්දිකා ප්‍රියදර්ශනී තිසර හංසිනී පවලිය ඔක්කොමල වැකතු කරගන්නවා මං ඊළඟ සින්දුවට. සුබ දවසක් වේවා. පිටත් සින්දුවක් ඕනේ. මාතලේ කුමාරි එඩපුදු කොල්ල නයනී ගාමිණී සුභාෂිනී ඊළඟ සින්දුවට එකතු කරගන්නවා. ඊට පස්සේ බොලත් සිංහලෙන් දහරා තැන්කියෝගේ මැසේජ් එකට ශ්‍රී සුභ පසක මංගල්‍යයක් වේවා. මර පාතෙන් ලක්ෂ්මන් තමරා නිශානි චේතනා තේජාවෝර් පුංචි පුතා සහ භාග්‍යවිෂ්කනේ එයාවත් එකතු කරගන්න. ඊට පස්සේ කොට දන්න දයන්නේ දන්න නැති මං කියන්න ඕනෑනේ දන්නේ නැහැ කියලා දන්න නිසා මං කියන්නම්. ගල්පාත පැත්තට යන්නෙම මාෂා දෙල්හනි කමල් දෙශාන්ත ධම්මිකා වෙදේතා චන්ද්‍රලතා ශ්‍රියානි රේණුකා ඉරංගේ චාන්දනී ගයනී කාන්ති මේ කට්ටියම එකතු කරගන්නවා කියලා මැසේජ් එකේ තියෙනවා. ඊට පස්සේ ගුඩ් ආෆ්ටර්නූන් චාමියකේ කළුතර තිලින සඳ කැලුම් වගේ මැසේජ් එක මාවත ලස්සන සින්දුවකට එකතු කර ගැනීමට හැකිද කියලා අහලා තියෙනවා. ටිකක් කල්පනා කරලා බලන්න ඕනේ. සුබ දවසක් වේවා චාමිනාගේ. මාත් ඉතින් අහගෙන ඉන්නේ වැඩ කරන ගමන් කියලා තියෙනවා. ලකඩහන හැමෝමත් එකතු කරගෙන අපි සින්දුවක් අහමු කියලා තියෙනවා. නාන කලුව සින්දු අපි ඊළඟ ගෙවුණු පැයනේ ගෙවුණු පැය අන්තිමට අහුවා. සේෂල්ස් වලින්දලා බණ්ඩාරගමින් ප්‍රදීප් ලංකාවේ අවතරෙන් එකතු කරගන්න ස්තුතියි මැසේජ් එකක් එව්වට. මේ සින්දු අහන අතරේ වට හිතනවා නම් මැසේජ් එකක් එවන්න ඕනේ කියලා. 07:03 93.5 මැසේජ් එකක් එවන්න පුළුවන්. 10:30

0: 105 FM 93.7 Lakhana Radio ITN
1: හවස දෙකයි වෙනාඩි 33යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත දෙන්නේ මාරාතිකයි ඩෙංගු රෝගය වැළඳීමෙන් සිදුවන මරණ 100%ක්ම වළක්වාගත හැකිය. ඒ සඳහා අවශ්‍ය වන්නේ කල්තබා රෝගය හඳුනා ගැනීම සහ විධිමත් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමයි. ස්වයං ප්‍රතිකාර පිළිබඳව නොව වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳව විශ්වාසය තබන්න. ඩෙංගු රෝගය වැළඳීමට පෙර රෝගය වළක්වා ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වන්න. ඔබ දන්නා තොරතුරු ඔබේ පවුලේ සමාජිකයන්, ඥාතීන්, අසල්වැසියන් සමගත් පවසන්න. ඩෙංගු වර්ධනය අප සැමගේ වගකීමකේ. ඩෙංගු මාරාතිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු. ලකන්ඩ රේඩියෝ ITN.
1: දන්නවද කොලි ගෙවල් වගේ හිත්වලට ආදරය කරන්නේ පරිස්සමින්. මොකද යන්න කිව්වහම යන්නම යන්න.

0: දැනෙන දේවල් එක නෙවෙයි දැනෙන දේවල් එක ජීවත් වෙන්න. සතියේ දිනවල දවල් එකේ ඉඳන් හවස හතර වෙනකන්
1: All Time Beats with Charmy.

Exit Jami. හවසද කපහු වෙලා විනාඩි 35 නේ වෙලාව. ඕල් ටයිම් බෙට්ස් ඉට් චාමි අපි අහගෙන ඉන්නේ නේද? 0.7 0.3 0.3 5 0.3 7ට මැසේජ් එකක් එවන්න පුළුවන්. චාමියකේ මං අමාලි අලවත ගොඩෙන් ලස්සන සින්දුවක් දෙන්න කියලා තිනවා. තාද දුකෙන් ඉන්නවා කියලා තියන්නේ එකමද කාරණාව. දුකනේ පා. දුක කියන්නේ සිතිවිල්ලක් විතරයි. ඒකත් ඔය ටිකක් වෙන දෙයකට හිත යොමු කරා නම් ඔයාට ඔය දුකත් අමතක වෙලා යනවා. එහෙම කරලා බලන්න. සතුට විතර දෙයක් කරන්න. මහපලගම පියාජය සිද්ධක් අහන්න ඕනේ කියලා මැසේජ් එකක් එවලා තියෙනවා. හයි ජාමි, මේක වැසක් සිතිවිල්ලක් කියලා තියෙනවා. ඔයාගේ නම මොකක්ද කියලා හැබැයි මට හොයාගන්න සංජයද. සංජය වෙන්න ඕනේ. ඔකේ නම අපිට යම් කෙනෙක් කෙරෙහි තරහක් ඇති වුණාම අපිට හිතෙන්නම ඔහු ඇය හින්දමයි තරහ යන්නේ කියලා. එහෙම නෙවෙයි. ඒක මානසික ස්වභාවයක්. ඇහෙන් ගන්න සිළු පින්තූර සිතිවිල්ලකට උදව්වක් විතරයි. නැත්නම් ඒ හිතවත් කෙනෙක් කතා කරත් ඒ වෙලාවට නුරුස්සන්නේ. ඒක න අමතක කරන්න උත්සාහ කළාම ඒහා සමාන තරහකාරයක මතකයට එන්නේ. එකම සිතිවිල්ලක අපි ඉන්නවා කියලා හිතුනට සෑම මොහොතකම සිතිවිල්ල වෙනස් වෙනවා. එහෙම නේද කියලා අහලා තියෙනවා. ඒක තාට මාත් එකඟයි. ලස්සන අදහසක් ස්තුතිය පිටක ෂෙයා කරගත්තට. ඊට පස්සේ මේ කවුද මේ අපිටත් සින්දුවක් ඕනේ කියලා මැසේජ් එකක් එවලා තියෙන්නේ. තිරේ නේද? මොකද්ද කියන්නේ? මම මැසේජ් එක කිව්වා. ඊට පස්සේ අමිල thank you වගේ මැසේජ් එකට වසනාවන්ත මාසයක් වේවා චාමි වාට කියලා අසිර සම්පත් නිර්මුල් වෙලා තියෙන මැසේජ් එක. ජීවිතේ තේරුමක් නැතුව ඔය ගත වෙනවා වගේ නේද? හින සලසුම් එකින් එක ඈතට දුවනවා වගේ නේද? කාලයක් තිස්සේම මහන්සිරලා ලැබුණ දෙයක් නෑ වගේ නේද? කටත් ඒ වගේ තමයි. වැඩි හිතට ගන්න නැතුව මේ ගෙවාගෙන යන්නේ හුඟක්ම අමාරු කාලයක්. හැබැයි අල්ලගෙන ඉන්න කිය මම යෝජනා කරනවා. අද මගේ හඬ වෙනස් වගේ වලට තේරෙනවා ඇතිනේ. මම පොඩක් සරීප නැතු වෙන්නේ. ඒක නිසා නේද පොඩක් සමා වෙන්න. අර වෙනත විදියට කතා කරන්න ටිකක් අපහසුයි. 2:37

0: Anda Radio ITN
1: පසර දෙකයේ විනාඩි 41යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව විසින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
1: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනේ. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
3: හැබැයි අමෘතා ස්ටෑන්ඩඩ්ස් වලට හදන නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
4: කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා.

0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 071 711 711 1
3: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ ඩොක්ටි කිව්වානේ මට මෙමරි ලොස් කියලා
4: මෙමරි ලොස් කවුද ඩොක්ටර් යාද සුන්නද
3: මම කිරිටි බුන්නේ අය සීනි වෙඩනේ මුකුත අතපය වෙඩ කරන්නේ අය මට
4: සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ
1: hina baby sindu hanna fm 93.5 fm 93.7 handabe 4 weddi tune karala tiyaganna
0: evening drive with chamit and charu
1: sama anugrahaya
0: rasayenut ihala gunayenut ihala vijaya tose mishranaya
1: vijaya products ape rasaya rate samata FM 93.5 FM 93.7 Lakhanda Radio ITN
0: පසර දෙකයි විනාඩි 44යි වෙලාව Doma Home Oil Maker ගැන අපි ටිකක් කතා කරන්න යහවේ දැන් වෙළඳපළේ තියෙන පොල්තෙල් වෙනුවට වර කෙතරදීම පහසු වෙන පොල්තෙල් ඉතයික් මනින් ඔයාගේ අතින්ම හදා ගන්න පුළුවන් ක්‍රමයක් තමයි Doma Home Oil Bag එකක් මිලදී ගන්න එක. සිංගල් පේස් විදලේ මගෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ධාරිතාවය ගත දෙයින් පැට බෝතල් එකක් දෙකක් අතර ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. මිල වෙන්නේ රුපියල් 88,000 පොල්තෙල් විතරක් නෙවෙයි. රට කජෝ කජෝ සූර්යකාන්ත වටක අබ කොහොඹ එඬරු වගේ කෑම වර්ගවලට වගේම බෙහෙත් වර්ගවලට තෝමනා වෙන තෙල් හදා ගන්න පුළුවන්කමක් තියෙනවා Doma Home Oil Bag එකෙන්. වැඩි විස්තර 0171 177 1 කෝල් එකක් ගන්න පුළුවන්. 0703 93 5 93 4 වල තියෙන මැසේජස් ටික මෙසේජෙන් පස්සේ කියන්න.

හවස දෙකපහ වෙලා විනාඩි 48යි වෙලාව. චාමි මට ලස්සන සින්දුවක් දනවද කියලා අහන කවුද ඔයා? සුරංගේ කොටිකාවතෙන් මහත්තයා රසිකව එකතු කරගන්න කියලා තියෙනවා. හරි අපි ලස්සන සින්දුවක් කියලා ළඟට තහන්න තමයි හදන්නේ. සුබ දවසක් චාමි. වට වැඩ කරන ගමන් ලක්කඳාගෙන ඉන්නේ චින්තක කොළියාවෙන්. බෙලිත අචිනේ දවකෝසිතේ ලොකු පුතා මෙන්දද පොඩි පුතා ගගොල්ලත් මං ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ මේ ඉන්නේ කවුද කියලා බලමු. චුට්ටකින් මේ අතරේ කෝලයක් අහම මට මැසේජ් එක පේන්නේ නැතුව කියා. සමවසක් මං ගහලක් වේවා. ඉතාලියෙන් එකතු වෙන්නේ ප්‍රභා. ලස්සන සින්දුවකට මහත්තයා චින්තක දුව සවිද්‍යා පුතා සිතිජ ලංකාවේ ගෙදර හැමෝමත් එකතු කරගන්නවා කියලා තියෙනවා. ඇයි අපේ මැසේජස් කියන්නත්තේ තරහයි කියලා වෙනත් තියෙනවා. නෑ දැන් දැක්කේ. දැකපු ගමන්ම මැසේජ් එක කියනවා. හොඳේ සීන් වෙලා තිබ්බොත් විතරක් තමයි මම මැසේජ් එක කියලා තියෙන්නේ. එහෙම නැත්තම් ඉවසීමෙන් අහන් ඉන්න. මම මැසේජ් එක බලලා නැහැ. මම ඒක දැකලා නැහැ කියන එකනේ නේද? සීන් වෙලා තිබුණොත් ඉතින් අනිවාර්යයෙන්ම මැසේජ් එක කියලා. ජේවස් ෆරීඩා දීප්ති සිල්වා ශිරෙන් දයස් ගාන සිල්වා රොසට ගමගේ නිරෝසා චන්ද්‍රාණී මාරසිංහ මේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහන්න ඕනි කියලා තමයි කියන්නේ. හරි සින්දුවක් අහන්න දෙන්නම්. සුබ වසක් සතියක් වේවා කියලා ඊළඟ මැසේජ් එක ML ගමතකින් ලලිත් සර් සිසිරස තනුජ මිස් කුමාරියක්ක ගීතක්ක රම්‍යක්ක රෝෂණි ප්‍රසාද් ලක්මාලි රමණි නන්දනි රූපන් තිලින මදෝ වාසනා සහ මැෂින් නාශයේ සිසරයවත් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එක වෙලා තියෙන්නේ. ස්තුතියි අනුෂ්ක ඔයාගේ කමෙන්ට් එකට. හොඳේ ඔයාගේ ආශිර්වාදයට බොහොම ස්තුතියි. ඔයාගේ එවලා තියෙන පෝස්ට් එක මට පේන්නේ නැහනේ. බලමු මේ සින්දු අහලා ඊට පස්සේ ඊළඟ මැසේජ් එක කියනකොට මට මේ මැසේජ් එක පෙවුනොතින් අනිවාර්යෙන් අනුෂ්ක මං එක කියන්නම්. හොඳේ හවස දෙකපහ වෙලා වෙනද කීයක් කියලා හිතාගෙන දෙන්නේ ඔයා? දෙකයි විනාඩි 51.

0: Radio ITN.
1: හවස දෙකයි විනාඩි 54යි වෙලාව. අනුෂ්කගේ පෝස්ට් එක නම් යන්තම් බලාගත්තා. ඒ කියන්නේ අනුන්ට පේන ජීවත් වෙන්න එපා. එතකොට ජීවිතේ හරි මහන්සි. තමන්ට දැනෙන ජීවත් වෙන්න. එතකොට ජීවිතේ හරි සහැල්ලුයි. ඒ කතාවට මාත් 100%ක් එකඟයි. හයි ශාමියා කී අපිට වැඩ කරන ගමන් කියලා තියෙන මාලියකා එකතු කරගන්න කියලා රලවතුකුට තාගත් අපරාදකින් මැසේජ් එකක් කියලා තියෙනවා. මේ ගැනලා මේව නපුරුයි කියලා තමයි මට කියලා තියෙන්නේ. එහෙම නෑනේ. ඔය කියන කෙනා තමයි නපුරු ඇත්තේ. එහෙම කියන්න එපා හොඳේ. මිනිස්සු නපුරු වෙන්නේ යාට ආශ්‍රය ගන්න ලැබෙන මිනිස්සු ඉඳ. කොහොමද ඒක? හරි. අපි යනවා ඕල් ටයිම් බෙට්ස් විත් චාමී අපේ අන්තිම පැයට. ඒ අතරේ ලක්කන ෆේස්බුක් පේජ් එකට ගිහිල්ලා ඕල් ටයිම් බෙට්ස් විත් චාමී අපි පෝස්ට් එක බලලා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා ෂෙයා කරන්න පුළුවන්. එහෙම නැත්තම් 07 03 93 5 93 7ට මැසේජ් එකක් එවන්නත් බැරි කමක් නැහැ. හවස දෙකයි විනාඩි 55.

0: Wakanda Radio ITN
1: ජීවිතයක් නැති කර ගැනීමට කතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක්. රිය පැදවීමේදීත් මාර්ගී ගමන් කිරීමේදීත් ප්‍රවේශම් වන්න.

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: රථවාහන රේතය තදින් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව පොලිසිය සඳහන් කළා. වැරදි සිදු කරන රියදුරට අමතරව වාහනේ හිමිකරුටද නීතිමය පියවර ගැනීමටයි කටයුතු යොදා තිබෙන්නේ. යතුරුපැදි සයිලන්සර් වෙනස් කර අධික ලෙස ශබ්ද ඇතිවන ආකාරයෙන් ධාවනය කිරීමේ සිදුවීම් වාර්තා වී තිබෙනවා. වාහන වෙනස්කම් සිදු කරන ගරාජ් හිමියන්ට විරුද්ධවද නීති ක්‍රියාත්මක කරන බවයි පොලිසිය පවසන්නේ. ඇමරිකාව සමග න්‍යෂ්ටික සාකච්ඡා මේ වන විට සිදු නොකරන බව ඉරානය අවධාරණය කළා. කරුණු කණ්ඩාවක් පිළිබඳ විවිධ මතපල වී තිබෙනවා. ඇමරිකාව සටන වේලාවකි විසුබුල්ලංකන එක්කන බවයි ඉරාන විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කළේ. ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග කණ්ඩා බවත් ඔවුන් පෙන්වා දුන්නා. ඉරානයේ රේඩාර පද්ධතියකට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන්ද අවධානය යොමුව තිබෙනවා.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

හවස තුනයි විනාඩි 8යි වෙලාව. FM 93.5 හරි 93.7 හරි ඔයාලකඩ ඔල්ටර් බේට් සහගෙන ඉන්නේ. ලස්සන ගීතයකට අපලත් එකතු කරගන්න ජයලින් මේ මැසේජ් එක ඇන් ඉරෝෂණි සහ පවුල හැමෝම එකතු කරගන්නවා කියලා තියෙනවා. වැරදින පෝස්ට් එක මම මේ කියන්න හදන්නේ අමතක වෙන අයට මතක් කරවන්න ඕනේ නැහැ. ඔබව දැනෙන අයට, ඔබව වටින අයට ඔබව අමතක වෙන්නේ නැහැ. ඒක හරි ලස්සන අදහසක්. ස්තුතිය අපිත් එක්ක ෂෙයා කරගත්තට. හයි හයි ශාමි, අපිත් අහගෙන ඉන්නේ බණ්ඩාරගම උමා ගමන්ටකේ යාළුවෝ කොමලව එකතු කරගන්නවා. සවසන්තාවක් වේවා ශාමි අක්කා, මමත් අහගෙන ඉන්නේ. සජීව මතුරංග යටි අන්තරින් එපු මැසේජ් එකට ස්තුතියි ඔයාට. ඊට පස්සේ මේ ඉන්නේ කවුද? සුබදහවලක් මන්ටීනා. මේ හින්දි සින්දුවක් දෙන්නකෝ කියලා තියෙනවා. බහදුරාගඩින් ටීනා ඔයාව එකතු කරගන්නවා. අපි ලස්සන සින්දුවක් අහමු ඊට පස්සේ. මේ ඉන්නේ කවුද? හයි ජාමි, ආසයි වගේ වොයිස් එක අහන්න අපි හැමදාම කියලා තියෙනවා. රමෝනා, තැන්ක් යූ වගේ කමෙන්ට් එකට. දවරූත්, පුතා රසල්, අපි හැමෝම එකතු වෙලා ලස්සන සින්දුවක් අහන්න බලන් ඉන්න කියලා තමයි මෙසේජ් එකේ තියෙන්නේ. ස්තුතියි වගේ ආදරය වෙනුවෙන්. ඊට පස්සේ මේ ඉන්නේ කවුද කියලා බලමු. හයි ජාමි, සුබ දවසක් වේවා. රත්මලානෙන් නැති අලුත් බබෙක් කියනවලු බෙහන්සි මහත්තයා. චමිල, පාරා, තාරා, ලිෂ්ව, ලෙප්ත, අම්ම සෝමව එකතු කරගන්න කියලා තියෙන අය තියෙනවා. අපි වට ගොඩාක් ආදරේ කියලා. Thank you. ඊයේ කොස්තාන්සලක් දුන්නද? ෂා, නියමයි. දෙන්න දෙන්න ලැබෙනවා කියලා දන්නවනේ. හැබැයි ඒ ගැන බලාපොරොත්තුක් නොවී දෙන්න හිතනවා කියන එක හරි වටිනවා.

0: Radio ITM.
1: Hausa to nai bana de da hatai.
2: Plastic polythene nati vesak kolalak.
0: Mevara utum vesak mangalya samarimedi. Pansal bhumiye tule plastic polythene sarasili sidukirimen balakimu. පරිසරයට හානි කරන ප්ලාස්ටික් පොලිතින් භාවිතයෙන් වැළකීම පන්සල් භූමියෙන් අරබා සමාජය දැනුවත් කරමු.
2: පරිසර හිතකාමී වෙසක් සැමරුමට අපි පෙළගැසෙමු.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: හඳ නිසා රෙද්දගත් මිනිස්සු දවසක තරුවක් නිසා හරි

0: ආගම තනි කර ගේ මතක හිත රන්දන ආකාශික පැන්තනක්
1: Overtime Beats with Jamie
0: සතියේ දවල් 1:00 ඉඳන් හවස 6:00

하베스토 나이베나데다 하나베아이베라오 자미 고무디팅 완드나베게 힘하시드 게라 하라데나 나나나 සුරේකා නංගේ තියෙන පින්කමකට සහභාගි වෙලා කියලා තියෙනවා. එයා තාතරින් මතක් කරන්න කියලා මැසේජ් එකේ තියෙන්නේ පොල්ගහල තුෂාරේ රංජි අයියා. අරව එකතු කරගන්න. දවස් දෙකක් අපි ගෙවුවේ අවුරුද්දක් වගේ කිරිල්ලියක් ඇවිදින් අදගේ පුරාම හරි සන්දේ. හඳ හුණාම දැනෙන සතුට කියාගන්න නිමක් නැතේ. පය තුන ගෙවෙන වේගය හීයක් විද්දා වගේ. නැහැක් වගේ ඔබ එනතුරු මඟ බලලා සූර්ය

ba mine? Har jag spänt den här nu? Du skär i lasten att ha sagt studi. Lasten att bada kalla på lamma det uade. Så behöver jag sagt man kalla keva. Men jag säger checka Kasper även Richard Sepal med mig och jag. Asan kaduva Anushka Putta, Lakshman Jagode Suresh Madhav Putta, Vajiratuva Saha Paula Hamumat, Chami Putte och jag var adrenna kutukaragan nakela message. Stuti adrenna message. Vakken var salli he wot nedahasan här, nedahasa he wot salli nahe, och dekama he wot kale nahe, kale he wot jivitet nakela. ඒක තමයි මේ මොහොතේ අපි හිතලා ජීවත් වුණා නම් වටිනා උද හිතලා ජීවත් වෙන්න කියලා කොටසක් මං එකතු කරේ සමහර වෙලාවට අපිට තියෙන අපිට එන ප්‍රශ්න අපි ඔළුවේ තියාගෙන ඉන්නකොට අපිට අමතක වෙනවා අපි හුස්ම ගන්නෙත් දන්නේ නැතුව ඒක නිසා පොඩක් හිතලා ජීවත් වෙන්න ආයෂාමි අපිටත් සින්දුවක් ඕනේ ත්‍රිකුණාමල හමේට බුක්ෂොප් එකෙන් හවජිත අංකල් විචේ අංකල් අසුරයියා ලලිතයියා ජෝන් මනෝජ් thank you message එකක් එවුවට සබ සන්දේවක් ඡාමි නෙමේ මනෝ කියලා මට කියන්නේ ඡාමර තනුවත් එකතු කරගන්න ඕන සින්දුවක් අහමු දැන් ටිකක් හොඳයි ඊට පස්සේ message එක කාගෙන්ද බලාපොරොත්තු මිනිසා ජීවත් කරවයි කියලා ප්‍රසිද්ධ කියමනක් තියෙනව නේද? එහෙනම් කඩවුණු බලාපොරොත්තු මිනිසා මරා දමනවා නේද? වෙනස් වෙන ලෝකේ වෙනස් වෙන එකම දේ වෙනස් වීම බලාපොරොත්තුත් ඒ කියමනට යටත් කියලා තේරුම් ගත්තාම ඉවරයි නේද කියලා අහලා තියෙනවා. ඒ කතාවට ඉතින් ඇත්තටම අපිට එකග වෙන්න පුළුවන් නේ. ලස්සන අදහසක් ඒක. බලාපොරොත්තු වලට ඔයාව නැති කරලා දාම් ගන්න එපා. බලාපොරොත්තුක් නැති වුණාම තව බලාපොරොත්තුක් ඇති කරගන්නා නෙමෙයි. සරලයි.

0: සිත තිළින කිරීමේ බැති පරදායකත්වය.
1: මේ හඳුන් කුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අමෘතා. සිත සුවඳින් පිරේවා.
4: හවස 3:27යි.

0: 105 FM 93.7 Lakhana Radio ITN
1: Havasa tonai banate te hai
2: Vilav obaveta gena aave
3: Mahadana hisa panadu kirulai
2: Adasiyavasak pura jatiyak vishwase debu lotarai love kirula Mahajana sampada den satiye dina hatema Mahajana sampada ratatama sampada
1: පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

හවස තුනයි වෙන හටේ තිස්ස එකයි වෙලාව. චාමියක් කිව දුකෙන් දෙන්නේ, චාමියක් කිව ආඳලා දෙන්නේ, වට සනීප නැන්ද දහසක් ඒව අහලා තියෙනවා. මං කිව්වනේ අද හඳ වෙනස් වෙයි, ඒකට සමා වෙන්න, වචන වැරදි, ඒකට සමා වෙන්න කියලා නේද? දැන් දර මම අහන්න ගත්තේ කීප දෙනෙක් කියලා තියෙනකොට තමයි මට දුක හිතෙන්නේ. චුට්ටක් සනීප නැහැ කියන මං කියලාමයි පටන් ගත්තේ. බලමු කවුද මැසේජස් එවලා තියෙන්නේ කියලා නේද? බොරලස්කම පැත්තට යන්න හිතුණා මට. අලුතෙන් ගෑන ළමෙක් මව වහන් ඉන්නවා කියලා මට ආරංචියක් ලැබුණා. සනු කිව්වට සනු රත්නායක කියලා කිව්වම තමයි යදන්නේ මං තමයි කියලා. ඔයා මම වහගෙන දෙන්නේ. ඔයා ආදරේ නැකුතු කරගන්න අලුත් සමාජිකයෙක් විදිහට. මං හිතනවා ඔයා දෙකටම FM 93.5 හරි 93.7 හරි මාව හංගෙදේ කියලා. එහෙනම් එකතු වෙන්න අපේ සංගමයට. ඉලඳලඟ සංගමය වගේ නෙමෙයි මේ සංගමය. හරි. අපේ තියෙනවා ලස්සන සින්දුවක් අහමු කියලා අලව් වෙන් දර්ශනී කුමාරතුංග. ඔයා මැසේජ් එකක් කියලා තියෙනවා. චෝ මේ පින්බර වෙසක් මංගලයක් වේවා කියලා තියෙනවා. මේ මැසේජ් එක බොහෙකොටින් සුමනා. ආවාතරෙන් එකතු කරගන්නම්. ස්තුතියි මැසේජ් එකට. ඊට පස්සේ චාමි නවගහ ඇල ඕසිස් ඇග්‍රෝකින් ඕෂධ රටටවත් එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙනවා. ඊට පස්සේ කවුද ඉන්නේ බලමු. අපිත් තියෙනවා සින්දුවක් අහන්න කියලා මේ මැසේජ් එක. කවුද මේ? චාමි සුබ දවසක් වේවා. අපිත් ඔයාව අහන ගමන් ඉන්නේ වෙන් ගොඩින් ලස්සන සින්දුවක් දෙන්න. දීපා ඔයාගේ මැසේජ් එක නේ. තව චතු පුතා මදු මහත්තයා සුදත්තාත් එකතු කරගන්න කියලා තියෙනවා. අද චතු වැටද. ඊට පස්සේ අපි සේරුවා වෙලට ගියහම KDA සමරසිංහ ඔයාව එකතු කරගන්න. මේ මැසේජ් එක රත්නපුරේ එරත්නේ තමලා කුමාරී. ස්තුතියි ඔයාගේ මැසේජ් එකට. ඔයික මට සනීප වෙන්න කියලා කිව්වලනේ. අනයික මට හරියයි. හවස තුනයි විනාඩි 33යි. මැසේජ් නම් මේක ඕනද? 0.7, 0.3, 0.5, 0.7.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
3: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ.
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
0: ITN ලක්හඬ පූජා
1: සම්බුද්ධ

0: ලක්හඩ පූජා සම්බුද්ධ වන්දනා වෙසක් කලාපය
1: දකිනි

0: බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම් බීට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.
4: FM 93.5, FM 93.7, ලකන රේඩියෝ ITN.
1: හවස 3යි විනාඩි 46යි.
5: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව විසින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
1: හවස 3යි විනාඩි 46යි වෙලාව. මං කියවන මලකර Facebook page එකට ගෙහෙලා අත post එක likes දාපුවයි comments දාපුවයි තමයි මේ මතක් කරනවා කියලා නේද? අසංග ෆනාන්ඩෝ සුබ සතියක් වේවා එයාට. නිලංක තුෂාර ස්තුතියගේ කමෙන්ට් එකට. ආසිරි සම්පත් තවත් ලස්සන මාසයක පළමු දින හම්බ වීමත් සතුටක් කියලා තියෙනවා. ස්තුතියි. ප්‍රදීප් ලංකා, චාමිකා නගෝ මා තින්නව හැමදාම අහගෙන සීෂෙල්ස් වලින් හරි ඔයාව ආදරෙන් එකතු කරගන්නවා. අංජන චෑතලක සුබදාසක් චාමි, අපේ තේනා දැරණිය ගල පැත්තෙන් කියලා මැසේජ් එකක් තියෙනවා. කසනාගහවත්ත, උෂාන්ත, භවන්ත, මනුක ටයර්ස් එකතු කරගන්න. ඉස්රාලයෙන් කියලා තියෙනවනේ. තාත්තා, පොඩි මල්ලි, අම්මා, නංගි, නංගිගේ දුව පබලු, එයාලා ආදරෙන් මතක් කරනවා. කසම් තැන්ක් යූ මැසේජ් එකට. සුබම සතියක් වේවා. අපිත් අහනවා මේකේ තමයි බර්ත්ඩේ විෂ එකක් තිබුණේ. HF එකේ ලයින් 1 එකේ හැමෝම සුබපතනවා කියලා තිනවා කටුනායකින්. සහරා අහගෙන නම් එන්නේ. අපි වාට ආතරෙන් ප්‍රාර්ථනා කරනවා නංගේ නිතක් නිරෝගී වාසනාවත සුවසුබ උපන් දිනයක් වේවා කියලා. විශ්ව විහංග තමයි මට කමෙන්ට් එකක් දාලා තිබුණේ මැසේජ් එකක් යන. ඔයගේ මේ බර්ත්ඩේ එක ගැන ප්‍රේමසිරි බන්කමු වගේ සුබ සතියක ආරම්භය සුබ දිනයක් වේවා, ජයම වේවා කියලා තිනවා. එසේම වේවා ඔයාලටත්. දහරා අපි තනම සින්දු අහන්න කියලා බුලත් සිංහලෙන් එවලා තියෙන කමෙන්ට් එකක් ඔයාවත් ආතරෙන් මතක් කරනවා. ඊට පස්සේ කවුද බලමු. සුරයයාවත් පෝස්ට් එක දැකලා තියෙනවා. ඊට පස්සේ ප්‍රදීප් ලංකා, සංග ෆනාන්ඩෝ, පැට්‍රික් කරුණාපාල, චමරලේනගේ චන්දිම, අබේගන වර්ධන, සිරි කුමාර, දුලීප් සමරසිංහ, ඉනෝ කමානෙල් නදී, ප්‍රමසිරි බන්කපුගේ වල හැමෝම ආදරෙන් මතක් කරනවා. ස්තුතියි. ඊට පස්සේ මේ ඉන්නේ කවුද අපි බලමු. මැසේජස් ටිකක් නැත්තම් වෙලාව මතු වෙන නිසා. චාමියකි, අපිටත් ලස්සන සින්දුවක් ඕන කියලා තියෙනවා. අපේ චූටි එසන්දි බබාවයි, නිලුවයි, සුජානිවයි එකතු කරගන්න කියලා. විලානෙන්, හරිද ගමේ නම කිව්වා? විලනෙන්ද? විලානෙන් මං එක දන්නේ. සමා වෙන්න, මං නම කිව්ව වැරදි නම් මටයි මැසේජ් එකක් එවන්න. හයි, මමත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. මාත් හැමදාම වගේ අවහන් එන්නවා කියලා තියෙනවා. වරකා කුඩෙන් රේණුකා කියලා ඒ මැසේජ් එකේ තියෙන්නේ. ආවාතරෙන් එකතු කරගන්නවා රේණු. ස්තුතියි මම මතක් වුණාට. හයි චාමි, මම තරු සින්දුවක් දෙනවද කියලා අහලා තියෙනවා. තරුට නොදෙන සින්දුවක් නැහැ. අපි සින්දුවක් අහමු. 3:43.

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: හවස තුනයි විනාඩි 47යි වෙලාව. මැසේජස් එක කොහොමාර කියවලා ඉවර කරන්න ඕන නිසා මං ආයෙම ආවා. කමක් නැහැනේ. අහන් ඉන්න වෙනවා ඉතින්. හයි ජාමි, කොහොමද මම අම්පාරේ ගොනා ගොල්ලේ නයේෂා ඔයාගේ මැසේජ් එක. කොර දවසක ඉඳන් මම ප්‍රෝග්‍රෑම් එක අහනවා, මැසේජ් එකක් දාන්න උනේ නෑනේ කියලා තියෙනවා. කමක් නැහැනේ. ඔය අදමට මැසේජ් එකක් එව්වනේ, ඒක වටිනවා. ලස්සනම සින්දුවකට එකතු කරගන්න දුව මිනදේ පුතා මිනොද් මහතයලා හෙරෝ පවුල හැමෝම මං ආතරෙන් මතක් කරනවා. ඒෂා ස්තුතියි මට මැසේජ් එකක් එව්වට. ඔයාට හෙටත්යි මැසේජ් එකක් එවන්න හොනේ. ඊට පස්සේ අපිටත් සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා අහන්නේ කවුද? අලව්වේ ගුණසිරි කූල් හවුස් එකේ උපාලේ පාතමිනි, උදය කුමාර, සමන්, සමිතා, වසන්ත, වසන්ති, නිලන්ති, අතුල අතුල ලක්කදාන හැමෝම එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙනවා. මියුරු ගී සරින් දසවන් සනසන්න, සුමුදු මුදු සිනාවන් දතුල අතර නම්වන්න, හැඟුම්බර සිතුවිලි හදවතේ පුබුදන්න, සඳුරුතම ගීතයක් දසවන්නට දෙන්න කියලා චන්දි මහවත්ත පස්සාලෙන් ලස්සන කවියක් කියවලා තියෙනවා. අද ඔයා කවියක් කියවට ස්තුතියි. පහුගිය දවස් ටික එව්ව නෑනේ නේද? මිසි වෙලා හිටියා වෙන්න ඇති. මේ කවද සුබ දවසක් ශාමී, දුමි මල්වත්ත නේද? ඔයාවත් එකතු කරගන්නම්. ස්තුතියි. ලස්සනම ගීතයක් අහමු. අලව කැකුලාවල රත්න කහඳව නිල්මිනි ෆොන්සේකා එකතු කරගන්නම්. අයියාගේ මං කෑගල්ල කෞශල්‍ය මහත්තයා මහින්ද චූටි බබා ඔමෙත් නෙත්සර ලොකු අයියාවත් එකතු කරගෙන සිද්ධුවක් අහන්න ඕන කියලා තමයි කියන්නේ. තව මැසේජස් තියෙනවා. කටහඬහන්ගෙන අමාරුයි නේද? මං දන්නානේ ඒක නිසා සිද්ධුවක් අහලා අයියන්න. 3:49

0: රසයනුත් ඉහළ, ගුණයනුත් ඉහළ. විජය තෝසේ මිශ්‍රණය.
1: විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
2: හවස 3:54 වෙලාව. සුබ සන්ධ්‍යාවක් ශාමි. මටත් ලස්සන සින්දුවක් ඕනේ. කලම් කනම් පැල්ලේ වනා කියනවද වන්දන්න. කනම් පැල්ලේ චන් චන් චාන්දනී නේද? දව චමරිවත එකතු කරගන්නන්. ඊට පස්සේ ධනංජනේ පුෂ්පමාලා ඔයවත් එකතු කරගන්න යන්න කලින් ලස්සන සින්දුවකට අපි තියෙනවා බලන්ගොඩෙන් නේද මේ? නොරෙන් සංජීව තැන්ක් යූ ආගේ කමෙන්ට් එකට. ඊට පස්සේ සුබ සන්ධ්‍යාවක් ශාමි නංගි ලස්සන සින්දුකට අපිවත් එකතු කරගන්න. හොරණින් ඉනෝකා උපාලේ දවසෙතු යාළුවතු ශාරිව එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තිබුණේ. ඊට පස්සේ හයි ශාමි ප්‍රෝග්‍රෑම් එක හගෙන ඉන්නේ කියලා කසුන් කොරියාවෙන් මට මැසේජ් එකක් එවලා තියෙනවා. එහෙනම් සමා වෙන්න. අද ප්‍රෝග්‍රෑම් එක කරද්දී සිදුවෙච්ච අපහසුතාවලට නම් වැරදුනා නම් ඒ හැම දෙයකටම සමා වෙන්න. මොකද මම ටිකක් අසනීපෙන් ඉන්නේ. සාමාන්‍ය වෙනදාස නම් මෙහෙම වර්ධිනව හරි අඩුයි. අද හැබැයි කොහක් තුරට පැටලුණා. හෙට වෙද්දි හොඳ වෙයි. ඒ හැමදේම තියෙද්දිත් මාව අහගෙන හිටියට channel එක මාරු නොකරට බොහොම ස්තුතියි. අපි හෙට මොන කැමෝ? ගිහින් එන්නම්. සුබ දවසක්. මම චාමිකා මනෝජිනී.

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: ගුවන්තොටුපළ බකුඹුරු සුකෝබෝගී බස්පත සේවාව යළි ආරම්භ කර ඇති බව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා. දෙස් විදෙස් මගීන් සඳහා වඩාත් කාර්යක්ෂම සුවපහසු හා ආරක්ෂිත ප්‍රවාහන පහසුකම් සැලසීමයි අරමුණ. රේදුරන් සහ කොන්දොස්තරවරුන්ට විශේෂ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා. එම දුර වෙනුවෙන් අයකර ගමන් ගාස්තුව රුපියල් 410ක්. උදෑසන 5:15 සිට සෑම විනාඩි 45කට වරක් බස් රථ සේවාව ක්‍රියාත්මක වෙනවා.
3: ලකඩ විදේශීය ප්‍රවෘත්ති.
2: ලෙබනනයේ තෙරෙහි ඊශ්‍රායල් මෙහෙයුම් වලට දැඩි විරෝධය පළකෙන බව කුවේටේ ප්‍රකාශ කළා. එය ලෙබනනයේ භෞමික අඛණ්ඩතාවය සහ ස්වාධීනත්වයට එරෙහිවීමක් ලෙසයි සැලකිය හැකි වන්නේ. ආරක්ෂක කවුන්සිලයේදී සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව කුවේටේ ප්‍රකාශ කළා. ඉරානයේ ඉල්ලකඩ ප්‍රහාරවලටද ඔවුන් විරෝධය පළ කර තිබෙනවා. එය භයානක තත්වයක් බවයි කුවේට් විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ. ලකඩ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට.
3: 24 පෑම සිරුවෙන් ලකඩ ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: Even in driving, Chamit and Charu.

0: සම අනුග්‍රහය
1: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා අපිට හරින දැන් නවනිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779579
2: රසයේනුත් ඉහළ ගුණයේනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
3: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
1: සවස් වෙනවා කවස 4:04 දැන්

ගුඩ් ඊවනින්, සුබම සුබ සන්ධ්‍යාවක්. හැමෝටම හවස 4:08 වෙලාව. මේ වෙලාව තමයි ඔයා බලන් හිටපුම වෙලාව නේද? අද ඉතින් ඊවනින් ඩ්‍රයිව් එක ඔන මගේ සගයා චමිත් නැහැ. ඔයාලගේ ආදරවන්ත චමිත් නැහැ. මොකද ඉතින් කටේ යාටනි කැමති මට වඩා. කොහොම වුණත් ඉතින් සතියක පටන් ගන්නමත් එක්ක අලුත් මාසික ආරම්භයක් එක්ක ඔන අද මේ විදිහට ඊවනින් ඩ්‍රයිව් අරගෙන මං ඔයාගේ පැත්තට ඇවිල්ලා තියෙන වෙලාව. චමිත් නැති වුණාට කමක් නැහැ. ට පුළුවන් මාත් එක්ක අද FM 93.5 FM 93.7 මෙන්න මේ කිලෝමීටරේ වෙනස් නොකර කඩලා ගෙම්ම තියාගෙන ඔන්න ඉවනිං ඩ්‍රයිව් හවස 6:00 වෙනකම් මේ පැතිදන් අහන්න. එයා කියන වචන ටික මං කිව්වා. හරි, එහෙනම් දැන් අලුත් මාසික පටන් ගැනීමක් එක්ක අපි ඉන්නේ. ඉතින් වෙසක් අපි සැමරුවා. මං හිතනවා කට්ටිය නේද වෙසක් හොඳින් සමරන්න ඇති, දන්සල් වල යන්න ඇති, එතකොට වෙසක් තොරන් බලන්න යන්න ඇති, හැමතැනම යන්න ඇති, නොවරද වාම පිළියන්දලට යන්න ඇති කියලා මම විශ්වාස කරනවා. කොහොමනත් අපි වැඩ ටික පටන් ගන්න හදන්නේ මේ පැත්තෙන්. අද දවස ඔයාට ලීසි දවසක් නොවෙන්නත් පුළුවන්. සමහර විට උදේ ඉඳන් වැඩ වගකීම් ප්‍රශ්න එක්ක දුවගෙන ආපු දවසක් වෙන්නත් පුළුවන්කම තියනා නේද? ඒත් මේ මොහොතේ ඔයා මෙතෙක් ආපු දුර ගැන හිතන්න. හරිද? ජීවිතේ ජයග්‍රහණ ලැබෙන්නේ ඇත්තටම වේගයෙන් දුවන අයට විතරක් නෙවෙයි, නැවතුණත් එහෙම නැත්නම් වැටුණත් ආයෙත් නැගිටලා ඉස්සරහටම යන අයට. ඉතින් අද හවසේ ඔයාට කියන්න තියෙන්නේ මට එකම එක දෙයයි, මහන්සි කියන්නේ ඔයා උත්සාහ කරනවා කියන එකට සාක්ෂියක් නේද? තව ටිකක් ඔයාට hina වෙලා ඉන්න පුළුවන් නම්, තව ටිකක් බලාපොරොත්තු තියාගෙන ඉන්න පුළුවන් නම්, තව ටිකක් ඉවසගෙන ඉන්න පුළුවන් නම් ඔන්න ඔයාට ඔයාගේ ජයග්‍රහණය කරලා යන්න පුළුවන් කියන එක මම ඔන්න මේ මාසෙ පටන් ගැනීමක් එක්කම එතකොට මේ සතිය පටන් ගැන්මත් එක්ක මතක් කරනවා. ඉතින් ඒ නිසා ඔයා අද දරණ පුංචි උත්සාහය හෙට ඔයාගේ ලෝකේ, හෙට ඔයාගේම කියන ලෝකෙක ඔයාට ජයග්‍රහණයක් අත්කර ගන්න පුළුවන් දවසක් වෙනවා නොවනුමාන. ඉතින් ඒ නිසා අද මොන ප්‍රශ්න තිබුණත් හිනා වෙලා ඉන්න, ඒක තමයි හොඳම පිළිතුර අපේ හැම ප්‍රශ්නකටම. එහෙනම් ඉතින් අදත් හවස 6:00 වෙනකන් ඔයාට පුළුවන් කම තියෙන ඉවිනින් ඩ්‍රයිව් මේ පැත්තට වෙලා අහන්න. ඒ වගේම වෙනද වගේම මැසේජ් එකක් ඉවරන තමතක කරන්න එපා. WhatsApp එකට 0705 93 5 93 7 0705 93 7 ඔයාගේ WhatsApp මැසේජ් එක මෙන්න මේ පැත්තට ඉවරන. හරිද? හවස 4:11 දැන් අපි ඉවිනින් ඩ්‍රයිව් පටන් ගමු.

0: නොතරයේ පෙරලිකරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබ අදම මිලදී ගන්න.
1: අසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: කෝල් ඩ්‍රයිව් එකට
1: ලක්කාන ඊවෙනින් ඩ්‍රයිව්.

හවස 4 විනාඩි 15 වෙති ඉවෙනින් ට්‍රයිව අපි පටන් කරගෙන තියෙනවාට පුළුවන්කම තියෙනවා මේ පැතුරේ ඉන්න සින්දු අහන්න කට්ටියක් එකතු කරගන්න අවස්ථාවක් තියෙනවා ඔන්න නම්බර් එක මතක් කරන්න WhatsApp එකට මැසේජ් එකක් දාලා තියන්න 0703 93 5 93 7 ඔයාගේ WhatsApp මැසේජ් එක මේ පැත්තට එවලා තියන්න එතකොට කට්ටිය එකතු කරගෙන අපිට සින්දු අහන්න යන්න මේ පැත්තෙන් පුළුවන්කම තියෙන ඉවෙනින් ඩ්‍රයිව් එකේ ඉන්න වෙලාවේ ඉතින් දැන් අලුත් මාසයක් ආරම්භ වෙනකොට අපිට සමහර වෙලාවට අපේ ජීවිතේ එක එක හීන තියනනේ නේද සාර්ථක කරගන්න කියලා. දැන් මේ අවුරුදු පටන් ගැනීමම වා හිතන්න පුළුවන් ඔයාට ඔයාගේම කියලා දෙයක් පටන් ගන්නවා කියලා. එහෙම නැත්නම් මොකක් හරි තව අඩියක් ඉස්සරහට යනවා කියලා. හැබැයි සමහර වෙලාවට අපිම හිතුවට අපිට මේ දේවල් කරගන්න හම්බ වෙන්නේ නැහැ. හිතන්නකෝ දෙසැම්බර් මාසෙ විතර හිතාගෙන හිටියට ඔක ජනවාරි වල පටන් ගන්නෙත් නැහැ. ඊට පස්සේ හිතනවා අපේ අවුරුද්දෙන් පස්සේ වගේ අප්‍රේල් වලින් පස්සේ වගේ පටන් ගන්නවා කියලා නේ. ඒත් ඒක පටන් ගත්තේ නැහනේ. ඉතින් ඒ නිසා තමන්ගෙම කියලා දෙයක් පටන් ගන්න ඔයා හිතනවා නම් ඒකත් වෙනස්ම විදිහේ දෙයක්. හිතන්න මොකක් හරි දෙයක් නිෂ්පාදනය කරනවා නම් මොනවා හරි ඇඹරුම් ආශ්‍රිතව නිෂ්පාදනයක් කරනවා නම් දැන් ගොඩක් අය දැන් කාන්තාවන් අතර එහෙම පිරිමි පාර්ශ්ව අතර උනත් ප්‍රසිද්ධ දෙයක් නේද? දැන් මොනවා හරි තමන්ගෙ කියලා දෙයක් පටන් ගන්න කියන එක එතකොට හිතන්නකෝ මොනවා හරි රත් හඳුන් එතකොට වෙලිමෙල් ගැට ඊට පස්සේ කහමෙන් දේවල් මොනවා හරි කුඩු කරලා තමන්ගෙම කියලා ප්‍රොඩක්ට් එකක් වෙළඳපොළට මාකට් එකට ඔයා දෙනවා නම් ඒකට ඔයාට හරිම තැන ඔයාට අවශ්‍ය වෙනවා ඔයාට අවශ්‍ය කරන යන්ත්‍ර ටික මිලදී ගන්න. ඉතින් එහෙම තනක් තමයි මම මේ කියන්නේ කියන දෙයක් නෑ. ඒක දැන් හැමෝම දන්නවා. ඒ තමයි Marks Pen Holdings. දැන් Marks Pen Holdings ගැන කියනකොට අංක එකේ ඩෝමා වීකරණ යන්ත්‍ර ගෙන්වා බෙදා හරින එකම තැන කියලා දන්නවා හොඳම තැන කියලා දන්නවා දැන් Marks Pen Holdings කියන්නේ.

තයි 697 5700ට කෝල් එකක් දීලා ඔයාලට පුළුවන්කම තියෙනවා මාක්ස්මන් හෝල්ඩින්ග් සම්බන්ධ කරගෙන ඔයාලට අවශ්‍ය කරන යන්ත්‍ර අවශ්‍ය කරන විදිහට අවශ්‍ය කරන මාදිලි වලින් මිලදී ගන්න. එතනදී ඔන්න මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ගැන කතා කරාට පස්සේ දැන් මම එනවා අපි ගොවි මහතුන්ගේ පැත්තට. සහල්ලාශ්‍රිත මොනහරි නිෂ්පාදනයක් කරනකොට මාක්ස්මන් හෝල්ඩින්ග්ස් මතක් කිනු වගේම අපිට ඩීප් ටෙක් සෝලා වතුර මෝටරය දැන් අපේ ගොවි මහතුන්ට අස්සන්නට අවශ්‍ය කරන වතුර ගන්නකොට ඩීප් ටෙක් සෝලා වතුර මෝටරය අවශ්‍ය වෙනවා නේද? දැන් මොකද දැන් සූර්ය ශක්තියෙන් විතරක් වැඩ කරන එකක් තමයි ඩීප් ටෙක් සෝලා වතුර මෝටරය කියලා කියන්නේ. ඉතින් සම්පූර්ණයෙන්ම හොඳ මෝටර් පද්ධතියක් තියෙනවා. දැන් පායන කාලේ නම් ඔක ගොඩාක් ඌමනා වෙනවා. වහින කාලේ නම් අපිට වතුර ටික ගන්න එක සිම්පල් දෙයක් නේ. හැබැයි පායන කාලේදී අස්වැන්නට අවශ්‍ය වතුර ටික ගන්නකොට ඔයාට විශාල විදුලියක් වැය වෙනවා. ඉතින් ඒ දේවල් ඔක්කොම නැති කරගන්න ඔයාට පුළුවන්කම තියෙනවා ඩීප් ටෙක් සෝලා වතුර මෝටරයකට. මාරු වෙන්න මම මතක් කරන නම්බර් එක දැමම කතා කරන්න සම්බන්ධ කරගන්න 0711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711
දවස 4:19 වෙලාව වාගේ මැසේජ් එකත් මේ පැත්තට එවන්න.

0: හවසහතරයි විනාඩි 22යි දැන්.
1: මේ හඳුන් කූරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු. අපි හුස්ම ගන්න තැන් වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ

රේදුරු මහතාගේ වේගය වැඩිද කතා කරන්න පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත.

0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනිම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
4: අදසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම

0: நாயம்பல மத்திய வித்யாலய பரிஸ்வேதி
1: பௌத்த உருமை அபிமானிய சமரான புதுசி புபுதான ஒபாத் எக்வான
2: லோகானுகம்
0: ராஜ்ய விசக் மங்கல் ஹா விசக் கலாபி சஜீவ துருதுரு லக்ஹனி
1: பெத்திபர அனுக்ரஹய
3: ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව අජීර්ණ තත්ත්වවලින් පීඩා විඳින ඔබට ගුණදායක ස්වභාවික විසඳුම සංස්ථා රසම් ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ සාඩම්බර නිපැයුමකි
4: FM 93.5 FM 93.7 ලකනා රේඩියෝ ITN
5: හවස 4 විනාඩි 25 වෙද්දී ඔයාලට මතක් කරන්න ඕනේ විජය නිෂ්පාදන ගැන දැන් කැමරිටික රසට හදාගෙන අපි ගෘහණියන්ට අවශ්‍ය කරන කුළු බඩු ටික හරිම විදිහට ගුණාත්මක විදිහට රසකාරක වර්ණක මේ දේවල් කිසිම දෙයක් අඩංගු වෙන්නේ නැති විදිහට හදන්නේ විචය නිෂ්පාදනය කියන එක දැන් හැමෝම දන්නවා ඒ නිසා අපේ රසය දැන් රටේ සැමටත් බෙදන්නේ ඉතින් ආර පුළුවන් ඔගේ කැම වේලත් රස කරගන්න ඕන අපේ ගෘහණියන්ට විචය කුළු බඩු එකතු කරගන්න තත්වෙන් වගේම ගුණාත්මක බයින සස් නියම රසට නියම ප්‍රමිතියට අපිට කුළු බඩු ටික ලැබෙන්නේ විචය කියන නමින්

0: හව සහතරයි විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින හතේම. මහජන සම්පත රටටම සම්පත.
2: Cool drive එකට.
1: ලක්කාල. Evening drive.

හවස හතරයි විනාඩි 30 වෙදී අපි වෙලාව බලලා නේද ආවේ. පුරුද්දට වෙලාව කියවෙනවා. මම යන හදනේ WhatsApp එක පැත්තට, ඒ පැත්තේ කටියෝද ඉවිනින් ඩ්‍රයිව් එකට සෙට් වෙලා ඉන්න වෙලාව, මේ පැත්තෙන් මැසේජ් කියවන හදන වෙලාව. ඉතින් අරත් බලන් කව තියෙනවා. තව මැසේජ් එකක් දැම්ම නැත්නම් මැසේජ් එකක් දාලා මේ පැත්තට එන්න. 0.7 3 93.5 93.7 මැසේජ් එකක් දැම්මොත් උනාට බලන් කම තියෙනවා. සිඳුහන් යන්න හවස 6 මාරු වෙනකම් ඒ විදිහට අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. මම යන්න හදන්නේ ගල්පාත HKD ගාමන්ට් එක පැත්තට. මෙවලාවේ මාෂරිල් හානි, කමල්, දිශාන්ත, ධම්මිකා, විනීතා, එතකොට චන්ද්‍රලතා, ශ්‍රියානි, රේණුකා, ඉරංගි, චන්ද්‍රානි, ගායනි, කාන්ති මේ කට්ටියම එකතු කරගන්න කියලා තියෙනවා ලස්සන සිඳුවකට. අනිවාර්යම එකතු කරගන්න මේ වෙලාවේ, ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඊට පස්සේ වෙනද වගේම අනුර ඉන්න පුස්සල පැත්තේ මේ වෙලාවේ සිඳුවක් දෙන්න කියලා තියෙනවා. හරි, ඔයවත් එකතු කරගන්නවා. ඊට පස්සේ සුබ සන්ධ්‍යාව චමිත් චාරෝ කියලා තියෙනවා. හැබැයි චමිත් නෑ, වැඩ කරන කම ලැක්කට අහගෙන ඉන්න චින්තක කොරියා විනා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. සිඳුවකට එකතු කරගන්න කියලා තියෙනවා අචිනි, බිරිඳ, එතකොට දුව කුසිනි, ලොකු පුතා ආමින්දාද, පොඩි පුතා ගඟුල්, මේ හැමෝම එකතු කරගෙන සිඳුවක් දෙන්න කියලා තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි යන්න හදන්නේ සීෂල්ස් පැත්තට. ඒ පැත්තේ තින්නානේ අපේ යාළුවෙක් ප්‍රදීප් ඉන්නවා මේ වෙලාව අපි වහගෙන. ඉතින් එකතු කරගන්නවා වෙනද වගේම ආදරයෙන් ගොඩක් ලස්සන සින්දුවක් එකතු කරගන්නවා මේ වෙලාවේ. සින්දුවක් අහමු කියලා තමයි තියෙන්නේ. ආවත් එකතු කරගන්නවා. මම බැලුවා කට්ටියක් දාලා තියෙනවද කියලා. නෑ නෑ. ඊට පස්සේ සුරන්යා, ඔයාවත් එකතු කරගන්නවා. කොහෙන්ද මැසේජ් එකක් දාලා තියෙන්නේ කියලා දන්නේ නැහැ. ඔයාව එකතු කරගන්නවා. මහේෂි, මගේ යාළුවා, එකතු කරගන්නක් කියලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම එකතු කරගන්නම්. ඊට පස්සේ මතුගම පැත්තට යන්න හදන්නේ මතුගමින් පසන් සඳ කැලු. මේ වෙලාව අපිත් එකතු වෙනවා. ඔයාවත් එකතු කරගන්නවා ලස්සන සින්දුවකට. දෙවමිනි මැසේජ් එකක් දාලා තියෙනවා. ගෙදර අක්කා, නංගි, අම්මා, තාත්තා මේ හැමෝම එකතු කරගන්නක් කියලා තියෙනවා. මම මතුගමින් තමයි කියලා තියෙනවා. මතුගම දෙන්නෙක්. ගෙදර ආදරෙන් එකතු කරගන්නවා මේ කටියව සින්දුවකට. වාසනාව කියන දේ අපිට කොයි කොයි විදිහට බලපානවද කියලා හිතුවොත් හිතා නැති වෙලාවට නේද වාසනාව කියන දේ අපිට එන්නේ පොඩි හරි විදිහකින්. සමහරු කියන වාසනාව කියලා දෙයක් නැහැ, ලක් එකක් කියලා දෙයක් නැහැයි කියලා. හැබැයි සමහරු ඉන්නවා ඒක විශ්වාස කරනවා නේද. හිතා නැති වෙලාවට සමහර දේවල් අපිට ඉටු වුණහම අපේ ප්‍රාර්ථනා හැම අපිට හිතනවා අනේ මේක නම් මගේ වාසනාව කියලා. හැබැයි වාසනාව බලෙන් අපිට ගෙන්න ගන්න බැහැනේ. ඒක අපි උනන්දුවෙන් කැපවීමෙන් ඒ දේවල් ලඟා කරගන්න ඕනේ කියලා කිව්වොත් මං හිතනවා මං හරි කියලා. ඔන්න වාසනාව කියන දේ අත ළඟට නැතුව අතටම ගෙන්න ගන්න පුළුවන්, අත උඩටම ගෙන්න ගන්න පුළුවන් චාන්ස් එකක් තමයි ඔන්න ගොවිසෙත ලොතරැය්‍ය කියලා කියන්නේ. ඔයාට පුළුවන්කම තියෙනවා ඔබේ කෝටිපති හේනිය සැබෑ කරගන්න, ඔබ විශ්වාසයෙන් මිලදී ගන්න NLB ලොතරැයි පත්. ඉතින් ඒකෙනුත් අර අවස්ථාව තියෙන රුපියල් කෝටි 6කින් ආරම්භන සුපිරි ත්‍යාගය සමග සතියේ දින 7ම දිනුම් මදින ගොවිසෙත ලොතරැය්‍ය ගන්න එක ඒක විශේෂයි ඔයාට. ඉතින් ගොවිසෙත ලොතරැය්‍ය ගැන කියනකොට අපේ රටේ ජීවනාලය බඳ ගොවි පරපුර වෙනුවෙන් ශක්තිය සහයෝගය ලබා දීමට ගොයින්ගේ බාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වෙනවා. ඉතින් මේ ගොවිසෙත ලොතරැය්‍ය. ඉතින් ඔයාලට පුළුවන්කම තියෙනවා ඔයාගේ හීන හැබෑ කරගන්න ගමන් ජනතාවට සෙත සලසන තෑගි වැඩියෙන් වැඩියෙන්ම දිනා දෙන ගොවිසෙත ලොතරැය්‍ය ගන්න හිතේ හැටියට තිබුච රුපියල් 40ක් වියදම් කළාට පුළුවන්කම තියෙනවා. මං අර කිව්ව විදිහටම වාසනාව කියන දේ අත ළඟට ගෙන්න ගන්න නැතුව අත උඩටම ගෙන්න ගන්න. ඉතින් ඒකට කරන්න තියෙන්නේ පුංචි රුපියල් 40ක් වියදම් කරන්න, වැඩි වැඩියෙන් ගොවිසෙත ලොතරැය්‍ය මිලදී ගන්න. හරිද? හවස 4 විනාඩි 34 වෙලාව. මැසේජ් එකක් දාලා තියන්න. 0.7 0.3 93.5 93.7.

0: ලකන්න රේඩියෝ ITN
1: හවස 4 විනාඩි 41යි දැන්
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
4: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
5: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011176479
6: ක්‍රෂි ක්ෂේත්‍රයට නවපනක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

ඔබ උරගා බලන්න. තරගකාරී වදේක රින්දනිය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න

0: දවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: ලකාණ්ඩ රේඩියෝ ITN
2: හවස 4:44 දැන්

හවස 4 විනාඩි 49 වෙලාව ඉවෙනින් ඩ්‍රයිව් එක අපි පළවෙනි පැයේ ඉන්නකොට මේ පැත්තට වර මැසේජ් එකක් දාන්න පුළුවන්කම තියෙන සින්දුවක් ඉල්ලන්න පුළුවන්කම තියෙන දැන් මේ වෙලාවේ වැඩ කරන ගමන් නම් වැඩ කරන තැන ඉන්නවා නම් එහෙම නැත්නම් ගෙදර ඉන්නවා නම් ඒ හැමෝම එකතු කරගෙන වර පුළුවන්කම තියෙන මේ පැත්තට එන්න මේ පැත්තට ඇවිල්ලා සින්දු හඳ යන පුළුවන්කම තියෙනවා නැත්නම් බලන්න මේ පැත්තට එන්න කියන්නේ මොකද්ද කියලා 0705 93 5 93 7 0705 93 5 93 7 වරි පුළුවන් කැමතින මැසේජ් එකක් දාලා WhatsApp එකට මේ පැත්තට එන්න. WhatsApp එක පැත්තට යන්න කලින් මට හිතෙනවා පුංචි කතාවක් කියන්න ඕනි කියලා. දැන් මේ වාහනයක අමතර රෝදය තියෙන අපි කියන්නේ ස්පෙයාර් ටයර් කියලානේ. වාහනයක අමතර රෝදය කියන තැනට හරියටම ගැලපෙන බයිසිකලයක් ගෙනවා. කවදා හරි අහලා තියෙනවද? දැකලා තියෙනවද? නෑ නේද? හැබැයි ලෝක ප්‍රසිද්ධ දැන් Toyota සමාගම විසින් ඒ හීනය, ඒ කියන්නේ මං කියපු විදිහටම හැබැයි හෙල්ලලා තියෙනවා කියලා කිව්වොත් හරි. විස්මිත ඉංජිනේරු නිර්මාණයක් තමයි මේක. ඉතින් මේක අතිශය කුඩා විදුලි බයිසිකලයක් කියලා තමයි කියන්නේ. අල්ට්‍රා කම්පැක්ට් ඉලෙක්ට්‍රික් බයික් කියලා තමයි කියන්නේ ඉංග්‍රීසි වලින්. ඉතින් සම්පූර්ණයෙන්ම නම රවුමක් හැඩයට ලබාගෙන, කියන්නේ රවුමක් හැඩයට තියාගෙන වාහනයේ ස්පෙයා වීල් එක තබන කොටසට ඇතුළත ඉතා පහසුවෙන් ගබඩා කරගන්න පුළුවන් කියලා තමයි මේක කියන්නේ. ස්පෙයා වීල් බයිසිකලයේ මේකේ තියෙන විශේෂතා මොනවාද කියලා ඇහුවොත් එහෙම තප්පර ගණනක පෙරලියක් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ෂොනික ඇදීමකින් මේකේ තියෙන රාමුව දිගහැරලා රෝද ක්‍රියාත්මක වෙලා තප්පර කිහිපයක් ඇතුළත ඒක ධාවනය කරගන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඉලෙබ් ධාවනය කරන්න පුළුවන් ඉලෙක්ට්‍රික් බයිසිකලයක් බවට පත් වෙනවා කියලා තමයි මේක කියන්නේ. ඉතින් මේකේ තියෙන නාගරික වැසියන්ට තියෙන කදිම විසඳුම තමයි අධික දැන් වාහන කියන දේවල් අපේ පාරවල් වල නේද කොච්චර තියෙනවද අපිට ට්‍රැෆික් එකක් එක දැන් හවස පහට දැන් මේ වැඩැරලා යන වෙලාවට එහෙම යන්න අමාරුයි. ඉතින් අධික වාහන තදපදයක් පවතින නගරවල ජීවත් වන අයට එතකොට කාර්යාලවල සේවකයින්ට මේක ඉලක්ක කරගෙන මේ කාර්යාල සේවකයන්ට එතකොට තදබදයක් තියෙන ප්‍රදේශවලට ඉලක්ක කරගෙන මේක නිර්මාණය වෙලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් පහසුවෙන් ගමන් බිමන් යන්න පුළුවන්. ඒ කියන්නේ රියදුරන්ට නගරයෙන් පිටත තදබදයේ අඩු ස්ථානයක තමන්ගේ වාහනය නවත්තලා පරිස්සම් විදිහට ඉතිරි කැටි දුර ප්‍රමාණය මේ බයිසිකලයේ මගෙන් ඉතා පහසුවෙන්ම යන්න පුළුවන්, ඉක්මනින්ම යන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඉතින් දැන් වාහන තියෙනකොට අපිට හරි අමානුයිනේ නේද? බයිසිකල් තියෙනකොට අපිට ලේසියෙන් යන්න පුළුවන්. ඒ වාහනයක් තියෙනකොට ට්‍රැෆික් එක වැඩි වෙනවා. එතකොට ඒ වගේ අවස්ථාවලදී මෙන්න මේකෙන් ඉලෙක්ට්‍රික් බයිසිකල් එක හරි ප්‍රයෝජනවත් වෙනවා. ආරක්ෂාකාරී විදිහට ඒ වාහනේ නවත්තලා ආට පුළුවන්කම තියෙනවා ඒ බයිසිකලේ වැදගෙන යන්න. ඉතින් නේද? ඒයි තාක්ෂණයේ කියන දේවල් ඉස්සරහට යනකොට මෙන්න මේ වගේ දේවලුත් ඉස්සරහට යනකොට කොච්චර දෙයක් තාක්ෂණය අතින්නේ. මම මේක දැකපු දෙයකින් ආට හිතුණා කියන්න ඕනේ කියලා. ඒ වගේම මේක කියන ගමන් මේ පැත්තට යන්න හදන්නේ මම මැසේජ් එකක් දාලා තියෙන කට්ටිය මතක් කරන්න. ඉතින් මාතලේ දෙලිනේ මේ පැත්තට මැසේජ් එකක් දාලා තියෙනවා එකතු කරගන්න කියලා තියෙනවා. ලස්සන සින්දුවකට මේ වෙලාවේ කට්ටියෝම හරි මම එකතු කරගන්නම විශේෂයෙන්ම ඔයාව. අනිවාර්යෙන්ම ඊට පස්සේ මේ පැත්තට යන්න හදන්නේ මේ පැත්තෙන් මට මනේෂ මැසේජ් එකක් දාලා තියෙනවා ඔයාවත් එකතු කරගන්න මේ වෙලාවේ සින්දුවකට. ඊට පස්සේ රුවන් ඔයාවත් මැසේජ් එකක් දාලා තියෙනවා. මොකද්ද බලමු අපි ගෙදර හැමෝම මේ වෙලාවේ අහගෙන ඉන්නේ අපි වැඩ නැහැ ආද කියලා තියෙනවා. හරි ඔයාවත් එකතු කරගන්න. ඊට පස්සේ මේ පැත්තට යනවා සමාදී තමයි මැසේජ් එක දාලා තියෙනවා ඔයාවත් එකතු කරගන්නවා. මේ වෙලාවේ හවස 4:52 වෙලාව අපි සින්දුවක් අහලා ආයි මේ පැත්තට එමු.

හවස 4 විනාඩි 57 වෙලාව ඉවෙනින් ඩ්‍රයිව් එකේ ඉන්න වෙලාවේ අපේ පළවෙනි පැය ඉවර වෙන්න යන්නේ. යන කලින් දෙවෙනි පැයට යන්න කලින් ඔයාලට මතක් කරන්න තියෙනවා විජය නිෂ්පාදන ගැන කැමති රස කරගන්න ඔයාලට පුළුවන්කම තියෙන අදත් විජය කුළුබඩ එකතු කරගන්න. මොකද අපි දන්නවා තත්වයෙන් වගේම ගුණාත්මක බවින් උසස් නියම රසට නියම ප්‍රමිතියට කුළුබඩ ටිකේ ඉඳන් අනිකුත් නිෂ්පාදන ටික අපිට ලැබෙන්නේ විජය කියන නමින්. ඉතින් විජය කියන්නේ පාරිභෝගික විශ්වාසය. ඒ කාලේ ඉඳන් මේ කාලේ දැන් වෙනකම්ම ඉදිරියට දිනා ගන්න නිෂ්පාදනයක්. ඉතින් කුළුබඩ ටික ගැන හැම වරක් කියන්න වචන නෑ නේද? දැන් හැම ගෙදරකම හරි රසට කෑමක් හදාගන්නකොට විජය කුළුබඩ ටික වරදින්නේ නෑ. ඉතින් ඊට පස්සේ ඉන්දියාප පිටි, තෝසෙ පිටි, කුරක්කම් පිටි විජය නූඩ්ල්ස් එක අමතක කරන්න බෑ. ඇලෙන්නේ බෙරි වෙන නැතුව එයාට නියම පදමට රස නූඩ්ල්ස් එකක් හදාගන්න ඕන නම් ඔන්න තියෙනවා විජය නූඩ්ල්ස් එක අර පලංකම තියෙනවා ගෙදර ගෙනහිල්ලා. ඔන්න ගෙදර ඉන්න කට්ටියට, ගෙදර ඉන්න පොඩි ළමයින්ට වගේම ආගේ හස්බන්ඩ් රසට නූඩ්ල්ස් එකක් එහෙම හදලා දෙන්න. ඒකට කරන්න තියෙන්නේ ළඟම තියෙන වෙලන්සැලෙන් වෙන්න පුළුවන්, සුපිරි වෙලන්සැලෙන් වෙන්න පුළුවන් වරදිනේ නැහැ විජය කියන නමින්ම ඔයාගේ නිෂ්පාදන ටිකත් මිලදී ගන්න. හවස 4 විනාඩි 58 වෙලාව.

0: கீதா
1: ஜாத்தியந்திர
2: பிரமிதியின் துணக்கத்தை அம்ரிதா.

0: சத்தலத்துறை லகாண்ட ரேடியோ ITN.
1: සන්දයාවක් හවස පහයි විනාඩි තුනයි දැන්.

අවස පහයි විනාඩේ හතයි වෙලාව සුබ සන්ධ්‍යාවක් හැමෝටම. අපි ඉවිනින් ඩ්‍රයිව් එක දෙවනි පැයේ මේ පැත්තට වාට එන්න පුළුවන්කම තියෙනවා මේ පැයේදී. ගිය පැයේ වාට එන්න බැරි වුණා නම් දැන් ඔහොම ඉඳලා හරියන්නේ නැහැ. මේ පැත්තට මැසේජ් එකක් දාලා ආට බලංකම තියෙනවා. වැඩ කරන ගමන් නම් ඉන්නේ ඔය පොඩ්ඩක් නේ මහන්සිනේ දැන් මේ වෙලාවට දැන් ඕෆ් වෙලා යන වෙලාව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තාමත් වැඩ කරනවා වෙන්න පුළුවන් කොහොමහරි. මහන්සිය නිවෙන්නනේ අපි සින්දු හඳනේ නේද? සින්දුවක් කනකට අපිට පුළුවන් පොඩ්ඩක් රිලැක්ස් වෙන්න මහන්සිය නිවා ගන්න මේ දේවල් නේද කරගන්න. ඉතින් ආට බලංකම තියෙනවා FM 93.5 FM 93.7 ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉඳලා මේ පැත්තට මැසේජ් එකක් දාලා අපිත් එක්ක එකතු වෙන්න. 0.7 0.3 0.3 5 0.3 7 0.7 0.3 0.3 5 0.3 7 මැසේජ් එකක් දාලා එන්න බලන්න මේ පැත්තට. දෙවෙනි පැය පටන් ගත්තට පස්සේ මුලින්ම මම හරහා WhatsApp එක පැත්තට යන්න. ඒ පැත්තේ කට්ටියක්ම බලන් ඉන්නවා. එයාලගේ නම කිව්වද කියලා බලන්න. Good evening. අද තනියෙන් මොකෝ කියලා තියෙනවා. එහෙම තමයි යන්නේ. හැමදාම ඉතින් එන්න බෑනේ දෙන්නත් එක්ක. පොඩ්ඩක් වෙනසකටත් එක්ක අද මං විතරක් ආවා. අද ඉතින් හිනාව නම් අඩුයි කියලා තියෙනවා. අද හිනාගස්සන එක්ක නැහැ නේ කයි. වෙනද වගේම අපි වහගෙන ඉන්නවා කියලා තියෙනවා සදෙටම. මේ වෙලාව එකතු කරගන්නව පන්වැල්ලෙන් උපුල්ල යාව රශ්මි සැලුන් එකෙන් තමයි මම පිට මැසේජ් එක දාලා තියෙන්නේ. ඊට පස්සේ මම යන්න හදාන්නේ මොරටුව පැත්තට ශිනායා. ඔයා මැසේජ් එකක් දාලා තිනව මට. ඉතින් ඔයාවත් එකතු කරගන්න මේ වෙලාවේ ගොඩක් ආදරේ ඊළඟ සින්දුවට. ඊට පස්සේ අම්පාරේ ආයේෂා පිට මැසේජ් එකක් දාලා තිනව. ඔයාවත් එකතු කරගන්න ලස්සන සින්දුවකට දුව එකතු කරගන්න කියලා තිනව. පුතා එතකොට මහත්යලා අහිරු පවුල හැමෝම එකතු කරගන්න කියලා තිනව සින්දුවකට. ඊට පස්සේ හැටන් වලින් සමාධි මැසේජ් එකක් දාලා තියෙනවා. ඔයාවත් එකතු කරගන්න. අම්මා අප්පච්චි අක්කා එතකොට මගේ යාළුවන්ත් එකතු කරගන්න කියලා තියෙනවා. මාවත් එකතු කරගන්නවලු. ස්තුතියි ගොඩක් ආදරෙන් ඔයාවත් එකතු කරගන්න ඊළඟ සින්දුවට. ඊට පස්සේ පන්සිලු අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. අලුත් ගමින් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. අපේ ටයර් ෂොප් එකේ හැමෝම වැඩ කරන ගමන් ඉන්නේ අගි අපිට සින්දුවක් දෙන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඔකේ ඔයාලවත් එකතු කරගන්න. ඊට පස්සේ කවිදෝ ඔයාවත් එකතු කරගන්න වෙනද වගේම සද්දටම අපි වහගෙන ඉන්නවා කියලා තමයි මැසේජ් එකේ දාලා තියෙන්නේ. අද නම් ගෙදර කියලා තියෙනවා. හරියවත් එකතු කරගන්න. හම්බන්තටින් කුලාන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. සද්දටම ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නවා කියලා තියෙනවා. අපි දැන් සින්දුවක් දෙන්න කියලා තියෙනවා. සින්දුවක් ඉල්ලලා තියෙනවා. ඔහොම අහගෙන ඉන්න. අනිවාර්යෙන්ම වාගේ සින්දුව දෙන්නම්. ඊට පස්සේ ශ්වේතා ඔයාවත් එකතු කරගන්න වෙනද වගේම අම්මා තාත්තා අයියා කපි හැමෝම ඔයාව අහගෙන ඉන්නවා කියලා තියෙනවා. ඔයාව එකතු කරගන්න මේ වෙලාවේ සින්දුවකට. ඊට පස්සේ රමේෂ් බිබිලිඳන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඔයාවත් එකතු කරගන්න ලස්සනම ලස්සන සින්දුවකට. ඊට පස්සේ මේ කටේ එකතු කරගෙන මම යන්න හදනේ ඔයාලට වැදගත් පණිවිඩයක් කියන්න. ඒ තමයි ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව ගැන. අවුරුදු 57ක නොබිදෙන ජනතා විශ්වාසයක් ඇති නියමිත ප්‍රමිතියට අපිට ආයුර්වේද නිෂ්පාදන සකසන ආයුර්වේද නිෂ්පාදනයේ පුරෝගාමියා තමයි හැමෝම දන්නවා ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව කියලා. කියන්නේ ඉතින් අවුරුදු 57ක විශ්වාසයක් තියෙනවා කියන්නේ කොයිතරම් වගකීමක් කොයිතරම් විශ්වාසයක් නේද ඔවුන් තුළ තියෙනවද කියලා කියන්න වචන නැහැ අපිට. ඉතින් ප්‍රමිතිගත ආයුර්වේද නිෂ්පාදන ප්‍රවීණ ආයුර්වේද වෛද්‍ය මණ්ඩලකගේ හා තත්ත්ව පාලන අංශයේ අධීක්ෂණය යටතේ ආයුර්වේද ඖෂධ හා නිෂ්පාදන 200කට අධික ප්‍රමාණයක් දේශීය වෙළඳපොළට දායක කරමින් වගේම ශ්‍රී ලාංකේය ජනතාවගේ නිරෝගීකම අපේක්ෂා කරමින් තමයි ශ්‍රී ලංකා පරපුරේ හැමෝම අපේ ජනතාව නිරෝගී සෞඛ්‍ය තත්ත්වයක් ඇති කරගැනීම තමයි ඒගොල්ලන්ගේ එකම අරමුණ. ඉතින් අවුරුදු 57ක් කිව්වහම මේ විශ්වාසය අපිට තියන්න පුළුවන් කියලා මං හිතනවා. ඉතින් මේ හැමදේම අපිට දෙන්නේ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව. ඒමතක් කිරීමත් එක්ක අපි යන හදන තවත් ලස්සන සින්දුවකට අර පුලංකම තියෙන හවස හයාමාර වෙන්න කලින් මේ පැත්තට එන්න. හවස 5 විනාඩි 11 දැන්.

0: ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා වෙසක් කලාපය
1: දකින්න නිවෙන්න

0: වැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ඡාන්තිය. ඊට අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ඡාන්තියයි.
2: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.
0: ලකන්ඩ රේඩියෝ ITN

0: Hunter.
1: සපහයි විනාඩි 22යි දැන්
2: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
3: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374

හවස 5යි විනාඩි 23යි වෙලාව. අපි හැමෝටම ජීවිතේ ඉස්සරහට යන්නේ කියන්නේ ඉගෙනීමෙන් ලොකු ලොකු තැන්වලට ගිහිල්ලා, විශ්වවිද්‍යාලවලට ගිහිල්ලා, එතකොට පිටරටකට ගිහිල්ලා ඉගෙනගෙන සාර්ථක වෙන්න බැරි වෙන්න පුළුවන් නේද? ඒත් අපේ නිවැරදි දැක්ම කැපවීම අපි තුළ තියෙනවා නම් මම හිතන්නේ ජීවිතේ අපිට ඉස්සරහට යන්න පුළුවන් ඕනම අවස්ථාවකදී නේද? සමහර තැන්වලදී ඉගෙනීම අපේ අතින් ගිලිහෙන අවස්ථා තියෙන සමහර හේතු නිසා ඒ අවස්ථාවලදී අපි වෙන පැත්තක් තෝරගෙන අපිට ජීවිතේ ඉස්සරහට යන්න පුළුවන් නම් ඒක තමයි මම හිතන්නේ වටිනම දේ. කියන්නේ අපිට තියෙන්න ඕනේ නිවැරදි දැක්ම කැපවීමක් වගේම කාලීන අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගැනීමේ හැකියාවක්. එතකොට පුළුවන් ඕනම කෙනෙක්ට ලෝකේ ජය ගන්න. මම හිතනවා ඒක හරි කියලා. මම මේ කියන තරුණයාට අවුරුදු 18යි, වයස අවුරුදු 18යි. එයා පාවිච්චි කරපු ඇඳුම් අලෙවි කරලා ජනප්‍රිය යුරෝපීය වෙබ් අඩවියක් හරහා. ඉතින් ඔයා දන්නවද ඒ වෙබ් අඩවින් මෙයාට මේ වෙනකොට වසරකට පවුම් ලක්ෂ 5කට වඩා, ඒ කියන්නේ ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 18කට අධික මුදලක් මෙයාට උපයා ගන්න මහා පෙරලියක් කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් මෙයාගේ සාර්ථකත්වයේ රහස් පියවර මොනවාද කිව්වොත් එහෙම, මෙයා කුඩාවට තමන්ගේ ව්‍යාපාරය පටන් අරන් තියෙනවා. පාසල් ගමන මොකක් හරි හේතුවක් නිසා මෙයාගේ මැදකදී නවතිනවා. ඒ නිසා මෙයා මුලින්ම කරලා තියෙන්නේ, මුලින්ම පටන් ගත්තේ තමන් සතු පරණ ඇඳුම් භාවිත කරලා ඇඳුම් කිහිපයක් අන්තර්ජාලයට මුදා හැරීම තමයි මෙයා පළවෙනිම කරලා තියෙන්නේ. එතකොට මෙයා මුලින්ම වෙළඳපොළ හඳුනාගෙන තියෙනවා. තාරුණ්‍ය අතර පවතින ඇඳුම් විලාසිතා, අපි කියන්නේ ෆැෂන් ට්‍රෙන්ඩ්ස් කියලා. ඉතින් මේ දේවල් සහ අඩුම මිලට ගුණාත්මක ඇඳුම් සැවීමේ ප්‍රවණතාව මෙයා ඉතා සියුම්ව හඳුනාගෙන තියෙනවා කියලා විශ්වාස අපිට කරන්න පුළුවන්. ඩිජිටල් තාක්ෂණයේ උපරිම ඵල, ඒ කියන්නේ කිසිදු භෞතික වෙළඳසැල්, ඒ කියන්නේ අපි කියන්නේ ෆිසිකල් ෂොප් කියලා, මේ වෙනුවෙන් මුදල් වැය නොකර, මේ භෞතික වෙළඳසැල් වලට මුදල් වැය නොකර සම්පූර්ණයෙන්ම ඩිජිටල් ප්ලැට්ෆෝම් එක පාවිච්චි කරමින් ඔන්න තම ව්‍යාපාරය මහා පරිමාණ ජාලයක් දක්වා වර්ධනය කරගන්න මේ පුංචි තරුණයා, ඒ කියන්නේ වයස 18ක් වෙන මේ පුංචි තරුණයා සමත් වෙලා තියෙනවා. ඉතින් මේකෙන් අපිට කරන්න තියෙන, ජීවිතයට ගන්න තියෙන එකම පාඩම තමයි සාර්ථක වෙන්න අපිට හැම වෙලේම උසස් අධ්‍යාපන සහතික පත්‍ර පමණක්ම ඕනේ කියලා හිතන්න එපා. එහෙම වුණොත් ජීවිතේ එක තැනක නතර වෙන්න පුළුවන්. අපිට අධ්‍යාපනය හැමදාමත් ඕනේ. අපි කොච්චර වයසට ගියත්, කොයි තරම් අපි පරිණතුණත් අපිට ඉගෙන ගන්න දේවල් එමටයි. අපි හැමදාම මේ මොහොතේ තිලඟ මොහොතේත් මොනවාම හරි දෙයක් ඉගෙන ගන්න ඕනේ. ඒ වගේම තමයි එතනින් එහාට ඔයාට යන්න හිතනවා නම් දෙයකට, මේ කියන්නේ ඉගෙන ගන්න එපා කියලා නෙවෙයි, ඔයාට පුළුවන් තමන් තුළ මොකක් හරි සැගවිච්ච දක්ෂතාවයක් තියෙනවා නම් ඒ තුළින් ආට ගොඩ යන්න. හැමෝටම හැම විදිහකින්ම ડોක්ටර් කෙනෙක්, ඉංජිනේර් කෙනෙක් නේද, ඒ විදිහට වෙන්න බෑ. හැබැයි සමහර අයගේ තියෙනවා සැඟවුණු දක්ෂතාව. මම හිතන ගොඩක් අයගේ තියෙනවා කියලා. ඉතින් ඒ දේවල් හරියට අඳුරගත්තොත් ඔයාට පුළුවන්කම තියෙනවා ජීවිතේ ජය ගන්න කියලා මම විශ්වාස කරනවා. හවස 5යි විනාඩි 26යි වෙලාව. මේ වෙලාවට මතක් කරන්න ඕනේ ජීවිතේ ජය ගන්න තවත් එක පාරක් ගැන කියන්න ඕනේ. ඒ තමයි ගොවිසත ලොතරැයිය ගැන. ඔබේ කෝටිපති හිණිය සැබෑ කරගන්න ඔන්න ඔබට විශ්වාසය මිලදී ගන්න පුළුවන් ලොතරැයිය තමයි ගොවිසත ලොතරැයිය කියලා කියන්නේ. ඉතින් රුපියල් කෝටි 6කින් ආරඹෙන සුපිරි තෑගක් සමග සතියේ දින 7ම දිනුම්ම දින ගොවිසත ලොතරැයිය විශේෂ වෙනවා. මොකද අපේ රටේ ජීවනාලිය බඳ ගොවි පරපුර වෙනුවෙන් ශක්තිය සහයෝගය ලබා දීමට ගොවින්ගේ බාරකාරණ මුදල වෙනුවෙන් රජයේ ඒකබද්ධ අරමුදලට දායක වන්නේ ගොවිසත ලොතරැයි. ඉතින් ඔයාට පුළුවන්කම තියෙන ඔයාගේ හිණ හැබෑ කරගන්න ගමන් ජොනි ගොවි ජනතාවට සෙත සලසන තෑගි වැඩිම ගොවිසත හිතේ හැටියට අරගෙන පුචි රුපියල් 40ක් වියදම් කරන්න තේරෙන්නේ නේද? අපි ඔయిత වඩා දේවල් කොච්චරක් වියදම් කරනවද? ඉතින් එහෙම නැතුව අර පුළුවන්කම තියෙනවා ගොවිසත ලොතරැයි මිලදී ගන්න. ඒ විදිහට තමන්ගෙම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරගන්න හිතන ඔයාට දැන් සහලාශිතෝ ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. ඇඹරුම් මොනහරි ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. ආට පුළුවන්කම තියෙනවා මාක්ස්මන් හෝල්ඩින්ග් සමගින් එකතු වන්න. ආට පුළුවන් ඒකෙන් අවශ්‍ය යන්ත්‍ර ටික ඔයාට අවශ්‍ය විදිහට අවශ්‍ය මාදලි වලින් අවශ්‍ය ධාරිතා වලින් ලබා ගන්න. නොම්බර 31 කැල්හෙනපාර මහරගම මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව තියෙන තැනට යන්න ආට පුළුවන්කම තියෙනවා. නැත්නම් කෝල් එකක් දීලා සම්බන්ධ කරගන්නත් ඔයාට අවස්ථාව තියෙනවා. 0711 ඔන 0111 779 579 ට කෝල් එකක් දෙන්න. 0111 679 579 ට 0117 කියලා කියන්න ගිහිල්ලා 0711 කියලා කිව්වේ ඩීප් ටෙක් අපිට අමතක කරන්න බෑ. දැන් අපේ ගොවි මහතුන් වෙනුවෙන්ම ඩීප් ටෙක් ආයතනය සුවිශේෂීව මිල අඩු කිරීම එක තමයි ඩීප් ටෙක් සෝලා වතුර මෝටරය ඔන්න දෙන්න සූදානම් වෙන්නේ. ඒ නිසා අපේ ගොවි මහතුන්ට පුළුවන්කම දෙනවා අස්වැන්න
මාරු කරගන්න පිරිවැය අඩු කරගන්න ඩීප්ටෙක් සෝලා වතුර මෝටරයක් ඔන්න අදම මිලදී ගන්න ඩීප්ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න ඔන්න පුළුවන්කම තියෙනවා 0711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711
ටිකත් විසඳ ගන්න. හවස 5 විනාඩි 28යි වෙලාව. තව මැසේජ් එකක් දැම්ම නැත්නම් මැසේජ් එකක් දාලා තියන්න. ඒ වගේම දැන් හවස් වෙලා එනකොට අපිට තේ එකක් කෝපි එකක් එහෙම බොන්න තියනවා නම් හොඳයිද? දැන් ඔය වැඩ කර ඇති බොස්ට කියන අපි තේ එකක් බීලෙමු කියලා. හැබැයි කහට රහට කෝපි රහට තේ එකක් බොනව නම් කෝපි එකක් බොනව නම් විජය කියන නමින්ම ඒක බොන්න අමතක කරන්න එපා. විජය තේ පැකට් එක, විජය කෝපි පැකට් එක, ඔයාට රසට කෝපි එකක් රසට තේ එකක් හදාගන්න ඕන නම් ළඟ තියෙන්න ඕනේ.

0: හවස 5 වෙනකට ඉස්සුනයි දැන්.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත. ලකන්ද රේඩියෝ ITN.

දවස පහේ විනාඩි 38 වෙද්දී අපි අනහදානි WhatsApp එක පැත්ත ජය පැත්ත කටිය බලාගෙන ඉන්නවානේ මම යාලව කියනකන් නේ. අනු අරත් පුලංකම තියෙනවා තාම වෙලාව තියෙනවා අපි විනින් drive එක දෙවෙනි පැයේ ඉන්න වෙලාව. අර පුලංකම තියෙනවා මේ පැත්තට message එකක් දාන්න 0.7 0.3 0.5 0.7 0.5 0.3 0.5 0.3 0.5 0.3 0.5 0.3 0.5 0.3 0.5 0.3 0.5 0.3 0.5 0.3 0.5 0.3 0.5 0.3 0.5 0.3 0.5 0.3 0.3 0.5 0.3 0.5 0.3 0.5 0.3 0.5 0.3 0.5 0.3 0.5 0.3 0.5 0.3 0.5 0.3 0.5 0.3 0.5 0.3 0.5 0.3 0.5 0.3 0.5 0.3 0.5 0.3 0.5 0.3 0.5 0.3 0.5 0.3 0.5 0.3 0.5 0.3 0.5 0.3 0.5 0.3 0.5 0.3 0.5 0.3 0.5 0.3 0.5 0.3 0.5 0.3 0.5 0.3 0.5 0.3 0.5 0.3 0.5 0.3 0.5 0.3 0.5 0.3 0.5 0.3 0.5
ඒකේ මම රුක්ෂානි අපේ පවුලම සින්දුවකට එකතු කරගන්න කියලා දෙනවා. කලතරින් තමයි රුක්ෂානි අපිත් එක්ක එකතු වෙන්නේ. ඔයාව එකතු කරගන්න මේ වෙලාව ඊට පස්සේ සුසන්ත සම්පත් බරළු හේනිඳන් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ඔයාවත් එකතු කරගන්න මේ වෙලාවේ ලස්සන සින්දුවකට. ඊට පස්සේ මේ වෙලාවේ අපිට මැසේජ් එකක් දාලා තියෙනවා රශ්මියාවත් එකතු කරගන්න මේ වෙලාවේ ලස්සන සින්දුවකට. මේ වෙලාවේ යාළුව හැමෝම ඉන්නවා කියලා තියෙනවා. එයාලා හැමෝම එකතු කරගන්නවා. ඊට පස්සේ අපිත් ඊශ්‍රායෙල වෙන ඉඳන් ලක්කඩ අහගෙන ඉන්නේ අපිට ලස්සන සින්දුවක් ඕනේ කියලා. ගිහාන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ආ ගිහාන් අපිත් ඉන්නෝ ගිහාන් කියලා කෙනෙක්. එයාලෙ වෙන්නේ ගිහාන් කියන අපිට එකතු කරගන්න කියලා. සරංග ඉමේෂ් විනෝද් මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ඒත් එක්කම ලස්සන සින්දුවකට අම්මා තාත්තා ඇතුළු පවුලේ හැමෝමත් ඊශ්‍රායෙල වල සේවය කරන හැමෝමත් ශ්‍රී ලාංකික සහෝදර සහෝදරිනුත් මේ වෙලාවේ ලක්කඩන හැමෝමත් එකතු කරගන්න කියලා ආදරෙන් ගිහාන් මැසේජ් එකක් දාලා තියෙනවා. ඉතින් ඔයාලත් පරිස්සමෙන් ඉන්න පරිස්සමෙන් වැඩ ටික කරගන්න එක තමයි වෙන්න ඕනේ. ඉතින් මේ හැමෝම එකතු කරගන්න ගොඩක් ආදරේ කියලා සින්දුවට. ඊට පස්සේ නුගාර අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ඔයාවත් එකතු කරගන්න මේ වෙලාවේ සින්දුවකට. ඊට පස්සේ නුවන් මහරගමෙන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. වැඩ කරන තැන කටියේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා සින්දුවකට. ඊට පස්සේ නිරාෂා අම්මා තාත්තා නංගි අයියලා දෙන්න වගේ මක්ක ඔයාවත් එකතු කරගන්න අපිට සින්දුවක් දෙන්න කියලා තියෙනවා. හරි ඕකේ. ඔයාලවත් එකතු කරගන්න. ඊට පස්සේ මේ පැත්තට මැසේජ් එකක් දාලා තිනවා සිතුම්. අකි අපි සද්දෙට මේ වෙනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ. අපිව තනියෙ එකතු කරගන්න කියලා මැසේජ් දෙකක්ම දාලා. අනිවාර්යයෙන්ම ඔයාව එකතු කරගන්න සිතුම් මේ වෙලාව වෙවේ. ඊට පස්සේ දනංජන අපිට මැසේජ් එකක් දාලා තිනවා. බස් එකේ යන ගමන් ඉන්න මේ වෙලාවේ නුවර පැත්තට අපිව අහගෙන ඉන්නවා කියලා තමයි මැසේජ් එකේ දාලා තියෙන්නේ. පොඩ්ඩක් තේරෙන්නේ නැහැ මොකද්ද කියලා තියෙනවා. කොහොම හරි කමක් නැහැ. පරිස්සමෙන් යන්න එහෙනම් සද්දෙටම අපි වහගෙන ඉන්නවා කියලා තමයි බස් එකේ යන ගමන් ඔන්න දනංජන මැසේජ් එක දාලා තියෙන්නේ. ඕකේ. ඔයාවත් එකතු කරගන්න මේ වෙලාවේ. මේ කටිය එකතු කරගෙන මම යන හදන්නේ තවත් ලස්සනම ලස්සන සිද්දුවකට. ඉතින් ඔයාලත් බලන්න කැමතිනවා. හවස 6 අමාර වෙන්න කලින් එකිව විදිහටම FM 93.5 FM 93.7 අපි වහගෙන ඉන්න වෙලාවේ මේ පැත්තට මැසේජ් එකක් එවන්න. හමස 5 විනාඩි 41 දැන්.

0: වෙලාව පස්සර 5 විනාඩි 45යි.
1: ලක්කන් ප්‍රවෘත්ති සවස 6:30ට බලාපොරොත්තු වන්න.
2: සම අනුග්‍රහය.
3: BOC Flex එක ඕනෑම වෙලාවක ඕනෑම තැනක සිට බැංකු කටයුතු කරගන්න. ඔබේ ලයිෆ් එක ෆ්ලෙක්ස් කරගන්න. BOC Flex අදම ඩවුන්ලෝඩ් කරගන්න.
4: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි? Mega Power Tag දෙක double වෙලා. Super Tag 3ක් ප්‍රථම tag 120ක්. ලක්ෂ දෙකේ tag සමග super අංකයට tag ගන්න. Mega Power.
2: සහයෝගීතා අනුග්‍රහය.
0: ඔබේ දෙමව්පියන් විශ්වාසයෙන් දඹදිව යවන්න. වසර 25ක අභිමානය සමගින් ගැමුණු travels 2777777.
5: Sonalika tractorය දැන් දිවයිනපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ TVS Agri Business වෙත Sonalika tractorය
0: වකුගඩු හානි වලින් තොරව දීගායු joint hailer plus ඔබටත් නිවසටම මිල රුපියල් 2490ක් පමණයි 0.71.397399.
6: මේකුඩ රියනතුරින් 6 දෙනෙකු ජීවිතක්ෂයට රෙදරු අතරංගුවේ. අයිටීඩ් පූජා සම්බුද්ධ වතරා වෙසක් කලාපයට ජනගඟා. හෙට ඇරබෙන ගම් දහසක වැඩ දහසක්. බේරුත් නුවරට ප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායල් අගමැතිගෙන් නියෝග.
1: ලක්කන් ප්‍රවෘත්ති සවස 6:30ට බලාපොරොත්තු වන්න.

0: රිය පැදවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.
1: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
2: අධ්‍යක්ෂණය ශාම් විජේරත්න.
3: මගේ අතින් ඒ වෙන්න ගියපු වැරද්දක් මගේ අතින්ම මම හරි ගස්සනවා. ආයේ ශාවෙන් මහත්තයා අතින් කිසිම පවුලකට මේ වගේ වැරද්දක් නොවෙන්න මම මිනිහව ඇතුළට යවලා තමයි යක්කේ පස්ස බලන්නේ.
4: එතකොට ඉතින් ඔයාට තීරේ යන්න වෙයි.
3: ඇතුළට ගියත් ඉක්මනට එනවානේ.
4: මට ඇත්තටම සතුටුයි ප්‍රසන්නවල්ලි. වා ජීවිතය හදාගත්ත එකෙන්.
2: පහේ ළමයි.
5: මේ තාත්ති අපිට මේ වාහනේ ගන්න කියා ගියාද?
6: වාහනේ? ඕක? ඔකට ගියා 130කට වඩා. ලක්මාලේ අපිට ඇඳුවා ඇඳිලා කයි නෑ. වෙඩි ඉල්ලේ.
2: සෑම සතියේ දිනකම රාත්‍රී 7:30ට ITN බලන්න. පහේ ළමයි.
7: පහේ ළමයි එක්ක පුර කවුද නංගියේ කුචු කුචු කුචු කුචු කුචු.
8: FM 93.5 FM 93 FM 93.5 FM 93.7 ලකනා.

0: පැතිලින කිරීමේ බැති පරදායකත්වය.
1: මේ සමහර හඳුන්කුරු පත්තු කලාට සුවඳ නැහෙනි. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
2: හැබැයි අමෘතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා.

0: 95 FM 93.7 La Khana Radio ITN
1: Cool Drive Vic Beta
0: La Khana EV

හවස පහයි විනාඩී පනස් නමයයි වෙලාව අපේ ඉවනිින් ට්‍රයින් දෙවනි පැෑ තිවරවෙන්ඩ යනවයි වනාට අපි හයා මාර වෙනකං එන්න නිතිංවට පලෑන්කම තිරමේ පැතර මැසේචකක්තවන්න දෙමනැත්ත බින්දුවයි හතයි බින්දුවයි තුනයි අනුතුනයි පහයි අනුතුනයි හත බින්දුවයි හතයි බින්දුවයි තුනයි අනුතුනයි පහයි අනුතුනයි හත අපේ වටසැප් මැසේජ් නම්බෙකට අට පලෑන්කම තියෙන වටසැප් එකට මැසේජ් එකක් දාලා කටියක් එකතු කරගන්න. දැන් ගෙදර ගෙහෙල්ල රෑටි මොනාද උයන්නේ කියලා කල්පනා කරනවනම් ඔන්න විජයක් නූඩුල්ස් එකක් හදලා බලන්න. අර පොලෑන්කම තියෙනවා රසට නූඩුල්ස් එකක් හදාගන්න විජය නූඩුල්ස් එකක් ගත්තොත් එහෙම. දැන් අපේ ගෘහණිය ගොඩාක් බයයිනේ නූඩුල්ස් එකක් එහෙම හදාගන්න නේද? ඇලෙනවා, බෙරි වෙනවා, වතුර වැඩි වුණොත් එහෙමනේ. නිකන් ඒක නූඩුල්ස් එකක් නෙවෙයි මොකක් හරි නිකන් ඇල් බෙරි වෙලා යනවනේ නේද? හරිම වචනෙන් කිව්වොත්. ඉතින් එහෙම වෙන්නේ නැතුව බය නැතුව අර පොලෑන්කම තියෙනවා විජය නූඩුල්ස් එකක් ගත්තොත් එහෙම රසට නූඩුල්ස් එකක් හදලා ආගේ ගෙදර අයට පවුලේ අයට අම්මා තාත්තට හස්බන්ඩ්ට දරුවන්ට මේ හැමෝටම දෙන්න. විජය කියන නමින් තියෙන නිෂ්පාදනවලට අපිට බය වෙන දෙයක් නැහැ. කෘතිම රසකාරක වර්ණක මේ කිසිම දෙයක් අඩංගු නැති. තත්වෙන් වගේම ගුණාත්මක බවින් ඉහළ නියම ප්‍රමිතියට හැමදේම ලැබෙන හැම නිෂ්පාදනයක්ම ලැබෙනවා අපිට විජය කියන නමින්. ඉතින් ආරත් පුලංකම තියෙන අපේ රසයේ රටේ සමර බෙදෙන විජය නිෂ්පාදනත් එක්ක ඔයාගේ කැම වේලත් රස කරගන්න. හවස 6යි වෙලාව. සුබ සුබ සන්ධ්‍යාවක් කාලා හැමෝටම අපි සිද්ධාක් අහලා ආයි කතා කරන්න මේ පැත්තේ එමු.

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: වෙසක් මංගල්‍ය සහ වෙසක් කලාපය
1: ජුනි 2 දක්වා මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේදී සහ නායිම්බල මධ්‍ය විද්‍යාලීය පරිශ්‍රයේදී
0: බෞද්ධ උරුමයේ අපි මාතේ සමරන්න බොදුසි පුබුදන්න ඔබත් එක්වන්න
2: ලෝකානුකම්පාව
1: රාජ්‍ය වෙසක් මංගල්‍ය හා වෙසක් කලාපේ සජීව තොරතුරු ලක්හඬි
0: බෙත්පර අනුග්‍රහය ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව අජීර්ණ තත්ත්වවලින් පීඩා විඳින ඔබට ගුණදායක ස්වභාවික විසඳුම සංස්ථා රසම් ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ සාඩම්බර නිපැයුමකි
1: කෝල් ඩ්‍රයිව් එකට
0: ලක්හඬ ඊවෙන් ඩ්‍රයිව්

0: හමස හයයි විනාඩි 12යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් එකේ ඉන්න වෙලාවේ ඔයා දන්නවා පිළියන්දල ලොකුම ලොකු වැඩක් පටන් ගන්නයි තමයි ITN ලක්හඬ පූජා සක්කලාපේ ඕන පිළියන්දලදී තාමත් දැවැන්ත ලෙස පැවැත්වෙනවා. පහුගිය මැයි මාස 30 වෙනිදා තමයි පටන් ගත්තේ. එතකොට ජුනි 3 වෙනිදා තව දවස් දෙකක්ම ඔබට අවස්ථාව තියෙනවා වෙසක් කලාපේ නරඹන්න යන්න. ඉතින් කොළඹ දිස්ත්‍රික්කයේ තියෙන දැවැන්තම වෙසක් කලාපය තමයි ඔන්න ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයෙන් පවත්වන්නේ මූලිකත්වය අරගෙන ITN ලක්හඬ පූජා. ඉතින් එහේ තත්ත්වය නවතම තොරතුරු දැනගන්න අපිත් එක්ක මේ වෙලාවේ සම්බන්ධ වෙනවා චමිත්. අපි අහලා බලමු මේ වෙලාවේ ඒ පැත්තේ වෙන විස්තර මොනවාද කියලා. අයිබුවන් සමසංගයව චමිත්.
1: අයිබුවන් සුබ සන්ධ්‍යාවක් චාරු. අපි ITN ලක්හඬ පූජා වෙසක් කලාපය තුළ රැඳීමේ ඉනාද තුන්වන දිනේදී පූජා වෙසක් කලාපයේ ක්‍රියාත්මක වෙන්නේ අද විශාල ජනතාවක් ඊයේ සහ පෙරේදා දිනයන්වලදී මේ වෙසක් කලාපය දැක බලා ගැනීම වෙනුවෙන් පැමිණි බව අපි තාමත් සතුටින් සඳහන් කරන්න ඕන. ඒ අද දවසේ මේ වෙසක් කලාපය තුළ තොරණ ගණනාවක් තිබෙනවා. රජෙම බැතිනිසා දර්ශනය වගේම පහන් කූඩු නගරේ පුරාම ක්‍රියාත්මක වන ආකාරයට තැනින් තැන ඉදිකර තිබෙන පහන් කූඩු මේ ප්‍රදේශයේ පාසල් කේන්ද්‍ර කරගනිමින් නිර්මාණය කර තිබෙනවා. ඊට අමතරව මුළු නගරේම විදුලි බිදුලි වලින් ආලෝකමත් කර තිබෙනවා. තම අපූර්ව දර්ශනයක් අපිට දැක බලා ගන්න පුළුවන් පිළියන්දල නගරයට එන සෑම කෙනෙක්ම. ඉතින් ලංකාවෙන් අන්දෙසින් මේ වෙසක් කලාපයේ අසිරි දැක බලා ගන්නට පැමිණෙති. මේ පැමිණෙන සියලු ජනතාව වෙනුවෙන් ඉතාමත්ම ජෝකිෂතුව නිර්දේශයෙන් ජනතාව ඔවුන්ට අවශ්‍යකන ආහාර පාන සැපීමට දන්සල් ගණනාවක් පස්ථානය කර තිබෙනවා. එහි ප්‍රධානම දන්සර මෙම වෙසක් කලාපය තුළ ප්‍රයත්නසන බත්දන්සල පාන්දර දෙක පමණ වෙනතෙක් මේ වෙසක් කලාපය තුළ පැමිණෙන සියලුම බැතිමතුන්ට ආහාර ලබා ගැනීම සඳහා මේ බත්දන්සල ක්‍රියාත්මක බවත් අපි සඳහන් කරා. ඔන්න ඊට අමතරව තවත් ආයතන වජින ස්වේච්ඡා සංවිධාන ප්‍රයත්න කරන දස්සල් ගණනාවක් වෙන බවත් අපි විශේෂයෙන්ම පරක් කරන්න ඕන. ඉතින් මේ වෙසක් කලාපය තුළ පැමිණෙන ජනතාවට මේ සියල්ල නරඹනවා දැක බලා ගන්න අතරේම විශේෂයෙන්ම මේ වෙසක් කලාපය තුළ පැවැත්වෙන ධාතු ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ ශ්‍රී ධර්මසාස්තෝදය පිරිවෙන් විහාරස්ථානයේ. ඉතින් සේරුවාවිල මංගල රජමහා විහාරස්ථානයේ සිට තාපස ගෞරවයෙන් යුතුව වැඩම කරවන ලද ශ්‍රී සර්වජ ධාතුන් වහන්සේ සහ ශ්‍රී ලංකාවේ වැඩ සිටි ධාතුන් වහන්සේලා දෙනමකගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරමින් මේ ප්‍රදේශයට පැමිණෙන මේ බැතිමතුන් වෙනුවෙන් වන්දනා වාහන කිරීම සඳහා මෙම විහාරස්ථානය තුළ ධර්ම ශාස්ත්‍රෝදී පිළිවෙත් විහාරස්ථානය තුළ විශේෂ කුටියක ස්ථාපනය කර තිබෙනවා. ඇති වන්දනාමාන කර ගැනීමට මේ වන විටත් මේ මොහොත වන විටත් පෙළ ගැසීම් පෙළසදී මේ වන්දනාමාන වෙනුවෙන් ජනතාව තමත් භක්ති යුතුව එකතු වෙච්ච බව අපි සඳහන් කරන්න ඕන. ඉතින් අපේ මාධ්‍ය කණ්ඩායම විශේෂම සමීර කාර්යවසන් නලින් විරාජ ඇතුළු අපේ කණ්ඩායම අද රාත්‍රියේ පුරාම සාරේ රැඳී සිටින මේ වෙසක් කලාපය තුළ මේ ජනතාවට අවශ්‍ය කරන බාධ්‍ය සත්කාරය ලබා දෙන්නට ලක්හඬ විදියට ස්වාධීන උපාංශයේ විදියට එකතු වෙලා ඉන්න බව අපි මතක් කරා. හොඳ ලරිස්නාතු ගැස්ව අපේ කණ්ඩායම ඉතින් අපි දවස් සමලාවක තොරතුරු කියලා කියනවා. ඊට පෙර මතක් කරන්න ඕන අනුග්‍රාහක බෞද්ධ පිළිබඳව ශ්‍රී ලංකාවේ කෘෂ්ණකාන්තේ උන්නතිය හරහා සෞභාග්‍යමත් දේශයක් නිර්මාණය කිරීමට කසාගල සමූහ ව්‍යාපාරයේ ගුණදායකව කසාගල සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂකී මේ වෙනුවෙන් ප්‍රතිබර දායකත්වය එකතු කර දෙන්න බව මතක් කරන්න ඕන. ඒ වගේම විශේෂයෙන්ම අමෘතා සිල් සුවඳ දූපය සුවඳින් පුරවන අමෘතා සුවඳ දූපය පදක් සහිත ඩාලි පට්ල සමාගම අරගෙන සුවඳින් පුරවන සිල් සුවඳින් පුරවන අමෘතා සුවඳ දූපය අපිත් එක්ක මේ කටයුත්තට පැතිබර දායකත්වයක් කරමින් ලැබිලායි බව සේවත් වෙනවා. අපි යළි වෙලාවක සොරතුරු කියන සූදානම් අපි ආරාධනා කරනවා. අයිති දක්කට පූජා වෙසක් කලාපයද අපි අහගෙන ඉන්න ඇහෙන සෑම කෙනෙක්ට මෙන්න තාමත්ම විචිත්‍රවත් වෙසක් කලාපයක් විදියට අද දිනේදී ප්‍රයත්න කරගෙන තිබෙනවා.
0: ස්තුතියි චමිත් අපි දෙක එකතු වුණාට. ඉතින් ඔන්න ඔබට අවස්ථාව තියෙනවා තාමත් ගිය නැත්නම් පිළියන්දල ජවන පුලුවන්කම තියෙනවා. ITN ලක්හඬ පූජා වෙසක් කලාපේ ඔන්න පැවැත්වෙනවා පිළියන්දලද ඔයාට පුලුවන්කම තියෙනවා. ඔන්න ජුනි 3 වෙනිදා වෙනකම්ම තියෙනවා ඔබට යන්න. තාමත් අවස්ථාව හම්බුනේ නැත්නම් ඔන්න යන්න මග අරගන්න එපා. ඉතින් හවස 6:16 වෙලාව.

0: කවිත තිළින කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ හඳුන් කූරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු. අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා. සිත් සුවඳින් පිරේවා.

0: Radio ITN.
1: මේ හඳුන් කුරු වලට ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු. අපි හුස්ම ගන්න තැන් වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කුර අමෘතා. සිත සුවඳින් පිරේවා.
4: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙක මන්න අදම අමතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.
5: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැළඳ ගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ, ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහර සඳදිය දහර
2: FM 93.5 FM 93.7 ලක්කන Radio ITN
0: Cool drive එකට
2: ලක්කන Evening drive

අවසහයයි විනාඩි 23යි වෙලාව. ඒ කියන්නේ අද ටීවෙනින් ඩ්‍රයිව් එක අපිට යන්න වෙලාව ඇවිල්ලා කියන එක. යන කලින් ඔයාගේ වාසනාව අතටම ගෙන්න ගන්න chance එක ගැන මතක් කරන්න යන්නේ. එතමයි ඔයා දන්නවා. ගොවිස්සත ලොතරැයි. ඉතින් ඔබේ කෝටිපති හිණිය සබය කරගන්න ඔබ විශ්වාසයෙන් මිලදී ගන්න ඕනෙම NLB ලොතරැයි පත් කියලා දැන් හැමෝම දන්නා. ඒ අතරේ නුත් ඔයාට පුළුවන්කම තියෙනවා රුපියල් කෝටි 6කින් ඇරඹෙන සුපිරි තෑගක් සමග සතිය දින 5ම දිනුම දින ගොවිස්සත ලොතරැයි විශේෂ වෙනවා. ඉතින් ඔයාට පුළුවන්කම තියෙනවා අපේ රටේ ජීවනාලිය බඳු ගොවි පරපුර වෙනුවෙන් ශක්තිය සහයෝගය ලබා දීමට ගොවින්ගේ බාරකාර අරමුදල වෙනුවෙන් රජයේකබ අරමුදලට දායක වන්නේ ගොවිසත ලොතරැයි. ඉතින් මේ දේවල් වලට දායක වෙන ගමන් ඔයාට පුළුවන්කම තියෙන ඔබේ හීන සබය කරගන්න ගොවිසත ලොතරැයි වැඩි වැඩියෙන් මිලදී ගත්තොත් එහෙම වාසනාවකින එහෙම මතක් කරලා දී කැමති රස කරගන්න ඕනේ රැට.

හදන කෑම ටික හොඳට ඔයාගේ පවුලේ අයට දෙන්න නම් ඔයාට අවශ්‍ය වෙනවා හොඳ කුළුබඩු ටිකක්. ඉතින් ඕනම කෑමක් කටර රසට හදාගන්න ඔයාට අවශ්‍ය වෙනවා ඕනම කුළුබඩුවක්. ඔයාට පුළුවන්කම තියෙනවා විෂය කියන නමින් ගන්න කැලමිරිස් ලුණුද ගම්බිරිස් මේ කියන ඕනම දෙයක් ඔයාට පුළුවන්කම තියෙනවා. රසකාරක වර්ණක මේ කිසිම දෙයක් නැති કૃතිම දේවල් මේ කිසිම දෙයක් අඩංගු වෙන්නේ නැති නියම ප්‍රමිතියට තත්වයෙන් වගේම ගුණාත්මක බවින් උසස් නියම ප්‍රමිතියට හැමදේම ලැබෙන විෂය නිෂ්පාදනත් එක්ක ඔයාගේ කෑම වලට මේ දේවල් ටික එකතු කරගන්න. ඉතින් කඩේ තියෙන එක එක දේවල් වලට රැවටෙන්න එපා. රසකාරක තියෙන දේවල් එතකොට වර්ණ කඩංගු දේවල් වලට රැවටෙන්න නැතුව යනකොට ළඟම තියෙන කඩේට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සුපර් මාකට් එකට යනකොට නම බලලම විජය කියන නමින් තියෙනවද කියලා බලලම ඔයාගේ අවශ්‍ය කරන නිෂ්පාදන ටික මෙලදී ගන්න. එහෙනම් අදට ඉවරින් ඩ්‍රයිව් එක අපිට යන්න වෙලාව හැරි. ඉතින් ඒ නිසා ඔයාට මතක් කරනවා හෙටත් හවස 4 වේදී ඉවරින් ඩ්‍රයිව් එක එකතු වෙන්න ඔයාට පුළුවන්කම තියෙනවා. එහෙනම් අදට අපි ගිහින් එන්නම්. ඔයාට සුබ දවසක්. අද මාත් එක්ක හිටපු හැමෝටම ගොඩක් ස්තුතියි. ගිහින් එන්නම් ඔයාට සුබ දවසක්. මම චාරු.

0: 93.5 FM 93.7 La Khanna Radio ITN.
1: Even in driving, Chomit and Charu.

FM 93.5, FM 93.7, Lakhana Radio.

0: මේකට රියනතුරේ 10 දෙනෙකු ජීවිතක්ෂයට රේදුරු 16 වරතා දක්වා ආරක්ෂිත බන්දනාගාරගත කෙරේ. ආටියෙන් පූජා සම්බුද්ධ වන්දනා වෙසක් කලාපීට ජනගඟා. ගම්දාසක වැඩදහසක් සමාරම්භය හිට. ඉන්දර QR ගැට ඇමති අනුරගෙන් ප්‍රකාශයක්. එජාපේ ප්‍රාදේශීය මන්ත්‍රී ඩුබයි සුද්දා අත්තරංගුවට. බේරුට් නුවරට ප්‍රහාර එල්ල කිරීමට ඊශ්වාලාගමැතිගෙන් නියෝග. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණී උදේශිකයි ත්‍රිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් කොඩ විතරණ පිළියන්තල නගරයේ කේන්ද්‍ර කර ගනිමින් සංවිධාන කෙරෙන ITN පූජා වෙසක් කලාපය අතිවිශාල ජන සහභාගිත්වයක් සමගින් සාර්ථකව පැවැත්වෙනවා. අනිද්දා දක්වා වෙසක් කලාපය බහජනතාව වෙනුවෙන් විවෘතව තැබීමටයි පියවරගෙන තිබෙන්නේ. සර්වඥ ධාතුන් වැඳ පුදා ගැනීම හා පාන් කූඩු මෙන්ම තොරණ නැරඹීමටද පසුගිය දින දෙකේ දහස්සක්යක් ජනතාවක් එක්ව සිටියා. අයිටෙන් පූජා වෙසක් කලාපයේ තුන්වන දිනය අද පසු 6:30ට ආරම්භ වුණා. වෙසක් කලාපය පිළිබඳ තොරතුරු ගෙන අප නියෝජිත සමීර කාරිවසම්.
1: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා වෙසක් කලාපය අද තුන්වැනි දවසට ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතිනවා මේ මොහොත වනවිට. ඊයේ දවස පුරාවටම බද්දන්සල්, එවැගේම පහන්කූඩු, තොරණ, බැතිගී සංදර්ශන මේ සියල්ල ඊයේ දවසේදී ක්‍රියාත්මක වූ වාසේම අද දවසේදී පැමිණෙන පිරිසට දැකබලා ගැනීම සඳහා සියලු ඇරසිලි කටයුතු සූදානම් කර තිබෙන බවත් දැක ගන්නට හැකියාව ලැබෙනවා. අදත් පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 100කට ආසන්න පිරිසක් දුවා තිබෙනවා අද දවසේදී. එවැගේම උදාහුදා නිලධාරීන්, එවැගේම සිවිල් ආරක්ෂක බලකායන් නිලධාරීන් අද දවසේදී දොරණ බව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සඳහන් කරලා තිබෙනවා. ඒ වගේම අද තුන්වෙනි දවසටත් පැමිණෙන බැතිමතුන්ට කුසට ආහාරක් ලබා ගැනීම සඳහා අවශ්‍ය බද්දන්සල, පැරණි බස් නැවතුම් පොළ අසල ක්‍රියාත්මක කිරීමට මේ මොහොතට කටයුතු සූදානම් වෙනවා. ඉතින් දහවල් කාලයේ මේ මොහොත වන විට පවතින තත්ත්වය ඒ විදිහ තමයි. විදුලි බුබුලු අක්‍රිය වෙලා තිබුණු තැන්වල යලි සක්‍රිය කරමින් පවතිනවා. අද දවසේදී තොරණේ සියලු විදුලි බුබුලු ආලෝකමත් කරන්න අවශ්‍ය කටයුතු මේ මොහොතන විට සම්පාදනය කරමින් පවතින්නේ. ඒ තමයි මේ මොහොතේදී පිළියන්දල නගර මැදේ සංවිධානවල පවතින තත්ත්වය. අපි තවත් ඉදිරි ප්‍රවෘත්ති විකාශය තුළදී තවත් තොරතුරු ඔබට සමීප කිරීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා. මම පිළියන්දල නගර මැදේ සිට සමීර කාර්යවසම් ලක්කඩ ප්‍රවෘත්ති වෙනුවෙන්.
0: ITN වික්‍රමසිංහපුර ප්‍රධාන කාර්යාලයේද දර්ශනීය පහන්කුඩු ප්‍රදර්ශනයක් පැවැත්වෙනවා. එද පසු 6:30ට ආරම්භ වන අතර පහන්කුඩු නැරඹීම සඳහා පැමිණෙන ජනතාව වෙනුවෙන් කඩල දන්සලක්ද පැවැත්වීමටයි ස්වාධීන රූපහඬි මාධ්‍යාලයේ කටයුතු යොදා තිබෙන්නේ. මීගොඩ පොලිස් වසමේ මීගොඩ හන්දියාසන්නේ පැවති වෙසක් දන්සල අසලදී පුද්ගලයන් 6 දෙනෙකුට බරු කෙදව කැබ්‍රතේ රෙදුරු ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්දනාගාරගත කර තිබෙනවා. හෝබාග බහිෂ්ටවාද අධිකරණයයි නියෝගය නිකුත් කළේ. දන්සලී පොලිමේ රැඳී සිටි පිරිසක් අනතුරට ලක් කිරීම හේතුවෙන් පුද්ගලයන් 6 දෙනෙකු මිය ගිය අතර තුවල් ලැබූ සංඛ්‍යාව 13ක්. අනතුරින් පසු පලා යමින් සිටි කැබ්‍රතේ රෙදුරු අත්අඩංගුවට ගැනීමට ගොඩගබ හද්දී රාජකාරියේදී සිටි පොලිස් නිලධාරීන්ට හැකි වුණා. අත්තරංගුඩ ගතරියදුරු 42 වරෙදී පිළියන්දල ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. අනතුර සිදුවන විට ඔහු බීබත් සිට ඇති බවටයි තහවුරු වුණේ. තෝල් ලැබූ 7 දෙනා හෝබාගම රෝහලේ නිවාසික ප්‍රතිකාර ලබනවා. අනතුර සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස් ප්‍රති WPG සේනාධීර මහතා අදහස් පළ කළා.
2: දැන් දැනගන්න දින ආකාරයට හවිලක්ෂ කැප්‍රදය දොරියක් පිටුපසින් ඇවිල්ලා තියෙන්නේ. මේක දකුණට ඕවර්ටේක් කරන්න හදනකොට ඉදිරියෙන් ඉන්න වාහනයක් නිසා නැවත වම්පසින් ඕවර්ටේක් කරන්න යද්දී රොටි දන්සලක් ඒකේ පොලිමේ හිටපු පිරිසකගේ පළමුවෙන්ම අත්වල එහෙම වද්දාගෙන ඉස්සරහට යනවා. මුල්ලින් වැදෙන අය තුවාල ලබනවා. 7 දෙනෙක් කිය අනතුරින් තුවාල ලබනවා. ඉදිරියට යද්දී තව 7 දෙනෙක් බරපතල තුවාල ලබලා මිය යනවා. නමුත් මේ කැප්‍රතේ නවත්තන්නේ නැහැ. කැප්‍රතේ පලාගෙන යනවා. මේ අනතුරු සිද්ධ වෙන්නේ ඊයේ දින රාත්‍රී පැය 23:54. ඉන්න අනතුරු 119 මාර්ගයෙන් මීගොඩ පොලිසියට 119 දුරකථන ඇමතුමක් ලැබෙනවා. ඒ ඇමතුමා ලැබිච්ච විගස වහාම ගොඩගම හන්දියේ රතවන් රාජකාරියේ දිච්ච නිලධාරීන් සහ මොබයිල් එකේ ජංගම සංචාරණ නිලධාරීන් අන්ට මේ සම්බන්ධයෙන් දැනුවත් කරලා මේ කැබ්‍රති සම ඉවසිලිමන්තු සිටියදී ගොඩගම හන්දියත් පසු කරලා මේක යන්න උත්සාහ කරනවා. එම අවස්ථාවේදී අපි එතනදී නිලධාරීන් දෙදෙනා මේ වාහනේ පසුපස ගිහිල්ලා හඹාගෙන ගොස් වාහන නවත්තලා පරීක්ෂාවට ලක් කරද්දී වාහනේ ඉන්න රියදුරා 42 රියදුරා බීමත්තු සින්න මොටාන ආවරණය වෙනවා. මේව රියදුරාගෙන පරීක්ෂා කරද්දී ඔහුට විධිමත් රියදුරු බලපත්‍රයක් ඒ මොහොතේ තිබ්බේ නැහැ. සහාය වාහනේ තිබ්බ බලපත්‍ර එක්ස්පයර් වෙලා තිබ්බේ. දැන්න දින තොරතුරු අනුව ඒ වාහනේ අයිතිකාර උද්දල දින්දලා දෙන පසුව ඔහු එතනින් ඉවත් වෙලා තියෙනවා. උඩු රුද්දවන් නඩුපාරණ කටයුතු කරනවා. විශේෂයෙන්ම අද දින මෙම බරපතල මාර්ගය යනතුරු හත සිද්ධ කරලා සහ තුවාල අනතුරු සිද්ධ කරපු එම නොහික්මුණු රියදුරු අද දින වෛද්‍ය පරීක්ෂණ ලක් කරලා අධිකරණ ඉදිරිපත් කිරීම හෝමගම අධිකරණ ඉදිරිපත් කිරීම නියමිතයි. විශේෂයෙන්ම ඔහුට අපරාධ නීති යටතේ ගේන්න පුළුවන් උපරිම චෝදනාව මිනිමැරීම වගේ චෝදනාවනුත් ඉදිරිපත් කිරීමට කටයුතු කරන මේ ආකාරයට නොහික්මුණු බරපතල ලෙස බීමත්ව මේ ආකාරයට අහිංසක ජනතාවගේ ජීවිත විනාශ කරන මරණයටපත් කරන බරපතල තුවාල කරන රියදුරන් ටෙරීව ඉදිරියේදී අපි දැඩිව නීති ක්‍රියාත්මක කරන බව මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.
0: මේ අතර බුත්තල පොලිස් බල ප්‍රදේශයේ අතුරුපැද් දෙකක් ගැටී බේන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ඔහු පොලිස් සැරෙඩ්වරෙකු බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අරතුර සම්බන්ධානික අතුරුපැදිකරු බීමත්ව සිටි බවයි විභාෂණ වලදී හෙළි වී තිබෙන්නේ. මහියංගන දිබුලාගල ප්‍රධාන මාර්ගයේද වෑන් රථයක් වනාලියුගේ ගැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වුණා. බදරාගල ප්‍රදේශයේ සිදු වූ අරතුරින් තුවල් ලැබූ සංඛ්‍යාව දහසයක්. ඔවුන් දෙහිඅත්ත කණ්ඩේ සහ පොළොන්නරුව රෝහලවලට ඇතුළත් කර තිබෙනවා. ලෝක යුදබය අර්බුද හමුවේ අවස්ථා කිහිපයකදී ඉන්ධන මිල ඉහළ නැන්වීමට කටයුතු කළද ඛනිජ සංස්ථාව ඇතුළු අනෙකුත් ආයතන තවමත් පාඩු ලැබෙන තත්ත්වයේ පවතින බව අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සඳහන් කළා. ඉදිරියේදී අඛණ්ඩව ඉන්ධන සැපයුමක් වෙනුවෙන් අවශ්‍ය පීවරගෙන ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
3: මැද පෙරදිග ඇති වෙලා තියෙන යුදමය තත්ත්වයත් එක්ක ශ්‍රී ලංකාව තුළ අපිට මෑත මාස 3ක විතර කාලය තුළ අවස්ථා කිහිපයකදී ඛනිජ තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වුණා. අපි දන්නවා මේ යුද්ධය පෙබරවාරි මාසයේ අවසානයේදී ආරම්භ වෙලා තියෙන ආරම්භය වුණන් පස්සේ තියෙන ඛනිජ තෙල්වල ලෝක වෙළඳපොළ තුළ ඛනිජ ඉන්ධනවල මිල සහ දැන් තියෙන ඉන්ධන මිල අතර කිසියම් සැසඳීමක් කරොත් අපිට මේ තත්ත්වය තේරුම් ගන්න පුළුවන්. අපි කල්පනා කරලා බැලුවොත් 92 පෙට්‍රල් වල පෙබරවාරි මාසයේදී බැරලයක මිල $75.282 තිබුණේ දැන් මේ වෙනකොට 129.67 තියෙනවා. ඒ ප්‍රමාණාත්මක බැලුවහම සම්පූර්ණයෙන් ජනවාරි මාසෙත් එක්ක සඳහනකොට 81% වැඩිවීමක් තියෙනවා. ඒ වගේම මේ තත්ත්වයම අපිට බලන්න පුළුවන් ඩීසල් වල තිබුණේ 82.34 දැන් මේ වෙන විට 148.029 වැඩිවීමක් දක්වා ඒ ප්‍රමාණය තියෙනවා. ඒතොර ඩීසල් වලදී මේක 79.81 වැඩිවීමක් තියෙනවා ජනවාරි මාසයට සාපේක්ෂව. ක්‍රූඩ් ඔයිල් වල මර්බන් එක තමයි සාමාන්‍යයෙන් වැඩිපුර ඛනිජ තෙල් සංස්ථාව පාවිච්චි කරන්නේ. ජනවාරි මාසයේ 65ට තිබිච්ච එක දැන් 110 මට්ටමේ තියෙන්නේ 69.52 වැඩිවීමක්. මේ වැඩිවීමට සාපේක්ෂව අපි අවස්ථා කිහිපයකදී මිල වැඩිවීම කරත් තවමත් ඛනිජ තෙල් නිස්සංස්ථාවත් ඒ වගේම අනෙකුත් ඛනිජ තෙල් සැපයුම්කරුවත් ඒ වෙළඳපොළට සපයන්නේ නියම වියදමට වඩා අඩුවෙන්.
0: තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා
3: ඛනිජ සංස්ථාවේ තියෙන වියදමත් එක්ක බලනකොට අප්‍රේල් මාසයේ අවසානයේදී ඩීසල් සඳහා 850ක වියදමක් ගිහිල්ලා තිබුණා. නමුත් වෙළඳපොළ අගය තීරණය වුණේ ₹392ට රජයේ විසින් දරපු ₹100ත් එක්ක සමස්ත ඩීසල් ලීටරයක් සඳහා ඛනිජ සංස්ථාව ₹258ක් දරලා තියෙනවා. ඛනිජ ජල නීතිගරු සංස්ථාව මේ විදිහට පාඩු ලබනවා වගේම අනිකුත් ආයතනත් මේ වගේම ඉන්ධන විකිණීම තුළ පාඩු ලබන තත්ත්වයට පත් වෙලා තියෙනවා. උදාහරණයක් ඇටට RM පාක් ගත්තොත් මැයි මාසෙදී ඔවුන්ගේ පාඩුව ඩීසල් ලීටරයක් සඳහා 341යි, පෙට්‍රල් ලීටරයක් 92 සඳහා 157යි. ඒ වගේම සයිනොපැක් එක ඩීසල් ලීටරයක් සඳහා 186.51, 92 පෙට්‍රල් සඳහා ₹29, IOC එක ඩීසල් ලීටරයක් සඳහා පාඩුව ₹194, පෙට්‍රල් ලීටරයක් සඳහා ₹38. මේ තත්ත්වය අපි දිගින් දිගටම පවත්වාගෙන ගියොත් අසීමිත පාඩුවක් ඒ ආයතන වලට දරන්න සිද්ධ වුණොත් ඔවුන්ගේ මෙහෙයුම් කටයුතු ඔවුන්ට තවදුරටත් පවත්වාගෙන යන්න බැරි වෙනවා. ඒ හරහා මේකේ ඉන්ධන සැපයුම වෙළඳපොළ තුළ කඩා වැටීමේ අවදානමක් දරන්න සිද්ධ වෙනවා. කිසියම් මිල වැඩිවීමක් සිද්ධ වුණත් තවමත් අපිට අකණ්ඩ ඉන්ධන සැපයුම සහතික කරන්න පුළුවන්. හැබැයි මේ පියවර ගන්නේ නැතුව, මේ මිල වැඩි කිරීම කරන්නේ නැතුව අපි කටයුතු කරොත් අර අකණ්ඩ ඉන්ධන සැපයුම කියන එක තවදුරටත් කරන්න බැලුව ඉන්ධන වෙළඳපොළ කඩා වැටෙන තත්ත්වයක් එනවා.
0: මේ අතර ලංකා ඛනිජ තෙල් තුංගබඩා පරද සමගමේ සිළුම් පෙල්පත් සඳහා ඩීජල් කිරණ හඳුන්වා දීම අද සිදු කෙරුණා. ලංකා කණිතල් සංස්ථාවේ සභාපති අනන්ත රාජකරුණා මහතා හිදී සඳහන් කළේ දෛනිකව රුපියල් බිලියන 4ක ඉන්ධන අලෙවි අතර අද සිටය ඩිජිටල් ක්‍රමවේද ඔස්සේ සිදු කෙරෙන බවයි.
4: අද ඉඳලා අපි පටන් ගත්තා ලංකාවේ ඇත්තටම ලොකුම ට්‍රාන්සැක්ෂන් එක බිලියන 4ක විතර දවසකට අපේ තෙල් අලෙවි වෙනවා. ඒ වගේ ඉන්වොයිස් කරන එක සම්පූර්ණ අද ඉඳලා ඩිජිටල් ප්ලැට්ෆෝම් එකට යනවා. ඒ කියන්නේ අපේ ඉන්වොයිස් එක මෙහෙ ගහනකොටම ඩීලර්ට පිරුමල් හිමියට ඔන්ලයින් ඉන්වොයිස් එක යනවා. ඒකත් එක්කම එයා දන්නවා අපි දැන් තෙල් එනවා කියලා. ඊට පස්සේ අපි තව ෆුවෙල් ඇප් එකක් අඳුල්ලා දීලා තියෙනවා. මේ ඉන්වොයිස් එක ඔන්ලයින් යනවා. ඊට පස්සේ පිරුම් මාල්ට ලොරිය ගියාට පස්සේ අපි එතනට ආවා කියලා ඇක්නොලෙජ් කරන්න සිස්ටම් එක හදලා ෆුවෙල් ඇප් එකක්. ඒක එතනට ගියාට පස්සේ තමයි ඔන් වෙන්නේ. එතකොට අපිට මෙහෙ අප්ඩේට් වෙනවා. ඊට පස්සේ මේක බාලා ඉවර වුණාට පස්සේ පිරුම් මහලිමියත් බවුසරේ ඩ්‍රයිවරුත් ඒක අප්ඩේට් කරනවා, ඇක්නොලෙජ් කරනවා. එතකොට සම්පූර්ණම ට්‍රාන්සැක්ෂන් එක වෙලා ඉවරයි. එක එක තැන් වලට තෙල් බාන එක වෙන්න තියෙන ඒවා ඔක්කොම අපිට නැති වෙනවා. ඒ වගේම අපිට අපේ පිරිවැය අඩු වෙනවා. ගොඩක් වෙනදා එක එක අපේ සමාගම් වලට වෙන වෙනම අපි ඉන්වොයිසස් ප්‍රින්ට් කරා. දැන් අපි යන්නේ ඩෙලිවරි නෝට් එකක් කියන එකක් විතරයි CPSTL එකෙන් යන්නේ.
0: වැඩිදුරටත් අදහස් දක්වෝ කඩිතල් සංස්ථාවේ සභාපති ආනන්ද රාජකරුණා මහතා.
4: ආණ්ඩුව ඕගොල්ලෝ ගන්න හැම ඩීසල් ලීටරයකටම රුපියල් 100ක් තාමත් දරනවා. අප්‍රේල් වලත් ඒ අපිට තිබිච්ච පාඩුව දරුවා, මැයි වලත් දරුවා. ජූනි මාසෙත් රුපියල් 100ක් එක ලීටරයකට දරනවා. පෙට්‍රල් ලීටරයක රුපියල් 20 ගානේ දරනවා. බිලියන 57ක් ආණ්ඩුව වෙන් කරලා තියෙනවා මේ සඳහා. ජූනි මාසෙන් ඒ වෙන් කරපු මුදල් ප්‍රමාණය අවසන් වෙනවා. ඒ හින්දා තමයි තවදුරටත් මේක මේ විදියට යන්න ගියෝතින් අමාරු වෙන හින්දා තමයි යම් ප්‍රමාණයකට ආර්ථිකයටත් බලපාන නැති විදියට මේ තෙල් මිල වැඩි කිරීමට රජය තීන්දුව කරලා තියෙන්නේ. ඒකත් එක්ක අපි තීන්දුව කරලා තියෙනවා QR කේතය සම්පූර්ණ මොනිටර් කරනවා. අපිට ඩිජිටල් අමාත්‍යාංශය යටතේ දැන් හැම ෂෙඩ් එකකම 100ට කීයක් ගහලා තියෙනවද, කොච්චර ලීටර් ප්‍රමාණයක් ගහලා තියෙනවද කියන එක අපිට හම්බ වෙනවා. අපි ඒක දැන් සැපයුම් කරුවන්ට දීලා තියෙනවා. අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ඒගොල්ලෝ අපි QR කේතයට සම්පූර්ණ එක එක ගහන්න නැත්නම් ඒගොල්ලන්ට අපි ඉන්සෙන්ටිව් එකක් දීලා තියෙනවා. ඒ ඉන්සෙන්ටිව් එක අපි අනිවාර්යයෙන්ම කපනවා. ඒක මේ සතියේ ඉඳගෙන අපි ආරම්භ කරනවා.
0: මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට කටුනායක ගුවන්තොටුපළ දක්වා සුඛෝපභෝගී බස් රථ සේවාව අද සිට යළි ක්‍රියාත්මක කරනවා. ප්‍රවාහන මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ වරාය සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය මඟ පෙන්වීමෙන් ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගමත් මාර්ගස්ථ බගී ප්‍රවාහන අධිකාරියත් එකබද්ධවයි එය සිදු කෙරෙන්නේ. ගුවන්තොටුපළට පැමිණෙන සහ ගුවන්තොටුපළෙන් පිටවන මගින්ට මාකුඹුර දක්වා සුවපහසු මෙන්ම කඩනම් ගමන් පහසුකම් සැලසීමයි එහි අරමුණ. මාකුඹුර ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට කටුනායක දක්වා එහි ගමන් ගාස්තුව රුපියල් 410ක්. මිනිත්තු 50කින් ගමනාන්තයට ළඟවන අතර උදෑසන 5:50 සිට සවස 6:30 දක්වා සෑම විනාඩි 45කට වරක් මෙම සේවාව ක්‍රියාත්මක කිරීමට නියමිතයි. අසමානතා සහ කෘති බුද්ධිමය අභියෝග ජය ගැනීම සඳහා විශේෂ බාලා සංශෝධන ඉක්ම වූ ගැඹුරු ව්‍යුහාත්මක පිළිසස් කරන අවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරියාබර සූරිය ප්‍රකාශ කළා. නිදහස් අධ්‍යාපනයේ සැබෑ අරමුණ විය යුතු වන්නේ ශ්‍රම බලකාය ගොඩනැගීම් පමණක් නොවන බවයි අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ. ඒ රදගුරු සිරිල් අබේනායක අනුස්මරණ දේශනයේ පවත්වමින් කොළඹ ආසන දෙව්බැතුරේ පැවති මෙම දේශනයට අග්‍රාමාත්‍යවරයෙක් වූයේ දුෂාත රොද්‍රිගු කොළඹ රදගුරු හිම්පාණන්ගේ ආරාධනයෙන්. 21 වසරේ ශ්‍රී ලංකාව හා ඉන් ඔබට අධ්‍යාපනය අරාගතය හැඩගැස්වීම බැවින් අග්‍රාමාත්‍යවරය එහිදී දේශනය සිදු කළා. නිදහස් අධ්‍යාපනයේ සැබෑ අරමුණ විය යුතු වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් පවත්වාගෙන යා හැකි දේශපාලනිකව සවිඥානික සදාචාරාත්මක ස්ථාවර සහ විවේචනාත්මකව සිතන පුරවැසියන් බිහි කිරීම බවද අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නා. අධ්‍යාපන පද්ධතිය තුළ විසඳිය යුතු ප්‍රධාන අර්බුද පහක් තිබෙනවා. අධ්‍යාපන ආයතන අතර පවතින පරතරය, සමාජ වගකීමෙන් යුතු පුරවැසියන් බිහි කිරීමේ අසමත්කම, කාන්තාවන්ගේ අධ්‍යාපනික ජයග්‍රහණ සහ ශ්‍රම බලකායට එක්වීමේ පරතරය, කෘතිම බුද්ධිය වැනි තාක්ෂණික වෙනස්කම් වලට අනුගත වීමේ අවශ්‍යතාව හා සහතික ලබා ගැනීමේ මෙවලමක් ලෙස අධ්‍යාපන සැලකීම ඒ අතර වන බවයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරියාඹර සූරිය පවසන්නේ. ප්‍රජා ශක්ති ගම් දහසක වැඩ දහසක් සමාරම්භක වැඩසටහන මහර අබගස්පිටිය පින්වලදී හෙට පැවැත්වෙනවා. එය අබාත්‍ය උපාලි පණ්ඩලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ග්‍රාමීය ජනතාවගේ දිළිඳු බව තුරන් කිරීම අරමුණු කරගත් ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරය යටතේ සංවර්ධන ව්‍යාපෘති හඳුනා ගනිමින් ඒ සඳහා වන ප්‍රතිපාදන නිදහස් කර තිබෙනවා. වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 25,000ක්. සමාරම්භක වැඩසටහන ලෙස ව්‍යාපෘති 1,000ක් හෙට දිනේ දින පුරා ආරම්භ කිරීමයි සැලැස්ම. ජගත් පරිසර දිනයට සමගාමීව නව රක්ෂිත පහක් ප්‍රකාශයට පත් කරන බව අමාත්‍ය දඹික පටබැඳි මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කළියාලේ මිනිස් ගැටුම අවසන් කිරීමේ අරමුණෙන් අලිමංකඩ විවෘත කිරීමත් ඊට සමගාමීව සිදු කෙරෙන බවයි.
5: අප්‍රේල් මාසයේ අපේ රටේ පැවතිච්ච ඊහිපස්සිකෝ සාමපාගමන මෙන්න මේ සාමපාගමනට සමාන්තරව අපි තවත් වනාන්තර දෙකක් අප්‍රේල් මාසයේ 24 වෙනිදා රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කරා. එක් වනාන්තරයක් මාතලේ දිස්ත්‍රික්කයේ නුගගහමුල යාය වනාන්තරය, අනෙක කෑගල දිස්ත්‍රික්කයේ පදිගම් පැලැල්ල කියන වනාන්තර දෙක අපි රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කළා. මෙන්න මේ රක්ෂිත ගොන්නට තවත් රක්ෂිත පහක් එළඹෙන ජගත් පරිසර දිනයේදී අපි එකතු කරන්න තීරණය කළා තියෙන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. ඒ රක්ෂිත පහම තියෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ. ප්‍රධාන වශයෙන් අපේ රටේ විශේෂ සංවේදී කලාපයක් වන රිටිගල සංරක්ෂිතය, අලියා වැටුනුව රක්ෂිතය, බුලාගල රක්ෂිතය, කෝන් කැටියාව රක්ෂිතය සහ කල්ලංචි කියන රක්ෂිත පහ අපි එළඹෙන 2026 ජූනි මාසේ 5 වෙනිදා ජගත් පරිසර දිනයේදී රක්ෂිත හැටියට ප්‍රකාශයට පත් කරන්න සූදානම්. ඒ තුළ හෙක්ටයාර 2169ක් වගේ ප්‍රමාණයක් තියෙනවා.
0: රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති බාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. එහිදී පරිසර අමාත්‍යාංශය අතිරේක ලේකම් DPC උදේ කුමාර මහතා අදහස් දැක්වුවා.
6: තවත් ගැටලු සහගත තත්ත්වයක් වන අලි මිනිස් ගැටුම අවම කිරීමට අදාළව අලි මංකඩ විවෘත කිරීමත් මේට සමගාමීව සිදු කරනවා. ඊට අදාළවත් අපි මෙවර ජගත් පරිසර දිනයට අදාළව අලි මංකඩ 3ක් විවෘත කිරීමට කටයුතු කරමින් පවතිනවා. මේ කටයුතු දෙකට අමතරව අමාත්‍යංශයක් විදිහට ජගත් පරිසර දිනයත් සහ පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා විවිධාකාර වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පවතිනවා.
0: සංචාරක වීසා මගින් විදේශ රැකියා ජවාරම් කළ දිශක ප්‍රදර්ශන හෙවත් ඩුබයි සුද්දා අත්තරංගුවට ගෙන තිබෙනවා. විදේශ සේවා නියුති කාර්යාලයේ පොලිස් එකකය ඔහු අත්තරංගුවට ගත්තේ කඩුවෙල ප්‍රදේශයේදී. සෙකකරු ඩුබයි රාජ්‍ය රැකියා ලබා දෙන බව පවසමින් රුපියල් 100,000ක මුදලක් ලබා ගත්තද රැකියා නොදුන් බව පවසමින් ගිරිඋල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු කළ පැමිණිල්ලකට අනුවයි අත්තරංගුවට ගැනීම සිදු වුණේ. ඩුබයි සුද්දා විදේශගතව සිට දිවිනට පැමිණි පුද්ගලයෙකු වන අතර ඔහු අත්තරංගුවට ගැනීම සඳහා වැටලීම් සිදු කළ අවස්ථාවේ පෞද්ගලික රථයෙන් පලා යාමට උත්සාහ දරා තිබෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ සැකකරු බීට පෙරද රැකියා ජවාරම් චෝදනා යටතේ අත්තරංගුවටගෙන අපමත බුදහැර සිටි අයකු බවයි. ලබ උපචාර සිදුවීම් දෙකක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කළා. මහනුවර ප්‍රදේශයේ 15 හැවිරිදි දැරියක බරපතල ලිංගික අපයෝජනයකට ලක් කිරීමේ සිද්ධියකට සම්බන්ධ චීවරධාරියෙකු සහ කාන්තාවක් අත්තරංගුවටගෙන තිබෙනවා. එලෙස අපයෝජන ලක් කර ඇත්තේ සැකකරුගේ සහෝදරයාගේ දියණිය බවයි පොලිසිය පවසන්නේ. සැකකරු රක්ෂිත බන්දනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළා. සැකකාරිය ₹200,000 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදහැර තිබෙනවා. මේ අතර 14 හැවිරිදි දැරියක බරපතල ලිංගික අපයෝජනයකට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෞලවීවරයෙක් අත්තරංගුවටගත් බවයි පොලිසිය පවසන්නේ. සිද්ධියෙන් පසු ප්‍රදේශයෙන් පලා ගොස් සිටි එම මෞලවීවරයා නිතිජවරේ කුමාර්ගෙන් පොලිසියට බහර වී තිබෙනවා. සිද්ධියට ආධාරණ බල දුන් බව කියන සැකකරුවෙක්ද අත්තරංගුවටගත් බව පොලිසිය සඳහන් කළා. ජාතීන් අතර අසභ්‍ය ඇතිවන ආකාරයට උදේගම්මන්පිල මහතා සිදු කළ බව කියන ප්‍රකාශයකට අදාළ සංස්කරණ ඉඩකළ දර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙස විද්‍යුත් වාද්‍ය නාලිකාවලට අධිකරණය නියෝග කළා. උදේගම්මන්පිල මහතා වාද්‍ය ඔස්සේ සිදු කළ බව කියන ජාතීන් අතර අසභ්‍ය ඇතිවන ආකාරයේ ප්‍රකාශයක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදු කරනවා. පොලිසිය කළ ඉල්ලීමකට අනුවයි ඊට අදාළ සංස්කරණ ඉඩකළ දර්ශන ලබා දෙන ලෙස මාධ්‍ය ආයතනවලට අධිකරණය නියෝග කර තිබෙන්නේ. 2025 වසරේ අගෝස්තු 27 වෙනිදා ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන සිදු කරන බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා. ලෙබනනයේ අගනුවර වන බේරුට් නගරයට ප්‍රහාර එල්ල කරන ලෙස ඒ ශ්‍රලග්‍රාබාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු හමුදාවට නියෝග කර තිබෙනවා. බේරුට් නගරයේ දකුණු තදාසන ප්‍රදේශවලට දරුණු ප්‍රහාර එල්ල කරන ලෙසයි අග්‍රාභාතිවරයා දනුම් දී ඇතේ. පසුගිය අප්‍රේල් මාසයේදී ඇමරිකාවේ බැදිහත්වීමෙන් සටන් විරාම ගිවිසුමකට දෙලෙමුරද එය උල්ලංඝනය කර බේර් හිස්බුල්ලා සංවිධානය ඒශල වැසියන්ට ප්‍රහාර එල්ල කළා. ඊට ප්‍රචාර ලෙස මෙම පියවර ගත් බවයි ඒශල අග්‍රාභාතිවරයා පවසන්නේ. දෙදහස් විසිහය IPL කිරුල හිමිකර ගැනීමට රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් වුණා. ඒයේ පැවති අවසන් මහතරගයේදී ප්‍රතිවාදී ගුජරාත් ටයිටන්ස් කණ්ඩායම කඩලු පහකින් පරාජයට පත් කරමින් පළමුවෙන් පන්දුර පහර දුන් ගුජරාත් ටයිටන්ස් කණ්ඩායම නිමිත පන්දු වාර 20 අවසානයේ කඩලු 8ක් දැ වීරස් කරගත් ලකුණු සංඛ්‍යාව 155ක්. පිළිතුරු නිවේදී රොයල් චැලෙන්ජර්ස් කණ්ඩායම පන්තුවර 18ක් අවසානයේ කඩලු 5ක් පමණක් දැවේ ලකුණු 161ක් රැස් කර ගනිමින් අකණ්ඩව දෙවන වරටත් IPL කිරුළ දිනා ගැනීමට සමත් වුණා. අවසන් තරගයේදී රාජස්ථාන් රොයල්ස් කණ්ඩායමේ 15 සැවිරිදි ප්‍රතිකරු වෛභව සූර්යවංශී ප්‍රධාන සම්මානතිත්වයම හිමි කර ගැනීමට සමත් වීම විශේෂත්වයක්. ඒ අනුව තරගාවලියේ වට්ටාම ක්‍රීඩකයා සහ වැඩිම ලකුණුලාභියාට හිමි ඔරේන්ජ් කැප් සම්මානය මෙන්ම නැගීන ක්‍රීඩකයාට හිමි එමර්ජින් ප්ලේයර් සම්මානයද හිමි කරගත්තා. මෙවර තරගාවලියේ නිම් 16කදී ප්‍රහාරාත්මක වේගයක් පවත්වාගත් ඔහු ලකුණු 776ක් රැස් කිරීමට සමත් වුණා. ඔහුගේ ලකුණු අතරට 672ක්ද ඇතුළත්. ඒ සමග 2012 වසරේදී ග්‍රිස් ගේල් පිටුවා තිබූ වැඩිම 6 පහර වාර්තාව බිඳවීමටද සූර්යවංශී සමත් වුණා. තරගාවලිය අවසානයේ ඔහුට හිම්වූ සමස්ත මුදල් ත්‍යාගවල වටිනාකම බ්‍රිතාන්‍ය පවුම් 30,000කට අධිකයි. ඊට අමතරව සුකුපෝගේ SUV වර්ගයේ බොටු රථයක්ද ඔහුට තෑගි ලෙස හිමි වුණා. කෙසේ වෙතත් තවමත් 15 හැවිරිදි වී පසු වීම හේතුවෙන් සූර්යවංශීට රීදුරු බලපත්‍රයක් ලබාගෙන ඒ පැදවීමට තවත් වසර තුනක කාලයක් ගතවනවා. මීගොඩ රියල් තුරේ 10 දෙනෙකු ජීවිතක්ෂයට රේදුරු 16 වනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කෙරේ. ITN පූජා සම්බුද්ධ වන්දනා වෙසක් කලාපයට ජනකගා. ගම් 10ක වැඩ 10ක් සමාරම්භය හෙට. ඉන්දන QR ගැන ඇමති අනුරගෙන් ප්‍රකාශය. එජාපේ ප්‍රාදේශීය මන්ත්‍රී ඩුබයි සුද්දා අත්තරංගුවට. බේරුට් නුවරට ප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායල් අගමැතිගෙන් නියෝග. අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයමින් නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු හෙට පෙරවරු 9ට. 24 පෑම සිරුවෙන් ලකඳ ප්‍රවෘත්ති. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: සමානුග්‍රහය
1: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ විලා රුපියල් ලක්ෂය 3000 1000 100 20 ත්‍යාගි ඩබල් විලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොඳටම ඇති
2: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවේ කුමන්න අදම අමතන්න 01176679579
3: මාන

පියදත් මුණගැහෙනවා තින්නා සඳතිය දහර එක්ක පැය දෙකක් කැමතිම දේවල් අහන්න, කැමතිම දේවල් අහන්න, කැමතිම දේවල් ඇහෙන්න ලැබෙනවනම් අපි කැමති. අපි කැමතිම දේවල් විතරද කියන්නේ ඒකලත් හිතන්න වෙනවා. අපි කැමති හැමදේම අනිත් අයත් ඒ විදිහටම කැමති වෙන්නේ නැහැ. හැබැයි අනිත් අයත් අපිත් කියන ඔය කවුරුත් කැමති අපි කැමති දේවල් කැමති විදිහට අහන්න ඇහෙන්න. ඒ නිසා ඉතින් එතකොට අන්‍යෝන්‍ය වශයෙන් ගත්තාම අපි කැමති නම් අපි කැමති දේවල් අහන්න, අපි කැමති දේවල් ඇහෙනවට අපිට සිද්ධ වෙනවා අනිත් අය කියන දේවල් අහන්න, අනිත් අය කියන දේවල් අහලා ඒකට කැමැත්ත තියෙනවද නැද්ද කියලා තීරණය කරන්න. ඉතින් එහෙනම් වක්‍රව ගත්තතින් අපිත් උත්සාහ කරන්න ඕනේ කැමතිම දේවල් කතා කරන්න. ඒ අපි විතරක් නෙවෙයි අනිත් අයත් කැමති දේවල්. ටිකක් පැටලිල් සහගත වගේ වුණාට හරිම සරල දෙයක්. මේ ලෝකෙ කිසිම කෙනෙක් තමන්ට ඇඟිල්ල දිගු වෙනවට කැමති නැහැ. තමන්ට බැනුම් අහන්න වෙනවට, තමන්ට හිංසාවක් කරනවට කැමති නැහැ. ඉතින් වෙසක් සතිය ගත වෙලා යන්නේ උත්තරීතර දර්ශනයක් මේ ලෝකෙට හඳුන්වලා දුන්න උතුම් මිනිසෙකුගේ උපත, බුදුවීම සහ පිරිනිවන් පෑම කියන මේ විශේෂ අවස්ථා තුන සිහිපත් කරමින් වෙසක් පුරපසළොස්වක පොහොය සහ වෙසක් සතිය බොහොම ගෞරවයෙන් බැතසෙතෙන් සමරුවා. ඉතින් වෙසක් සතිය ගෙවිලා යද්දී අපේ හිතේ කොච්චර වෙසක් ඉතිරි වෙලා තියෙනවද ඒක වැදගත්යි. ඊළඟ අවුරුද්දට වෙසක් සඳ පායන කල එන රැනවේ වෙනකල් ආදරෙන් සඳ තිය දහර අහන්න එන්න මේ පැත්තට. යන්නේ ඉතින් අදත් පුරුදු විදිහට බොලිවුඩ් පුරවරයට උත්තර භාරතයට. කැමතිපු සිංදු ගොඩක් අහන්න. කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි උත්තර භාරතීය ගීත එකතුවක් සඳදේ දහරේ පැය දෙකක් වෙන් කරලා අහන්නේ කියලා. ඉතින් ඒකට හේතුව මොකක්ද කියලා දැනගන්න මේ පැය දෙක අහගෙන ඉන්නකෝ. එතකොට දැනේ ඔබට මේ තෝරා ගැනීමට හේතුව මොකක්ද කියලා. මුලින්ම අපි යනවා හැර දිල් චෝ ප්‍යාර කරේ කා චිත්‍රපටයේ ගීතයක් අහන්න. වසර 2000 තිරගතවලු හැර දිල් චෝ ප්‍යාර කරේ කා චිත්‍රපටය රාජ් ඛන්වල අධ්‍යක්ෂණය කළ ප්‍රේමණීය චිත්‍රපටයක්. හැම හදවතක්ම ආදරය කරනවා. සල්මාන් ඛාන්, ප්‍රීති සෙන්ටා එක රානි මුඛර්ජී තමයි ප්‍රධාන චරිත නිරූපණය කළේ. මේ චිත්‍රපටය ගත්තු තින් වයිල් යූ වර් ස්ලීපින් කියන 1995 තිරගත වෙච්ච ඇමරිකානු චිත්‍රපටය පත්සුබිම් කරගෙන නිර්මාණය වුණු චිත්‍රපටයක්. ඒ වගේම තමයි 1997 තිරගත වුණු චන්ද්‍රලේඛා කියන මලයාලම් චිත්‍රපටයේ ප්‍රතිනිෂ්පාදනයක් විදිහට තමයි හර් දිල් චෝ ප්‍යාර් කරේ කා බොලිවුඩ් සිනමාවට එන්නේ. චිත්‍රපටයේ අනු මලික් තමයි ගීත සියල්ලම සංගීත අධ්‍යක්ෂණය කළේ. අතිශය ජනප්‍රිය ගීත කේපයක් ඇතුළත් වන. ඉතින් අපි අද සඳදිය දහයට තුළින් අහන්න තෝරාගත්ත මුල්ම ගීතය ආතේ ජාතේ ජෝ මිල් තාහේ. සෝනු නිගමේ කල්කලාත්මක ගීතය ගයන්නේ සමීර් ගීතලුවේ අනුමලික් සංගීතය.

0: සෞන්දර්යාත්මක වියමන
1: සඳදියදහර සඳදියදහර සමක ලකනහගෙන ඔබ අද සඳදියදහර මෙනුවෙන් අනුග්‍රහක දායකත්ව ලබා දෙන කවුද කියලා මතක් කරන්න ඕනේ. ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදයේ කියන ජාතික ලොතරැයි මණ්ඩලය සමකෙන් ඩෝමා සංක්‍රවි කිටේ මයන්ත්‍රය ඔබට මෙලදී කියන්නේ අවස්ථාව ලබා දෙන මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් පොත්කලික සමාගම තමයි අනුග්‍රහක දායකත්ව ලබා දෙන්නේ සඳදියදහර වෙනුවෙන්. ධන නිධානය ගැන මේ මතක් කරන්නේ කෝටිපති සිහිනය යථාර්ථයක් කරන ගමන් ඔන්න දැන් ඔබේ සන්ඩේ ෆනී ඩේකේ වැඩි වාසියක් ඔබට අත්කර දෙන්න ධන නිධානය ලොතරැයිය මාර්තු පළමු වෙනිදා සිට සෑම ඉරිදා දිනකම විශේෂ කර තියෙනවා. ඉතින් ඒ අනුව සුපුරුදු මුදල් තෑගිවලට අමතරව ධන නිධානය ලොතරැයිපත්වල සන්ඩේ බෝනස් ඉලක්කම් හතරකින් සමන්විත අංකය පිළිවෙලට ගලපාගෙන රුපියල් දස දහසක තෑගි රැසක් දිනා ගන්න දැන් ඔබට පුළුවන්. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයේ ජාතික ලොතරැයි මණ්ඩලය.

නවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වේමන සඳතිය දහර අදරෙන හගෙන ඉන්නේ 90 දශකයේ තරගතුණු චිත්‍රපටයක ගීතයක් මේ. බාගී චිත්‍රපටය 1990 තමයි මේ චිත්‍රපටය තිරගත වෙන්නේ. ප්‍රේම කතාවක් සල්මාන් ඛාන්, නග්ම, කිරන් කුමාර්, ශක්ති කපූර් මේ චිත්‍රපටයේ චරිත නිරූපණය කළා. චිත්‍රපටය අවුරුදු 15ට වඩා වැඩි අයට වඩාත් සුදුසුයි කියලා තමයි ප්‍රචාරය වුණේ. මොකද මේ චිත්‍රපටය ඇතුලේ අන්තර්ගත වුණු කතා තේමාව නිසා. ඉතින් මේ චිත්‍රපටය ගැන කතා කරද්දී ආනන්ද බෙලින් තමයි චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළේ. සිළුම ගීත රචනා කළේ සමීර්, අභිජිත් භට්ටාචාර්යත් එක්ක කවිතා ක්‍රිෂ්ණමූර්ති. බාගී චිත්‍රපටය වෙනුවෙන්

0: приятнакă, виямана, сана дие тахара.
1: Сана дие тахара. Джоб Хари мет Сейджал. චිත්‍රපටය 2017 දී තිරගත වුණේ එමුතා සලි තමයි චිත්‍රපට අධ්‍යක්ෂණය කළේ අනුෂ්කා ශර්මා ෂාරුක් ඛාන් දෙන තමයි ප්‍රධාන චරිත නිරූපණය කළේ රබ්නේ බනාදී ජෝඩි ඊට පස්සේ ජබ් තක් හේ ජෝන් කියන චිත්‍රපට දෙකෙන් පස්සේ අනුෂ්කා සහ සාර්කේ අපිට එකම තිරේක ප්‍රධාන චරිත ඔස්සේ දකින්න ලැබුණු චිත්‍රපටය ජබ් හැරි මෙට් සේජල් මේ චිත්‍රපටය ගත්තොත් ඉෂත් කමිල් ගීත ලිව්වා ප්‍රීතම් සංගීත අධ්‍යක්ෂණය කළා අරිජිත් සිං තමයි අපි දැන් අහන මේ ගීතය ජබ් හැරි මෙට් සේජල් චිත්‍රපටයට ගායනා කළේ

0: වෙලවරත්‍රය 7යි විනාඩි 26යි.
1: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තින් නවීන තාක්ෂණීය ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100.

0: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011 6 6 7 9 5 7 9.
1: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374. දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්විපැණිය හඳි තෛලය මොක සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
2: කෘෂි ක්ෂේත්‍රයේ නවපනක් ලබා තිබෙන කසාකල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාකල ග්‍රීන් සුපර් මාකට් ඡාඩිය. ඊට අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ඡාඩියයි.
3: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය දෙබෝ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත
4: අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ TVS Agri Business වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පුලවට මහ බලයක්
5: වීඩියෝ ක්‍රීඩාවක් සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න
2: ලාංකේය විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 6 6 7 9 5 7 9 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල් හේන පාර මහරගම
6: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න. We'll be right back.

දානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලකන මොවදින් ඒසල්.
2: කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
3: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්කන අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්කන.
4: සම්බුදු සිසිලසෙන් නැහැවෙන මේ උතුම් වෙසක් සමයේ සියල් සිත් නිවී සැනහේවා.
5: FM 93.5 FM 93.7 ලකඩ රේඩියෝ ITN
6: වලවර ප්‍රහතයි විනාඩි 32යි.
7: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
8: සංසන්දිය තාරහර
9: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳතිය දහර ආදරණාගෙන ඔබ ඉන්නේ. අපි යනවා දේවදාස් චිත්‍රපටයේ ගීතයක් අහන්න. දේවදාස් කියලා කියන්නේ 2002 වසර දෙතර ගතවුණු සංජරීලා බන්සාලි අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය. දේවදාස් නමින් ඔබට නිර්මාණ කීපයක් මතක් වෙයි. මේ දේවදාස් චිත්‍රපටයට පාදක වෙන්නේ 1907 දී සරච්චන්ද්‍ර චට්ටෝපාධ්‍යාය ලිව්ව බෙන්ගාලි නවකතාවක් වනු දේවදාස්. එතෙන් දේවදාස් මුඛර්ජි කියන තරුණයා තමන්ගේ නීති උපාධිය අරගෙන අපහු මව්බිමට එනවා. ඔහු යන්නේ ළමයෙක් විදිහට, අපහු වෙන තරුණයෙක් විදිහට. ළම කාලේ යාළුවෝ සෙල්ලම් කරනවා, ආදරෙන් ඉන්නවා. මේ සියල්ලත් එක්ක අසල්වැසි ළමයින් කියන්නේ හරිම ආදරෙන් ජීවිතය බෙදා ගන්න අය. එතන ළමා කාලේ දේවදාස් සහ පාර්වති, එහෙම නැත්නම් දේව් සහ පාරෝ කියන්නේත් හොඳම යාළුවෝ. ඉතින් මේ යාළුකමට මොකද වෙන්නේ? එංගලන්තයට ගිහිල්ලා නීති උපාධිය ලබාගෙන ආව තමන්ගේ පුතා අසල්වැසි ගෙදරක ඉන්න තමන්ගේ කොළයට නොගැලපෙන තරුණියක් කනෝ පාරෝ විවාහ කරගන්නවට දේවදාස් මුඛර්ජිගේ පවුලේ අය අම්මා තාත්තා කැමති වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසාම ඒ අය අතරේ ඇතිවෙනවා ගැටුම්. ඒ ගැටුමල ප්‍රතිඵලයක් විදිහට දේවදාස් ගෙදර අතහැරලා යනවා. ඔහු බීමට බැහි වෙනවා, ජීවිත විනාශයට ඇදගෙන යනවා. හැබැයි අවසන් හුස්ම හෙලන්න ඔහු තමන්ව අතහැරලා වෙනත් විවාහයකට ගිහිල්ලා ඉන්න මවගේ බලකිරීම නිසා තමයි පාරවට සිද්ධ වෙන්නේ වෙනත් විවාහයකට යන්න. පාරව හොයාගෙන එනවා අවසන් හුස්ම හෙලන්න දේවදාස්. එතෙන් මේ ශෝකාන්තේ තමයි දේවදාස් චිත්‍රපටයට ලක්තෝනි. චන්ද්‍රමුඛීගේ චරිත අතිශය ජනප්‍රිය වුණ මාධුරි දීක්ෂිත් තමයි බන්සාලිය අධ්‍යක්ෂණය කළ දේවදාස් චිත්‍රපටයේ චන්ද්‍රමුඛී විදිහට. අපිට හමුවුනේ ගීත ඇල්බම් ගැන කතා කරද්දී අතිශය ජනප්‍රියතර පත් වන මේ ගීත සියල්ලම ස්මයිල් දර්බාර් තමයි දේවදාස් චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරයා, ඒ වගේම තමයි ශ්‍රේය ഘോഷල් කියන අද වන විට බොලිවුඩ් සිනමාවේ පසුබිම් ගායිකාවන්ගේ ලැස්තුවේ ඉහළින්ම ඉන්න ගායන ශිල්පිනිය. තමන්ගේ මුල්ම පසුබිම් ගීතය ගායනා කරන්නේ දේවදාස් චිත්‍රපටයට. ඉතින් ශ්‍රේයා එදා පාරෝ වෙනුවෙන් ගායනා කළ ගීතයයි

0: දර්යාත්මක වියමන
1: සඳ දියතහර සඳ දියතහර අහගෙන ඔබ ඉන්නේ ලකඩ එක අනුග්‍රහකදායකත්ව අපිට ලබා දෙනවා ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයේ කෙනෙන චාන්තිකලතරයි මණ්ඩලය කෝටිපති සිහිනය ඔබේ යථාර්ථයක් බවට පත් කරගන්න දැන් ඔන්න පුළුවන්කම තියෙනවා ඒ ධන නිධානය ලොතරැයිත් එක්ක ඉතින් ඔබට පුළුවන් සුපුරුදු මුදල් තෑගි වලට අමතරව ධන නිධානය ලොතරැයි පත්වල සඳේ බෝනස් ඉලක්කම් 4කින් සමන්විත අංකයේ පිළිවෙලට ගලපාගෙන රුපියල් 10,000 තෑගි රැසක් දිනා ගන්න. තවත් බල බල ඉන්න එපා. දකින දකින තැනින් බලන බලන තැනින් ධන නිධානය ලොතරැයිය වැඩි වැඩියෙන් මිලදීගෙන සඳේ බෝනස් වාසනාව හිමි කර ගන්න. ජතිය මහා ධන සම්පත ධන නිධානය ඔබත් මිලදීගෙන කෝටිපති සිහිනය සැබෑ කර ගන්න. ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය. සඳදිය දහර අනුග්‍රහක දායකත්ව ලබා දෙමින් අපිට කියනවා මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස් ඩොමා ඩබල් එලිවේටර් මැෂින් එක ගැන මේ කියන්නේ. ශ්‍රී ලංකාව තුළ වැඩිම යන්ත්‍ර ප්‍රමාණයක අලෙවි වාර්තා තිබූ නවීන තාක්ෂණින් සමබල ගන්නවා ඇති ස්වයංක්‍රීය වීකිතිමේ යන්ත්‍රය ඩොමා එලිවේටර් කණු දෙකේ යන්ත්‍රය. පැයට වී කිලෝ 1,000 - 1,200 අතර ප්‍රමාණයක් සහල් කරන්න පුළුවන්. වී මිටියකට වැය වෙන කාලය විනාඩි 5යි. ගල් වැලි වී පොතු ඉවත් කිරීමත් සිදු කරනවා. සහල් පොලිෂ් කිරීමත් සිදු කරනවා. ඒ විතරක් නෙවෙයි අවම වෙදුලි පරිභෝජනයක්. ව්‍යාජ අනුකරණ වලට නොරැවටි වාසි වැඩි නඩත්තු අඩු ඩොමා එලිවේටර් කණු දෙකේ ස්වයංක්‍රීය වීකිතීමේ යන්ත්‍රයක් ඔබත් දැන්ම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා කතා කරන්න 011 - 679 - 579 දුරකථන අංකයට.
0: මානවීය ප්‍රේමයේ
1: අනුව දශකයට අපි යමු 1991 වසරේදී තිරගත වුණු මහේෂ් බට් අධ්‍යක්ෂණය කළ දිල් හේ කේ මන්තා නහින් චිත්‍රපටයේ තමයි මේ ගීතය තියෙන්නේ. ගීතත් නම් වෙන්නේ චිත්‍රපටේ නමින්ම තමයි. මේක ප්‍රේම කතාවක්. ගුල්ෂාන් කුමාර් තමයි නිෂ්පාදනය කළේ. පූජා බට් ඇගේ රංගන ජීවිතයේ පළමු ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ දිල් හේ කේ මන්තා නහින් චිත්‍රපටය වෙනුවෙන් ආමිර් ඛාන් ඇ සමග ප්‍රධාන චරිත නිරූපණය කරන්න එක් වෙනවා. දිල් හේ කේ මන්තා නහින් චිත්‍රපටයේ ජනප්‍රිය නදීම් ශ්‍රවන් සංගීත අධ්‍යක්ෂණය කර ගීතය තමයි අපි සඳදිය දාර තුළින් ඊළඟට අහන්නේ. මේ ගීතය ගායනා කිරීම වෙනුවෙන් 37 වැනි ෆිල්ම්ෆෙයර් සම්මාන උළෙලේදී අනුරාධා පෞද්වාල් හොඳම පසුබිම් ගායන ශිල්පිනිය විදිහටත් සම්මාන දිනා ගත්තා. දිල් හේ කේ මන්තා නහින් අනුරාධා පෞද්වාල් එක්ක කුමාර් සාම

0: ආත්මක වියමන සන දියතහර
1: පහුගේ කාලේදී ඉන්දියා මැතිවරණයත් එක්ක රංගන ශිල්පීන් ශිල්පිනියන් ගැන ගොඩක් කතා බහට ලක්කනානේ විශේෂම දකුණු ඉන්දියාව ගැන කතා කරනකොට තමිල්නාඩු ගැන කතා කරනකොට තලපති විජය ගැන ගොඩක් දෙනා කතා කළා. ඒ වගේම තමයි ඔහුගේ අලුත්ම පක්ෂය පිහිටුවා කියන අතිශය වැඩි මනාප ප්‍රමාණයක් ලබාගෙන මහ ඇමති ධුරයට හිමිකම් කියන තරම් සමත් වුණා. ඔහුගේ ජනප්‍රියත්වය වගේම ඉන්දියාව ඇතුලේ සිනමා කර්මාන්තයේ ඉන්න රංගන ශිල්පියෙක් විදිහට ඔහු ගොඩනගාගෙන තියෙන පෞරුෂත්වය කොයි තරම්ද. ඉතින් මෙහෙම කතා කරනකොට බොලිවුඩ් සිනමාවේ චරිත ගැන කතා කරද්දීත් අපිට බොහෝ දෙනෙක් මතකයට නැගෙනවා ඈත අතීතයේ ඉඳන්ම මේ මෑත කාල වකවානුව දක්වාම බොලිවුඩේ ජනප්‍රිය වුණු ශිල්පීන් පසු කාලයේදී දේශපාලනයට අවතීර්ණ වුණු ආකාරය. ඉතින් එහෙම චරිත අතරේ කංගනාටත් ඉහළ තැනක් තියෙනවා. බොහොම පෙරඩිකාර චරිතයක් විදිහට හැම වෙලාවකම ඕනම දෙයකට නොබියව අදහස් ඉදිරිපත් කරන රංගන ශිල්පිනියක් විදිහට තමයි කංගනාව සැලකෙන්නේ. ඉතින් කංගනා ගැන කියද්දි ගැන්ග්ස්ටර් චිත්‍රපටය අමතක කරන්න බෑ. කංගනා ඉම්රාන් හෂ්මි, ශිනේ හොජ්ජා මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළේ මහේෂ් බත් එක්ක මුකේෂ් බත් තමයි. මේ චිත්‍රපටය විශේෂ ෆිල්ම්ස් වෙනුවෙන් නිෂ්පාදනය කළේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළේ ප්‍රීතම්. ගීත සියලම වගේ අතිශය ජනප්‍රියත්වයට පත් වුණා. ගීත ගැන කතා කරනකොට කේකේ අභිජිත් භට්ටාචාර්ය මේ චිත්‍රපටයට ගීත ගායනා කරන්න එකතු වුණාකම සුනිල් චෞහාන්. අපි අහනවා කේකේ ගැන්ග්ස්ටර් චිත්‍රපටයට ප්‍රීතම්ගේ සංගීතයට ගායනා කරන මෙන්න මේ ගීතය. ඒ වගේම තමයි කේකේ එමනත්නම් ක්‍රිෂ්ණ කුමාර් කුන්නත් කියලා කියන්නේ බොලිවුඩ් සිනමාවේ ජනප්‍රියතට පත්වන පසුබිම් ගායන ශිල්පියෙක්. ඔහු 2022 අවුරුද්දේ මැයි 31 වෙනිදා තමයි අවහව ප්‍රාප්ත වුණේ. ඉතින් ඒකත් මතක් කරන්න ඕනි, 1968 වසරේ අගෝස්තු 23 වෙනිදා ඉපදුණු කේකේ බොලිවුඩ් සිනමාවට ඒ වගේම තෙලිඟු, ද්‍රවිඩ, කන්නඩ භාෂාවල නිර්මාණය වුණු චිත්‍රපටවලට පසුබිම් ගායන ශිල්පියෙක් විදිහට සම්බන්ධ වුණා. සම්මාන දිනාගත් ගායන ශිල්පියෙක්. ඔහු බෙංගාලේ කොල්කටාවල තමයි ඉපදෙන්නේ. වයස වරුදු 53 දී ඔහු අභව ප්‍රාප්ත වෙන්නේ. තඩප් තඩප් කියසදෙල් 1969 වසර දෙතිරගතනු හම් දෙල් දේචුගේ සනම් චිත්‍රපටයේ ගීතය වෙනුවෙන් ඔහු ලබාගත් අතිශය ජනප්‍රියත්වයක්. ඒ වගේම ඔහු සමාන වෙනුවෙන් නිර්දේශයට

මගේ චිරපට ගණනාවකට ඔහු තමන්ගේ හඬ දායකත්වය ලබා දුන්න. ඉතින් ඊ වගේ දවසක තමයි 2022 වසරේ ඔහු අපෙන් සමුගෙන ගියේ. ඒකට මතක් කරගෙනම ගෑන්ග්ස්ටර් චිත්‍රපටයේ KK ගයුව මේ ගීතය අපි හමු.

0: සිදුහත් උපත ගෞතම බුද්ධත්වය බුද්ධ පරිනිර්වාණය සිහිකරන මේ උතුම් වෙසක් සමයේ සියල් සිත් නිවේසන හේවා.
1: FM 93.5 FM 93.7 ලකන්ද රේඩියෝ ITN

0: සෞන්දර්යාත්මක වියමන
1: සඳදියතහර සඳදියතහර සමග ලකනහගෙන ඔබ ඉන්නේ ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදයෙන් කිනන ජාතක ලොතරැයි මණ්ඩලයේ අනුග්‍රහක දායකත්වය ඔබට ලබා දෙනවා. ධන නිධානය ඔබේ කෝටිපති සිහිනය යථාර්ථයක් බවට පත් කරනවා කියලා ඔන්න දැන් ඔබ හොඳටම දන්නවා. සුපුරුදු මුදල් තෑගි වලට අමතරව ධන නිධානය ලොතරැයි පත්වල සන්ඩේ බෝනස් ඉලක්කම් 4කින් සමන්විත අංකයේ පිළිවෙලට ගලපාගෙන රුපියල් 10,000 තෑගි රැසක් දිනා ගන්න දැන් ඔබට පුළුවන්. ඉතින් තව තවත් බල බල ඉන්න එපා. දකින දකින තැනින් බලන බලන තැනින් ධන නිධානය ලොතරැයිය වැඩි වැඩියෙන් මිලදී කියන සන්ඩේ බෝනස් වාසනාව හිමි කරගන්න. ජාතික මහ ධන සම්පත ධන නිධානය ඔබත් මිලදී කියන කෝටිපති සිහිනය සැපයක් බවට පත් කරගන්න. සඳදිය දහර වෙනුවෙන් අනුග්‍රහක දායකත්වය ලබා දෙමින් අපිට එකින්නවා මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස්. ඔබ දන්නවද ඩොමා කලර් සෝඩා යන්ත්‍රය ගැන? කළු ඇට තනකොළ ඇට ඉවත් කරන සුපිරි වැඩකාරයා. නවීන AI තාක්ෂණයෙන් බලගැන්වූ ලංකාවේ අංක 1 කලර් සෝඩා යන්ත්‍ර ඩොමා කලර් සෝඩා. ස්වයංක්‍රීයව කොටා නිම කරන ලද සහල්වල ඇති කළු ඇට අවපහ ඇට ඉවත් කර අස්වැන්නට වැඩි වටිනාකමක් එක් කරන්න නවීන ජපන් තාක්ෂණයෙන් යුත් කැමරා පද්ධතියකින් සමන්විත ඉහළම කාර්යක්ෂමතාවයක් ලබා දෙන කලර් සෝඩා යන්ත්‍රයක් මිලදී ගැනීමට මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් වෙත එන්න. දැන් ඔබගේ අවශ්‍යතාවයට අනුව සැතැඟි ලෙස තෝරා ගැනීම කරන්න පුළුවන් ඔබට. වසරක වගකීමක් සහ අලෙවියෙන් පසු සේවාවක්. වැඩි විස්තර දැනගන්න කතා කරන්න ප්‍රධාන ශාඛාවට මෙන්න නම්බේක 01

0: Tahara.
1: Sada dia Tahara tu nena. Etahas tau sano hatra masa itu teraga tu nu. Ladla cerupati gita kapi ahui. Ladla kian ni langkawit gudak cerap pria gita album yak. Mukita me suratala. Ikané taman gya adrani amamitet. Atishwe adre kerana potek gana taman me khatau. Raj Kanwar tamai cerupati adhakshoneya kali. Shri Devi, Anil Kapoor, Ravina Tandon, Anupam Kher, Farida Jalal, Shakti Kapoor, Mechitupatheta, Ranganin, Ekkuna. Then, Mechitupathe, Ekbasan Sassu, Haidhi Thiragathe, Unu, Kannada Chitupathe, Unu, Anurag, Aralithu, Kiyana Chitupathe, Prati Nirmanayak. Then, Chitupathe, Sangeetha Adhyakshane, Kali, Anand Milind, Udit Narayan, Latla Chitupathe, Ra, Egeethe, Gayana Kali. Abhi... මෑතක නිර්මාණය වුණු චිත්‍රපටයක ගීතයකට ඊළඟට යන්නේ චිත්‍රපටයේ 2017 දී තිරගත වුණු සංජය කුප්තා අධ්‍යක්ෂණය කළ කාබිල් කෙනෙකුට තමන්ව ආදරය කරන්න විවාහ කරගන්න සුදුසුද කාබිල් හෝ මේ කියලා මං ඔබගේ ආදරය ලබන්න ඔබත් එක්ක ජීවිතේ ඉදිරි කාලය බෙදා ගන්න සුදුසුයිද කියන ප්‍රශ්නාර්ථය මේ චිත්‍රපටයේ පුරා තිබුණා රිතික් රෝෂන් යමි ගෞතම් රොනිත් රෝයි රොහිත් රෝයි චිත්‍රපටි රංගනෙන් එක්කෝනි ඉතින් මේ චිත්‍රපටයට රාජේෂ් රෝෂන් තමයි සංගීත අධ්‍යක්ෂණය කළේ ඒ වගේම සලීම් සුලේමාන් අපි අහමු කාබිල් චිත්‍රපටය වෙනුවෙන් ජුබින් නෞටියා පලක්මුච්චල් එක්ක ගායනා කළ මේ ගීතය චිත්‍රපටය අවසන් දෙකකදී අපිට ඇහෙනවා එක්තරකදී දරා ගන්නට බැරි වේදනාව

තවත් තැනකදී දෙදෙනෙකු එක්වීම නිසා ඇතිවන අවබෝධය ඒවගේම ඒ බැඳීමත් එක්ක ඇතිවන ප්‍රහර්ශයත් ගීතේදී අපිට විඳගන්න පුළුවන්කම ලැබෙනවා. නසීර් ෆරාස් ගීතය ලිව්වේ, රාජේෂ් රෝෂන් සංගීතය, ජුබින් නෞටියල් පලක්මුච්චල.

0: வியமன சனதிய தார
1: சனதிய தார கிங் கான் ගැන කතා කරනකොට ඔහු රංගනයෙන් දායකත්ව ලබා දුන්නු චිත්‍රපටවල විවිධ නම් වලින් ඔහුව හඳුන්වනවානේ. ඉතින් ඒ වගේ එක් නිර්මාණයක් තමයි බාසිගර් කියලා කියන්නේ. 1993 තමයි බාසිගර් චිත්‍රපටය තිරගත වෙන්නේ. අබ්බස්මස්තන් තමයි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ. ෂාරුක් එක්ක කාජුවල් ශිල්පා ශෙට්ටි ප්‍රධාන චරිත නිරූපණය කරනවා. ශිල්පාගේ පළමු බලිවුඩ් සිනමා නිර්මාණය තමයි බාසිගර් කියලා කියන්නේ. මේ චිත්‍රපටය ගැන කතා කරද්දී මේ චිත්‍රපටයට නිර්මාණය වන පසුබිම්මුණු නිර්මාණ කීපයක් ගැනත් කතා කරනවා. එකක් තමයි 1953 දී රචනා වුණු ඉරා ලෙවින්ස් ලිව්ව A Kiss Before Dying කියන නවකතාව මේ චිත්‍රපටයත් එක්ක බැඳලා තියෙනවා කියලා තමයි බොහෝ දෙනා කියන්නේ. අපි අහමුද එහෙනම් අනු මලික සංගීතවත් කළ බාසිගර් චිත්‍රපටයට ඇතුළත් වුණු කුමාර් සානුවෙක් අල්කයාග්නි ගායනා කරන මේ ගීතය. බාසිගරෝ බාසිගරෝ.

0: FM Anutunaita Simapaha, Anutunaita Simahata, Lakhanda, Radio ITN.
1: ලක්කන සදදී දහරහන්ගෙන වෙලා මතක් කරනම් වෙලාව රාත්‍රී 8යි විනාඩි 31යි.
2: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
3: නොසලකීමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසහියෙන් රියදාවනය කිරීමෙන් වළකින්න.

0: భవిష్యత్తులో తొలగి
1: వస విష నటి దేశీయ కిరివలిన్ పమనక్మ నిపదవన మౌపిమే సారకుణ్య రకత్ పెల్వత్త కిరి దన్ లాగమ కీల్ సూపర్ శాఖ మగిన్ మిలతే కథ హకి
2: මේ සමහර හඳුන්කුරු පත්තු කලාට සුවඳ නැහෙනි. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
3: හැබැයි අම්රිතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්රිතා.
5: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබින් කසාකල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාකල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලති ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලය.
6: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
7: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
8: රීදා ලයිව් බී. It's a mixed winner.

0: සම අනුග්‍රහය
1: දොතරයියේ පෙරලිකරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
2: ප්ලාස්ටික් පොලිතින් නැති වසක් කොළලක් ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම පරිසර වේදයාණන් වහන්සේගේ තෙමකුලට සැරසිලි සඳහා පරිසරයට හානිකර පොලිතින් ප්ලාස්ටික් යොදා නොගැනීම බුදුරජාණන් වහන්සේ උදෙසා සිදු කළ හැකි මහත් ගෞරවයකි. පරිසර හිතකාමී වෙසක් සැමරුමට අපිත් පෙළගැසෙමු.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: වෙලවරාත්‍රි 8යි විනාඩි 36යි.
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
2: සංසන්දිය තහරහර
3: දස් පහේදි තිරගතුනේ මේ චිත්‍රපටය ලකි No Time for Love. මේ චිත්‍රපටයට ස්නේහ උල්ලල් කියන රංගන ශිල්පිනිය එක්වීමත් එක්ක බොහෝ දෙනා කතා බහ කළා යම් යම් දේවල් ගැන. ඔයද සල්මාන් ඛාන් එක්ක ආදරෙන් බැඳලා හිටිය අයිශ්වර්ය රාය කියන රංගන ශිල්පිනිය ගැන ලෝකෙම දන්නවා. ඇගේ ජීවිතයත් එක්ක යම් කිසි කාලයක් ප්‍රේමය බෙදා හදාගත් පුද්ගලය. එතන සල්මාන් සහ ඓශ්වර්ය අතර ප්‍රේමය බිඳ වැටුණාට පස්සේ ඐශ්වර්යාගේ රූපයට සමානකම් තියෙන රුවක් හිමි ස්නේහ උල්ලල් මේ චිත්‍රපටයට එක්වෙනවා. සල්මාන් එක්ක ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ ඇය. රාධිකා රාවෝ, විජේ සැප්රෝ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ. අද්දන් සමි තමයි මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදු කරන්නේ. සුන් සරා, සොනුනිකම් ගීතය ගයන ලකි චිත්‍රපටයට

අනුව දශකය ගැන කතා කරනකොට මේ අනුව දශකයේ සිනමා නිර්මාණද ගීතද පුවත්පත්ද සංගරාද චිත්‍රපටද ටෙලිනාට්‍යද මේ වගේ ගොඩක් දේවල් ගැන අපිට කතා කරන්න පුළුවන්. ඉතින් අනුව දශකයේ නිර්මාණ අතරේ බොලිවුඩ් සිනමාව ගැන කතා කරනකොට ඒත් ඒ වගේම තමයි අදටත් බොලිවුඩ් සිනමාවේ ඒ යුගය කිසිවෙකුට අමතක වෙලා නැහැ. කාගින්වත් එහෙම ඒ යුගයේ ගීත වින්ද ඒ මිහිර වින්දගත් අයගෙන් එහෙම ලේසියකට අමතක වෙන්නෙත් නැහැ. ඉතින් ආශිකි චිත්‍රපටයේ ගීතයක් තමයි තෝරගත්තේ. 1990 දී තිරගත වුණු ආශිකි කියලා කියන්නේ ප්‍රේම කතාවක්. මහේෂ් බත් තමයි චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කළේ. රාහුල් රොයික අනු අගර්වාල් තමයි ප්‍රධාන චරිත නිරූපණය කළේ. නදීම් ශ්‍රවන් මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළා. කුමාර් සානු කියන බොලිවුඩ් අතිශය ජනප්‍රිය ගාන ශිල්පියාගේ සුන්දරම ගීත මේ ගීත එකතුවට ආශිකි චිත්‍රපටයට ඇතුළත් වුණා. ඉතින් අපි අහමු එහෙනම් ආශිකි චිත්‍රපටය වෙනුවෙන් කුමාර් සානු ගායනා කළ මේ ගීතය.

0: Viamana, sana diya tahara.
1: Sana diya tahara.
2: Chalai, ehenang, samugahan nahi tiyenne. Achcha, chalta ho. දහස් දහස් සේ වසරද තරගතවනු ඒ දිල්හෑ මුෂ්කේල් චිරපටය ගීතයක් තමයි අපි අහන්නේ. කරන් ජොහර අධ්‍යක්ෂණය කළේ මේ චිරපටය රන්බීර් කපූර්, අනුෂ්කා ශර්මයි, කෛශ්වර රායි රංගනෙන් එක්කනා ප්‍රීතම් තමයි සංගීත අධ්‍යක්ෂණය කළේ. අරිජිත් සිං කියන ගායන ශිල්පියා හොඳම පසුබිම් ගායන ශිල්පියා විදිහට සම්මාන දිනා ගන්නත්, ඒ වගේම හොඳම සංගීත අධ්‍යක්ෂවරයා විදිහට ප්‍රීතම් සම්මාන දෙනා ගන්නත්, ඒ වගේම අමිතාබ් භට්ටාචාර්ය හොඳම ගීපද රචකයා විදිහටත් සම්මාන දෙනා ගන්නත් හේතු වුණු ගීතය තමයි අද සඳදිය දහර සමාප්ත කරන්න අපි තෝරගත්තේ. එහෙනම් මේ ගීතත් එක්ක සමුගන්න අවසරයි. ආදරයෙන් නැවත හමු වෙන බලාපොරොත්තුත් එක්ක සතුටින් ඉන්න ප්‍රාර්ථනාව ඔබට සුබ රාත්‍රියක්.

සමූහ ව්‍යාපාරයේ විතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු බවන්න අදම අමතන්න 0111 769 579

0: FM 98.5 98.7 Lakhanda Radio ITN
1: Balabharathri Navayai Vinadi Dekai

0: සම්බුදු සිසිලසෙන් නැහැවෙන මේ උතුම් විසක් සමයේ සියල් සිත් නිවී සැනහේවා.
1: FM 93.5 FM 93.7 Lakanda Radio ITN.
2: බලවරතුන වේ විනාඩි 6යි අපි සූදානම් දවසේදී හයිඩින් පූජා වෙසක් කලාපේ වැතර යන දවසේදී දැන් ඔබ දන්නවා මේ පසුගිය වෙසක් පොය 30-31 දින කිහිපයේදී මේ වෙසක් පොය නිමිති කරගෙන හයිඩින් පූජා වෙසක් කලාපේ පැවැත්වුණා පිළියන්දල නගර මාධ්‍ය කේන්ද්‍ර කරගෙනමින් ඉතින් අපි එහි නවතම තොරතුරු දැනගෙන මේ වෙලාවේ සජීවීව සම්බන්ධ කරගෙන සූදානම් අපේ මිත්‍රයන විශේෂ නියෝජිතයා නලින් විරාජ් අයබෝන් සුබ සන්ධ්‍යාවක් නලින්
3: අයිබෝන් සුබ සන්ධ්‍යාවක් මේ වෙලාව ටිකක් ආශ්‍රේ බහුල වෙලාවක් මොකද සම්බුද්ධ වන්දනා පූජා වෙසක් කලාපය කියලා කිව්වහම අති විශාල ජනතාවක් ජනතා සහභාගීත්වයක් දකින්න ලැබෙන වෙලාවක් විදිහට සඳහන් කරන්න පුළුවන්. පහන් කූඩු නිර්මාණ පිළිබඳව සඳහන් කරද්දී විශේෂ දායකත්වයක් ලබා දෙන දවසක් විදිහට අද දවස සඳහන් කරන්න පුළුවන්කම ලැබෙන්නේ මේ පාසල් දරුවෝ තමන්ගේ නිර්මාණාත්මක කුසලතාවයන් වර්ධනය කරගෙන මේ දායකත්වය ලබා දීලා තියෙනවා. රාජ්‍ය ආයතන ඒ විතරක් නෙමෙයි ජනතාවගේ මේ සුපිරිසිදු හදවතින්ම නිර්මාණය කරන ලද මේ නිර්මාණ වෙසක් සඳ කිරණ මෙහිමත මේ දෙරණ සිතකණිද්දී ආලෝක දහරා රටා විවිධ ආකාරයෙන් නිමැවුම් මේ භූමිය තුළ දකින්න ලැබෙනවා. විශේෂයෙන්ම කැස්බෑව නගර සභාව, ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පොලිසිය, ත්‍රිවිධ හමුදාව, ව්‍යාපාරික හිතවතුන්, ඒ සියලුම දෙනා, ඒ වගේම සාසන ආරක්ෂක බල මණ්ඩලය, දැන් කැස්බෑව පුරවරේ විතරක් නෙමෙයි දැන් මේ මෙසිරලක හැමෝම ඇවිල්ලා මේ වෙසගේ සිරි නර්මන අවස්ථාවක් විදිහට සඳහන් කරන්න පුළුවන්කමක් තිබෙනවා. අපිට විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ අද දවසේදී මේ කටයුතු වෙනුවෙන් බැතිවැර දායකත්වයේ එකතු කරන සිරි සුවඳින් පුරවන අමෘත සුවඳ දූපිය සීමසහිත ඩාලිබට්ල සහ සමාගම, එතෙක්ම ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තයේ උන්නතියේ උදෙසා සෞභාග්‍යමත් දේශයක් නිර්මාණය කිරීම සඳහා දායකත්වය ලබා දෙන කසාගල සමූහ ව්‍යාපාරය අනුග්‍රහක දායකත්වය එකතු කරද්දී, විශේෂයෙන්ම අද මේ කටයුතු සංවිධානය කරද්දී විශාල දායකත්වයක් ලබා දෙමින් වත්මන් රජයේ මේ ක්‍රියාදාමය සාර්ථක කර ගැනීම සඳහා හැම පැත්තකින්ම සොයා බලමින් කටයුතු කරමින් මේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විදිහට ලක්ෂ්මන් නිපුණාරච්චි මෙතුමන් මේ සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා හැටියට අපිත් එක්ක සම්බන්ධ කරගන්න අවස්ථාවක් ලැබෙනවා. කාර්යබහුල වේලාවකුණත් මේ සංවිධාන ශක්තිය මේ වැඩේ ඉතාමත්ම සුන්දරව නිර්මාණය කරගන්නට හැකියාව ලැබුණා. කොහොමද ලැබුණු දායකත්වය?
4: අපේ සාමූහික ප්‍රයත්නයක් තමයි මේ වෙසක් කලාපය. මම දැන් විශ්වාස කරන විදිහේ මේ ප්‍රදේශයේ පළමු වතාවට මෙවැනි වෙසක් කලාපයක් සියලු ආයතන සම්බන්ධීකරණය කරගෙන තමයි අපි මේ කටයුතු කරන්නේ. ඒ නිසා කිසි අඩුවකින් තොරව මේ සියලුම ආයතන ඒ සඳහා පැකිලීමකින් තොරව සහයෝගය ලබා දුන්නා. විශේෂ මාධ්‍ය හරහා ඉටින් ආයතනත් ලක්කණ්ඩ ගුවන් විදුලියත් මේ සඳහා දක්වපු දායකත්වය ඉතාමත්ම වටිනවා.
3: විශේෂයෙන්ම දැන් මේ කුඩා කාලේ ඉඳලම මේ ප්‍රදේශයට මෙවැනි දෙයක් නැහැයි කියන කාරණාවක් පිළිබඳව ඔබතුමා සඳහන් කරා මීට පෙර සාකච්ඡාවකට එකතු වෙමින්. මොකක්ද ඒ කතාවේ තේරුම?
4: දැන් බොහෝ වෙලාවට පිළියන්දල අපේ දෙකෙනෙක්ව බොහෝ වෙලාවට තොරණ මේ අවුරුදු 35ක් එක දිගට කළා වෛශාඛ පූජ උත්සව සමිතිය. ඒ නිසා මෙහි යම් ප්‍රමාණයකින් විසක් අසිරේ විඳ ගන්න තිබ්බේ අපිට තොරණ තමයි. තව හුදෙකලාවේ හිටපු ගමන් ওই කූඩුවක් ඉන්න තිබ්බා. නමුත් මේ විසක් කලාපයක් හැටියට මේ පරිසරය යොදාගෙන විසක් කලාපයක් විදියට මෙතෙක් කල් තිබ්බේ නැහැ මම දැනුවත් නැණක්. මම හිතන්නේ ඒකට අපේ හම්දුරන් වහන්සේලාත් සාක්ෂි දෙනවා. ඒ නිසා අපිට පුළුවන්කම ලැබුණා පළවෙනි වතාවට මේ ගමන නගර සභාව මූලිකට කියන ඒ වගේ අනෙකුත් ආයතන සම්බන්ධ කරගෙන ඒ වගේම ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු සෑම කෙනෙක්ම සම්බන්ධ කරගන්න පුළුවන් හැම කෙනෙක්ම සම්බන්ධ කරගෙන අපිට වෙසක් කලාපය කරගන්න පුළුවන් වුණා. ඒකේ තුන්වෙනි දවස හැටියට අපි සාර්ථකව අද මේ මොහොතනකොට තුන්වෙනි දවස මේ ඉස්සරහට යනවා.
3: බලාපොරොත්තු වෙච්ච විදිහේ ජනතා සහභාගීත්වයක් තිබෙනවද? එහෙම නැත්නම් ඊට වඩා වැඩි සංඛ්‍යාවක් ඉක්මවා ගියාද? ලබා දෙන්න පුළුවන් වුණාද මේ ජනතාව වෙනුවෙන් පහසුකම්?
4: ඔව් මෙහෙමයි. දැන් ඊයේ පෙරේදායි දවස් දෙකේම ඇත්තටම මම දැන් විශාල පිරිසකට මේ වෙසක් කලාපයට ඇතුළත් වෙන්න පෙරුණා. හේතුව මගේ ඉඳන්ම එක පැත්තකින් වාහන සදපදයක් තිබ්බා. ඒ තරම් විශාල ප්‍රමාණයක් වාහන ඇවිල්ලා සමහර අය පයින් ආවා. මං විශ්වාස කරනකොට කිලෝමීටර් 3-4 කැස්බෑ ප්‍රදේශයේ ටවුන් එක ප්‍රදේශයේ වාහන දාලා මේ කලාපයට ඇතුළත් වුණා. මං හිතන්නේ කිසියම් ප්‍රමාණකින් අද දවසෙත් විශාල ජනතාවක් ඇවිල්ලා ඉන්නවා. ඒ සඳහා දෙන්න පුළුවන් සියලුම ඒ කියන්නේ ආරක්ෂාව පැත්තෙන් දෙන්න පුළුවන් සහයෝගය දුන්නා. ඒ වගේම සනීපාරක්ෂක කටයුතු මේ සියලු දේවල් නගර සභාවේ මූලිකත්වයෙන් සැපයුණා. ඒ වගේම එන අයට ආහාර පාන ප්‍රධානම දන්සලක් හැටියට පරණ බස් නැවතුම්පලේ ලොකු දන්සලක් පවත්වාගෙන යනවා. ඒ නිසා මං හිතන්නේ ලබා දෙන්න පුළුවන් සියලුම සහයෝගය පහසුකම් ටික මං විශ්වාස කරන්නේ අපිට යන සෑහීමකට පත් වෙන්න පුළුවන් විදියට ඒ පහසුකම් ටික ලබා දුන්නා.
3: බොහොම සුදුයි අපිත් එක්ක සම්බන්ධ වුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි මැතිතුමන් මේ එක්කම සම්බන්ධිකන කමිටුවේ සභාපතිවරයා විදියට සියලු පහසුකම් පිළිබඳව ජනතාව වෙනුවෙන් ලබා දිය හැකි උපරිමය ලබා දීලා අද සැලසුම් සාධකගතව මේ කටයුත්ත ප්‍රයත්න කළා. මම හිතන්නේ මේ සාර්ථකත්වය පුරා දවස් තව කීපයක් තිබෙනවා. කවද වෙනකන්ද කොහොමද වෙන්නේ?
4: තුන්වෙනිදා වෙනකම් මේක යනවා. මම හිතන්නේ මේක ප්‍රධාන එකක් තමයි. තව ධාතු ප්‍රදර්ශනේ තියෙනවා මේ විහාරස්ථානේ පිළියඳල විහාරස්ථානේ. මම විශ්වාස කරන විදිහට සමහරක් වෙලාවට අද හාමුදුරන්ගේ ඉංග්‍රීමත් තිබ්බා. ඒ වගේම සේරුවාවිල පන්සලේ හාමුදුරුවෝ යම් එකඟතාවයකට ඇවිල්ලා තිනවා. ධාතු ප්‍රදර්ශනය 6 වෙනිදා දක්වා ඉස්සරහට අරගෙන යනවා.
3: බොහොම ස්තුතියි. අපිට බොහොම විශේෂයෙන්ම අපි ශ්‍රීපත් කරන අද දවසේදී කතා කරන්න බොහෝ දේවල් තිබෙනවා. නමුත් වෙලාව සීමිතයි. මාධ්‍ය ආයතනයකට ලක්කන ගුවන්විදුලිය ස්වාධීන රූපවාහිනිය අපි සාඩම්බරයෙන් මේ සියලු කටයුතු ජනතාව වෙත දෙන්න කරනවා. මතක් කරන්නට ඕනේ අපට අනුග්‍රහක දායකත්වයේ එකතු කරද්දී සිරිතුමින් පුරවන අම්‍රිතා සෝද දූපේ, ඒ වගේම ශ්‍රීමත් සහිත ඩාලිබට්ල සහ සමාගම ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ උන්නතිය සඳහා සෞභාග්‍යමත් දේශයක් නිර්මාණය කිරීමේ පුරෝගාමී අරමුණ කරගෙන කසාගල සමූහ ව්‍යාපාරය ලබා දුන්න දායකත්වයත් අපි ගෞරවණීය ශ්‍රීපත් කරමින් අපට අවස්ථාව උදා කරලා දුන්නු ගිහන් ගීති ශේර බොහොම ස්තුතියි. ඉතාමත්ම සුන්දර දවසක අපි හමු වෙලා තියෙන්නේ විසඟි මේ රාත්‍රිය දෙතිගී සම්දර්ශනිකෙන් වර්ණවත් වෙන වෙලාවක, ආලෝක දහරා රටා විවිධාකාරයෙන් මවන වෙලාවක, විවිධ නිර්මාණ ශිල්පීන්ගේ හැකියාවන් කුසලතාවයන් දකින්න ලැබෙන වෙලාවක, තොරණ විවිධාකාර චරිත නිරූපණය කරමින් ආදර්ශවත් ජීවිතයකට කතාව කියා දෙන වෙලාවකයි අපේ මේ හමුවීම.
2: හොඳයි, බෙහෙන් ස්තුතියි නලින් විරාජ අපේ හිතමිත්‍රය. අදවසදේ විශේෂ නියෝජිතය විදිහට අයිටියන් පූජා වෙසකලාපේ රැඳී සිටිනවා. ඒ වගේම තමයි අපේ නියෝජිතයන් වන චමිත් විදානගමුගේ ඉන්නවා. ඒ වගේම සමීර කාර්යව සම්මේ සියලු දෙනාම අදවසදේ අයිටියන් පූජා වෙසකලාපේ පිළියඳුර නගර මාද්රි රැඳිලා ඉන්නවා. ඔබ පූජා වෙසකලාපේට යනවා නම් ඔවුනත් හමු වෙන්න අමතක කරන්න එපා. ඒ ආදරය බෙදා හදා ගන්න කියලාත් අපි ඔබට මේ වෙලාව මතක් කරනවා. ඉතින් අපි තවත් අවස්ථාවක නලින් විරාජ සජීව සම්බන්ධ කරගන්න සූදානම්. අපි පුංචි විරාමයක් ලබා ගන්නවා. විරාමෙන් අනතුරුව නැවත හමු වෙමු. ලැකඩ හැංගෙන වෙලාවත් මතක් කරනම් වෙලාව රාත්‍රී 9:00 විනාඩි 14යි.
0: සම්බුදු සිසිලසෙන් නැහැවෙන මේ උතුම් විසක් සමජයේ සියල් සිත් නිවී සැනහේවා.
1: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN

යාළුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. 0766 366 176 අංකයට

බලවෝ ශ්‍රේෂ්ඨතම පරිසර වේදයාණන් වහන්සේගේ තෙමකුලට සැරසිලි සඳහා පරිසරයට හානිකර පොලිතින් ප්ලාස්ටික් යොදා නොගැනීම බුදුරජාණන් වහන්සේ උදෙසා සිදු කළ හැකි මහත් ගෞරවයකි. පරිසර හිතකාමී වෙසක් සැමරුමට අපි පෙළගැසෙමු.

සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: දිනබලා රාත්‍රි 7ට ලක්කනින්
1: සඳ දිය දහර ඔබ කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට
2: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න

0: Radio ITN.
1: සම්බුදු සිසිලසෙන් නැවෙන මේ උතුම් විසක් සමයේ සියල් සිත් නිවී සැනහේවා.
0: FM 93.5 FM 93.7 ලංකාඩ රේඩියෝ.

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: ලොතරැයි මණ්ඩලයෙන් මිලදී ගත් ලොතරැයි බත් අතට අපි සූදානම් අද දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයෙන් බෙලදී ගත් ලොතරැයි බත් තතට අපි සූදානම් අද දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයෙන් බෙලදී ගත් ලොතරැයි බත් තතට අපි සූදානම් අද දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයෙන් බෙලදී ගත් ලොතරැයි බත් තතට අපි සූදානම් අද දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයෙන් බෙලදී ගත් ලොතරැයි බත් තතට අපි සූදානම් අද දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයෙන් බෙලදී ගත් ලොතරැයි බත් තත

0: මැයි මාසේ 31 වෙසක් පෝය නිමිත්තෙන් ලොතරැයි දිනුමැදීමේ වැඩසටහන් අපි මැයි මාසේ 29 වෙනිදා අවසන් කරද්දී දවස් 3ක් පිටපිටම සුපිරි ත්‍යාගලාභීන් 3 දෙනෙක් බිහි කළා. මැයි මාසේ 27 වෙනිදා මෙගා පවතුලින් කෝටිපතියෙක්, ඒ වගේමයි මැයි මාසේ 28 වෙනිදා මහජන සම්පතෙන් 2 කෝටිපතියෙක්, මැයි මාසේ 29 වෙනිදා ධන නිධානයෙන් 12 කෝටිපතියෙක් පිටපිටම සුපිරි ත්‍යාගලාභීන් 3 දෙනෙක් අපි බිහි කළා. ඒ අනුව මේ අවුරුද්දේ මේ මාස 5 අවසන් වෙන විට සුපිරි ත්‍යාගලාභීන් විතරක් 22 දෙනෙක් NLB අපි බිහි කරලා තියෙනවා. ඉතින් ඒ සතුටත් එක්ක අපි ආරම්භ කරනවා මේ වාසනාවන්ත ජූනි මාසය ඔබේ ජීවිතයට වාසනාව උදා කරන්න. එවෙනුවෙන් මේ වාසනාවේ සුබ අඩහෝරාව NLB ජාතික ජයවර්ධනය. ජාතික ලොතරැයි මණ්ඩලය කියන්නේ ඔබට මුදලින් වාසනාව උදා කරන ආයතනයක් වගේම ඔබේ ජීවිත සරුසාර කරගන්නත් ඔබ ළඟින් ඉන්න ආයතනයක්. ඉතින් මේ විශේෂ මතක් කිරීම අලවි ජාලය වෙතටයි. ජනාධිපති අරුමුදල් පනත මගින් දැය දරුවන්ට අධ්‍යාපන කටයුතු සඳහා ආධාර ලබා දීමේ යටතේ ලොතරැයි අලවි ජාලයේ අඩු ආදායම් ලාභී පවුල්වල පාසල් අධ්‍යාපනය ලබන දරුවන් සඳහා ජනාධිපති අරුමුදල මගින් අධ්‍යාපන ආධාර ලබා දීමේ නව වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට සැලසුම් කරලා තියෙනවා. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලය මේ සඳහා දායකත්වය ලබා දෙන බව අපි ඔබට බොහොම සතුටින් මතක් කරනවා. එහෙමනම් දැන් මතක් කරන්නම්. අද NLB ජාතික ජයවර්ධනේ වාසනාවන්ත පරිගණක නිල වාර්තාව අපිට ලබා දෙනවා ක්‍රිෂාන්තිද සිල්වා මහත්මිය. මේ හඳුන්වා දෙන්නේ අද දවසේ අපේ විද්වත් අධීක්ෂණ මණ්ඩලය. කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් ලේකම් දිලීප් නිශාන්ත මහතා, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ සීගමගේ මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලංකා රාජිනී අමරසේන මහත්මිය, ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී KGPK විජේතිලක මහතා අද දවසේ අපිත් සමගින් එකතු වෙනවා. ලොතරැයි වර්ග 8ක් වාසනාවන්ත විනාඩි 30ක්. එහෙමනම් දැන් අතට ගන්න NLB ජය. හාරසිය 73 වෙනි වතාවටත් ඔබේ අතට සල්ලි වෙනුවෙන් අපි ආරම්භ කරනවා වාසනාවන්ත NLB ජය දිනුමැදීමේ වාරය. පරක්කු කරන්න නැතුව අපි යොමු වෙනවා දිනුමැදීමට. ජයෙන් ජය ගෙනෙන ඉංග්‍රීසි අක්ෂරයත් ජය අංක 4ක් අපි දැන් තෝරගන්න. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය F, ජයග්‍රහී අංක 5112. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන NLB ජය ලොතරැයියෙන් 2026 වසරේ මේ වන විට රුපියල් 105 ජයග්‍රහකින් 193 දෙනෙක් එක්ක 50,000 ජයග්‍රහකින් 4,869 දෙනෙක් අපි බිහි කළ තියෙනවා. බොහොම ස්තුතියි. බලමු අද දවසේ වාසනාව ගැන. අද NLB ජය තුලින් රුපියල් 105 ජයග්‍රහකින් 2 දෙනෙක් අපි බිහි කරනවා. වාසනාවන්ත ලොතරැයිපත් අලවි කරනවා එම් දීප ප්‍රසාද් කලවංචි කුඩි සහ AM කුලසූරිය කරන්දගොල්ල. ඒ වගේමයි රුපියල් 50,000 ජයග්‍රහකින් 41 දෙනෙකුත් අපි බිහි කරනවා. ඒ අනුව අද දවසේ NLB ජය සමස්ත වාසනාවන්තීන් 87,084 දෙනෙකු අතරේ රුපියල් 78,46,160 මුදලක් බෙදා දුන්නා. ගලපනවනං හඳහන් මේ තමයි හොඳම හඳහන. NLB හඳහන අදත් ඔබට වාසනාව උදා කරන්න සූදානම් 1514 වෙනි වතාවට. එමනම් බලමු අද නියත ධනයෝග හඳහනේ වාසනාව. හඳහනේ වාසනාවන්ත ලග්න සංකේතයයි අපි මුලින්ම තෝරගන්නේ. අද ජයග්‍රහී ලග්න සංකේතය කටක. හොඳයි, එහෙමනම් ඊළඟට අපි තෝරගන්නේ ඔබට වාසනාව උදා කරන ජයග්‍රහී අංක 4. මුලින්ම අංක 54. ඊළඟ ජයග්‍රහී අංකය අංක 43. ඊළඟට ඔබට වාසනාව උදා කරනවා අංක 20. අද හඳහනේ අවසන් ජයග්‍රහී අංකය අංක 56. අපේ රටේ ශක්තිය රණවිරුවන්. ඔවුන් රැක ගැනීම වෙනුවෙන් පිහිටි වූ රණවිරු සේවා අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන හඳහන ලොතරැයියෙන් අපි මේ අවුරුද්දට සුපිරි ත්‍යාගලාභීන් 6 දෙනෙක් එක්ක රුපියල් 110 ප්‍රථම ත්‍යාගලාභීන් 103 දෙනෙක් බිහි කරලා තියෙනවා. බොහොම ස්තුතියි. දැන් බලමු අද හඳහනේ වාසනාව ගැන. අද හඳහනෙන් රුපියල් 110ක ප්‍රථම ත්‍යාගලාභියෙක් බිහි වෙනවා. වාසනාවන්ත ලොතරැයිපත අලවි කරනවා පෑලියගොඩ WAS ඉන්දික මහතා. ඒ අනුව අද දවසේ හඳහනේ සමස්ත වාසනාවන්තීන් 157,717 දෙනෙකු අතරේ රුපියල් 1,05,92,220 මුදලක් අපි බෙදා දුන්නා. හෙට දවසේ අනිවාර්යෙන්ම හඳහනෙන් ඔබට දිනා ගන්න පුළුවන් සුපිරි තෑගේ වටිනාකම රුපියල් 36,091,466.74. රුපියල් කෝටි 6 ඉක්ම වූ වාසනාවක් ඔබට තිළන කරන්න සත් දිනම ජයනියත ගොවිසෙත 4,447 වෙනි දිනුමැදීමේ වාරේ අපි දැන් ආරම්භ කරමු. ගොවිසෙතෙන් අද දවසේ ඔබට වාසනාව උදා කරන ඉංග්‍රීසි අක්ෂරයයි මේ අපි තෝරගන්නේ. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය U. සුපිරි තෑග්ග, ප්‍රථම තෑගේ, සිසු තෑගේ ඔබට දිනා ගන්න ඕන ජයග්‍රහී අංක 4යි දැන් අපි මේ තෝරගන්නේ. මුල්ම ජයග්‍රහී අංකය අංක 10. මිළඟ ජයග්‍රහී අංකය අංක 1. අද තුන්වෙනි ජයග්‍රහී අංකය අංක 55. ගොවිසෙතේ තිරනාත්මක අවසන් ජයග්‍රහී අංකය අංක 77. කෘෂිකර්මාන්තය නගා සිටුවන්න දායක වන ගොවීන්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන ගොවිසෙත ලොතරැයියෙන් අපි මේ අවුරුද්දට විතරක් සුපිරි ත්‍යාගලාභීන් දෙදෙනෙක් එක්ක රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභීන් 44 දෙනෙක් බිහි කළා තිනෝ. බොහොම ස්තුතියි. දැන් බලමු අද මේ ලයිස්තුව අලුත් වෙන්නේ කොහොමද කියලා. ඉංග්‍රීසි අක්ෂරයත් එක්ක ජයග්‍රහී අංක 3ක් ගලපා ගැනීමෙන් රුපියල් 250,000 තෑගි ඔබට දිනන්න පුළුවන් ගොවිසෙතෙන්ම විතරයි. අද ඒ විදිහට වාසනාවන්තයින් 8 දෙනෙක් බිහි වෙනවා. ලොතරැයිපත් අලෙවි කරනවා නිහාල් විජේසිරි තනමල්විල, PGP ප්‍රේමසිරි කෑගල්ල, මහේෂ් ගුණතිලක කඩුගන්නාව, සුනන්ද බාලගේ නුවරඑළිය, S සිවසත්‍යරාජන් චුන්නාකම්, SD විතානච්චි පාමංකඩ, ඒ ජයවර්ධන බුලත්කොහොපිටිය, KG වික්‍රමසිංහ අනුරාධපුර. යනුවත දවසේ ගොවිසිතේ සමස්ත වාසනාවන්තයින් 1,43,581 දෙනෙකු අතරේ රුපියල් 1,54,240 මුදලක් අපි බෙදා දුන්නා. කෝටි 6 අමාරේ ඉක්ම වූ සුපිරි තෑග්ගක් දිනා ගන්න හෙටත් ගොවිසිතක් ඔබ මිලදී ගන්න. සම්පූර්ණ සුපිරි තෑග්ගේ වටිනාකම රුපියල් 6,51,85,672.60. දවස සුබයි, සිහින දිනයි, සුබ දවසක් ලොතරැය. දැන් අලුත් වෙලා පහසු වෙලා කියලා ඔබ දන්නවා. ඔබට දැන් පුළුවන් ජයග්‍රහී ලග්න සංකේතයත් එක්ක ජයග්‍රහී අංක 3 ගලපා ගැනීමෙන් ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් හෝ මුදලින් රුපියල් ලක්ෂ 5 තෑගි දිනා ගන්න. ජයග්‍රහී අංක 3ට රුපියල් 50,000 තෑගි වගේම ප්‍රවර්තන ත්‍යාගාංකය ගලපා ගැනීමෙන් රුපියල් 25,000 තෑගි වගේම සෙසු තෑගිත් ඔබට දිනා ගන්න පුළුවන්. ගන්න ඕන ටිකට් එක සුබ දවසක් 321 වෙනි දිනු මැදීමේ වාරයයි අපි දැන් ආරම්භ කරන්නේ. සුබ දවසක්. ජයග්‍රහී සුබ ලග්න සංකේතයයි මේ තෝරගන්නේ. අද ජයග්‍රහී සුබ ලග්නය වෘෂභ. දැන් අපි තෝරගන්න ඔබට වාසනාව උදා කරන සුබ අංක 3. මුල්ම ජයග්‍රහී අංකය අංක 55. ඊළඟට අංක 44. අවසන් ජයග්‍රහී අංකය අංක 1. රුපියල් 25,000 තෑගි ඔබට දිනා දෙන ප්‍රවර්ධන ත්‍යාග අංකයයි මේ තෝරගන්නේ. අද ජයග්‍රහී ප්‍රවර්ධන ත්‍යාග අංකය 7409. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායකත්වය ලබා දෙන සුබ දවසක් ලොතරැයියෙන් 2026 වසරේ මේ වන විට රුපියල් ලක්ෂ 5 කෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රහකීන් 193 දෙනෙක් අපි බිහි කළ තියෙනවා. එහෙමනම් බලමු අද සුබ දවසක් තුලින් බිහිවුණු වාසනාවන්තයින් විතරතුරු. බොහොම ස්තුතියි. අද සුබ දවසක් තුලින් රුපියල් 50,000 ජයග්‍රහකීන් 9 දෙනෙක් අපි බිහි කළා. ඒත් එක්කම ප්‍රවර්ධන ත්‍යාගාංකය ගලපා ගැනීමෙන් රුපියල් 25,000 ජයග්‍රහකීන් 45 දෙනෙකුත් බිහි කරනවා. ඒ අනුව අද දවසේ සමස්ත වාසනාවන්තයින් 1,25,854 දෙනෙකු අතරේ රුපියල් 1,63,60 මුදලක් සුබ දවසක් තුලින් අපි බෙදා දුන්නා. තවත් ලොතරැයි වර්ග 4කින් ඔබට වාසනාව උදා කරන්න දැන් සූදානමින් ඉන්නවා අනුෂි සමගින් ගයත්‍රි.
1: ලංකාවේ අති දැවැන්තම සුපිරි තෑගේ වාර්තාව දෙවරක් අලුත් කරමින් රුපියල් කෝටි 23ක් රුපියල් කෝටි 47ක් ලෙසින් දැවැන්ත සුපිරි තෑගි දෙකක් ඔබේ කළ මෙගා පව වෙතින් රුපියල් කෝටි 27 ඉක්මවා ගිය මෙගා සුපිරි තෑගකට අපි වාසනාවන්ත හිමිකරුවෙක් සොයා යමිනුයි ඉන්නේ. ඒ අතරමාරේ ඔබේ ග්‍රෑන්ඩ් සුපිරි තෑගටත් අපි දැන් ග්‍රෑන්ඩ් වෙනසක් එකතු කරමින් මේ අති නවීන සුපිරි මෝටර රථය ඔබ වෙනුවෙන්ම වෙන් කරලායි තියෙන්නේ. සුපිරිම තෑගි තුනක වාසනාව සමග ඔබේ හීන හැබෑ කරන මෙගා පව 2550 තුන්වන දිනම් වරේ අපි මේ ආරම්භ කරමු. මුලින්ම අපි තෝරගන්නේ ඔබේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. අද මෙකාපව වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය X. දැන් අපි තෝරගන්නේ ඔබේ සුපිරි අංකය. අද සුපිරි අංකය අංක 12. දැන් අපි බලමු ජයග්‍රහී අංක 4 එකින් එක තීරණයක් මොනවද කියලා. වාසනාවන්ත පළමු අංකය අංක 11. දෙවනුව ඔබට වාසනාවගෙනවා අංක 80. ජයග්‍රහී තුන්වන අංකය අංක 45. අද අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මෙගා පව ලොතරැයින් මේ වසරේ සුපිරි ත්‍යාගලාභීන් 10 දෙනෙක් වගේම 20 ලක්ෂපතියන් 39 දෙනෙක් අපි දැන්ට මෙහි කරලා තිනවා. ස්තුති. අද ලක්ෂ 2ක ත්‍යාගයකට හිමිකම් කියන්ට ඔබ සමත් වෙනවා. ජයග්‍රහී ලොතරැයිපත අලෙවි කරනවා තැඹිලි ගස්මුල්ල NLB අල් විනියෝජිත කේ චන්ද්‍රකාන්ති මහත්මිය. ඒත් සමගින් වාසනාවන්තයින් 1,44,110 දෙනෙක් අතරේ රුපියල් 84,38,160 මුදලක් අපි මෙගා පව වෙතින් බෙදා දෙනවා. නිසකවම දිනන ලොකුම තෑගි දෙන ඔබේ විශ්වාසය අඛණ්ඩව තහවුරු කරගත් මෙගා පව වෙතින් හෙට අපි ඔබ වෙනුවෙන් අරගෙන එන මෙගා සුපිරි තෑගේ රුපියල් 27,90,94,600 හයසිය දෙකක් පව සුප්‍රතයාගේ රුපියල් කෝටියක් ග්‍රන්් සුප්‍රතයාගේ සුපිරි මෝට රථයක්. ඔගේ සිකුරාදා රුපියල් 12 කෝටියක්ම වාගේ අති දවන්ත නිධානයක් ඔබේ කළ ධන නිධානෙන් අපි සූදානම් නැවුම් රුපියල් කෝටි 8ක නිධානයක් සමග ජාතියේ මහා ධන සම්පත ධන නිධානය 2235 වන දින වාරය ආරම්භ කරන්න. මේ අපි සූදානම් වෙන්නේ ඔබේ නිධානයට උරුමකම් කියන වාසනාව උරගා බලන්න. මුලින්ම අපි තෝරාගන්නේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයක්. අද ධන නිධානයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය A. වලමනම් ජයග්‍රහී අංක 4 තීරණය වෙන්නේ කොහොමද කියලා. වාසනාවන්ත පළමු අංකය අංක 73. දෙවන ජයග්‍රහී අංකය අංක 52. තුන්වෙනි ඔබට වාසනාව ගෙනෙන්නේ අංක 63. අද ධන නිධානයේ ආසන්න වාසනාවන්ත අංකය අංක 69. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන ධන නිධානය ලොතරැයි පදින් මේ වසරේ අති දවැන්ත සුපිරි ත්‍යාගලාභියෙක් වගේම 20 ලක්ෂපතියන් 24 දෙනෙක් අපි දැන්ටමත් බිහි කළා තියෙනවා. ඔහොම ස්තුතියි. අද ධන නිධානයෙන් ලක්ෂ 2 බැකින් දිනා ගන්න වාසනාවන්තයින් 5 දෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයිපත් අටවි කරනවා. H.A. ගුණසිංහ හිඟුරාණ, G.M. කුසුමාවති කල් එළිය, N. තයාපරන් චාවකච්චේරිය, මලින්ක කළුආරච්චි ගොඩිගමුව සහ සුසන්ත තල්වත්තගේ රත්නපුරා PNLB අලෙවි නියෝජිත වරුන්. ඒත් සමගින් වාසනාවන්තයින් 110,115 දෙනෙක් අතරේ රුපියල් 70,93,201 මුදලක් ධන නිධානයෙන් අපි බෙදා දෙනවා. කෙටිම කාලයක් තුල රුපියල් කෝටි 13, කෝටි 12, කෝටි 9, කෝටි 8 ලෙසින් දවැන්ත සුපිරි තෑගි ඔබට දිනා දුන් ධන නිධානයේ හෙට ඔබේ සුපිරි තෑගේ වටිනාකම රුපියල් 8,282,914.40. පස්වන වතාවටත් ලොතරැයි ලොව රජ්‍ය කිරුල ඔබටම පළඳවන්න සූදානම් මහජන සම්පත දිනුම් මැදීමේ. ඔබට දිනන්නටම අපි අදාරගෙන සුපිරි තෑගේ වටිනාකම රුපියල් කෝටි 2ක් ඉක්මවා ගිහින්. බලමු අපි ආයේ ඔබේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂර ජයග්‍රහී අංක 6ක් තීරණය වෙන්නේ කොහොමද කියලා. අද මහජන සම්පත වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය C ජයග්‍රහී අංක බවට පත්වන්නේ 4, 1, 3, 7, 1 සහ 6. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මහජන සම්පත ලොතරැයි පතෙන් මේ වසරේ සුපිරි ත්‍යාගලාභී 9 දෙනෙක් වගේම 25 ලක්ෂපතියන් 160 දෙනෙක් අපි බිහි කරලා තියෙනවා. මොහොම ස්තුතියි. අපි අද බිහි කරනවා මේ අවුරුදු 161 වන 25 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභී ජයග්‍රහී ලොතරැයි පත අලෙවි කරන්නේ බුලත් සිංහල NLB අලෙවි නියෝජිත ලලන්ත කුමාර මහතා. ඒ විතරක් නෙවෙයි ලක්ෂපතියන් 24 දෙනෙක් අපි අද මහජන සම්පතින් බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයිපත් අලෙවි කරන්නේ මෙන්න මේ NLB අලෙවි නියෝජිත වරුන්. SHN උදේනි රාජගිරිය, JM චන්ද්‍රිකා ප්‍රින්සිතිස්ස මහරාමය, විකීර්ති සිංහ කොටුව, BJA පුෂ්ප කුමාර මිනුවංගොඩ, මහින්ද ගලගම කුලියාපිටිය, TMS බණ්ඩාරමැණිකේ ගල්ගමුව, ප්‍රභාෂණී නාමල්දෙනිය වත්තේගම, ඩිෂාන් කුමාර චීනවරාය, සංජීව ප්‍රනාන්දු මහනුවර, TW පෙරේරා බණ්ඩාරවෙල, සිනසාමි මොහන්රාජ් මස්කෙලිය, TD ඩේන් වැල්ලම්පිටිය, S. මදන් කල්මුනේ, රජිත ප්‍රසාද් ඕස්හිල්, රෝහණ කුමාර ගලලියද්ද, මදුවන්ත ගුණරත්න සිරිපුර, සුසිල් ප්‍රේමලාල් ගණේමුල්ල, මදන්තා සිරිවර්ධන බුල්නෑව, සඳුන් පුෂ්ප කුමාර ඉකිරිවැව සහ නිහල් රත්නමලල ඉබ්බාගමුව, ඒ වගේමයි ලක්ෂපතියන් 3 දෙනෙක් මාතර දිස්ත්‍රික්කයෙන් සහ තවත් ලක්ෂපති වාසනාවන්තේ කළුතර දිස්ත්‍රික්කයෙන් බිහි වෙනවා. ඒත් සමගින් ජයග්‍රහකින් 297,824 දෙනෙක් අතරේ රුපියල් 2,38,34,720 මුදලක් අද මහජන සම්පතෙන් අපි බෙදා දෙනවා. හෙට මහජන සම්පතේ ඔබේ සුපිරි තෑගේ වටිනාකම රුපියල් 2,10,54,16,16ක්. අද සම්පත ලොතරැයි පතෙන් ඔබට වාසනාව උදා කියලා දෙන්නේ මහජන සම්පත දිනුම් මැදින් තෝරා ගන්න වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයත් අවසන් අංක 4. ඒ අනුව අද සම්පත 780 වන දිනුම් භාරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය C ජයග්‍රහී අංක බවට පත්වෙන්නේ 3, 7, 1 සහ 6. ඒ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක 4 සහිත කොට පෙළිය ගලපාගෙන රුපියල් 250,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 2 දෙනෙක් අපි අද බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයි පත් අලෙවි කරනවා පුෂ්පලතා මැණිකේ කුලියාපිටිය සහ G. ක්‍රිෂ්ණ කුමාර් කිලිනොච්චිය PNLB අලෙවි නියෝජිත වරුන්. රුපියල් 50,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 54 දෙනෙකුත් අපි අද බිහි කරනවා. ඒත් සමගින් අද සම්පත ලොතරැයි පතෙන් වාසනාවන්ත ඔබ අතර රුපියල් 1,29,99,801 මුදලක් අපි බෙදා දෙනවා. ලොතරැයි පත් 8ක් තුලින් වාසනාවන්තින් 10,95,442 දෙනෙක් අතරේ රුපියල් 9,17,55,560 අති දවැන්ත මුදලක් අපි සතියේ ආරම්භක දවසේ ඔබ අතර බෙදා දෙන්නේ NLB ජාතික ජයවර්ධනේ. මතකේ තියාගන්න ජීවිතයේ සිහිනයට
0: වාසනාවේ ආශිර්වාදය NLP.

0: සම්බුදු සිසිලසෙන් නැහැවෙන මේ උතුම් විසක් සමයේ සියල් සිත් නිවී සැනහේවා.
1: FM 93.5 FM 93.7 Lakanda Radio ITN
2: ලබරතු දහය විනාඩි 18යි අපි යන හදනේ පිළියඳල පෝචාව සක් කලාපයට හේ සිටිනම අපේ විශේෂ නියෝජිතය නලින් විරාජ් මොකද තත්ත්වය දැන් පිළියඳල වෙසක් කලාපේ?
3: මේ වෙලාව ඊට විශේෂම සඳහන් කරන ITN පූජා වෙසක් කලාපය කියලා කිව්වම මහ පුදුමාකාර ජන ගඟක් ගලාගෙන ඉන්න දවසක් විදියට අද දවස අපිට හඳුන්වා දෙන්න පුළුවන්කමක් තිබෙනවා. මොකද විශාල පිරිසකගේ සහභාගිත්වය දකින්න ලැබෙන වැටිගී සංදර්ශනය ජාතික තරුණ සේවා සභාවම මේ වෙලාවේ වේදිකාව සරසාලමින් කටයුතු කරන්නේ. විශේෂයෙන්ම ඒ ගයන ගී රාවය අහන්න අපි විශාල පිරිසක් එකතු වෙලා ඉන්න ස්ථානයක තමයි මම රැඳිලා ඉන්නේ. මාතක ඉන්නවා සමීර කාර්යවසම් සමිති දනගමගේ ලලිත් ගලතුමුද ඒ සියලු දෙනා එකට එකතු රැඳී සිටින වෙලාවේ අපි මතක් කරනවා අද දවසේදී විශාල පහන් කූඩු ප්‍රමාණයක් අපට දකින්නට හැකියාව ලැබෙනවා. ඒ වගේම තොරන් දකින්න ලැබෙනවා. මේ වෙලාවේදී දන්සල ක්‍රියාත්මක වෙන මොහොතේදී මහා දිගු පෝලිමක් දකින්න ලැබෙන අවස්ථාවක් විදිහට සඳහන් කරන්නට හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම අපි ශ්‍රීපත් කළ අද ප්‍රතිබර දායකත්වයේ එකතු කරද්දී අපිට එකතු වෙලා ඉන්නවා මේ සිල්සුවලින් පිරි අමෘතා සුවඳ දූපේ අපිත් එක්ක සිමසයිට ඩාලිබට්ල සමාගම දායකත්වය ලබා දෙනවා අද අනුග්‍රාහක දායකත්වය. ඒ එක්කම ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ උන්නතිය උදෙසා සෞභාග්‍යමත් දේශයක් නිර්මාණය කිරීම වෙනුවෙන් කතාගල සමූහ ව්‍යාපාරය අප වෙනුවෙන් අනුග්‍රාහක දායකත්වය එකතු කරලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳව මතක් කරද්දී අපි සඳහන් කළේ පාසල් ගණනාවක් තමන්ගේ කූඩු නිර්මාණාත්මක ආකාරයෙන් ඉදිරිපත් කරන වෙනමම කලාපයක් වෙන් කළ තියෙනවා. ඒ විතරක් නෙමෙයි විශේෂයෙන්ම ලී වලින් සකස් කරන ලද අනසු ඒ වගේම මටලු ඒ වගේම පොළවලින් අපදාන ප්ලාස්ටික් ද්‍රව්‍ය මේවා භාවිත කරමින් නිර්මාණ කරන්නට කොයිතරම් නිසලක පිරිස ඕස්තන්ද කියලා දැක බලා ගන්නවා නම් මේ භූමියට එන්නද කියලා තමයි ආරාධනා කරන්නේ. පූජා මේ බුද්ධාභිවන්දන කලාපය අතිශය විශාල ජන ගංගාවකින් පිරි ඉදිරි යන වෙලාවක් විදියට අපිට තවමත් සඳහන් කරන්නට ලැබෙනවා. චමිත් මාත් එක්ක ඉන්න මේ වෙලාවේ මේ පූජා වෙසක් කලාපයේ සිට ඔබට පෙරදුරු සමීප කරන්නේ.
4: ඔව් අපි මේ මොහොත වන විට විශේෂයෙන්ම මේ පූජා වෙසක් කලාපයේ තුළ ප්‍රවර්තන දන්සල සඳහා පාදර දෙක පමණ වෙන තුරු මේ දන්සල තුළ ආහාර ලබා ගැනීමට මේ ඇමිනේ දේශනාවට සභාවට අවසර ලබා දෙන්න බව තමයි සංදායකම සඳහන් කරේ. වගේ විශේෂම සඳහන් කරනොත් දැන් මේ අතරේ දෙවිතන රථ වාහන සම්බන්ධයෙන් පොලිසිය විශේෂ දැනුවත් කිරීමක් මේට

0: கணவாய் அன்னை பாக்கியனே விசேஷம் சொன்னாங்க. ஒரு இவனத்துக்குவே மாக்கியதை வசதிக்குவேனா போன்ற சைக்கிறேன்.
1: බෙහෙන් විස්තුති නලින් විරාජ් ඒ වගේම අපේ විශේෂ නියෝජිතයන්වන ජමිත දානගමගේ මේ සියලු දෙනාම දවසේදී මෙවසක් කලාපය අයිටින් පූජා වෙසක් කලාපය රැඳී සිටිනවා අපේ ලියන්දර නගරය කේන්ද්‍ර කරගෙන මින් පැවැත්වෙන. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා කොළඹ වෙසක් බලන ආපු කෙනෙක් නම් අමතක කරන්න එපා. පිළියන්දල වෙසක් කලාපයටත් ඔබට අවස්ථාව උදා කළ දෙල් තිබෙනවා. දැක බලාගෙන නර්මන් අවස්ථාව උදා කළ තිබෙන්නේ. ඉතින් පිළියන්දල නගරයේ ගතපස දැන් දින පහක අඛණ්ඩව පැවැත්වෙන බද්දාංශල හදවසේදී ක්‍රියාත්මක වුණා කියලා අපිට තොරතුරු ලැබෙනවා. ඒ වගේම තමයි වෙසක් පහන් තොරන්, ඒ වගේම පහන් කූඩු, මේ සියල්ල මේ පූජා වෙසක් කලාපය තුල දවසේදී ක්‍රියාත්මක වෙන බව තමයි අපිට ලැබෙන තොරතුරු අනුව සඳහන් වෙන්නේ. ඒ වගේම තමයි අපි ඔබට මතක් කරනවා අපිට ආදරය කරන අපි ඇහෙන මානේ සිටින අපේ ආදරණීය ශ්‍රාවකයන්ට යන්න හයිටින් පූජා වෙසක් කලාපයට ලක්කන විශේෂ කුටියක් තිබෙනවා. හයිටින් පූජා වෙසක් කලාපේ ඔබට පුළුවන් අපේ නියෝජිතයන් සමග සම්බන්ධ වෙන්නත්, ඔවුන් සමග අදහස් බෙදා හදා ගන්නත් ඔබට අවස්ථාව අපි උදා කළ දීලා තිබෙන්නේ. ඉතින් අපි හෙට දවසේදීත් මේ වෙසක් කලාපය ක්‍රියාත්මක කරනවා, ආරාධනා කරනවා පිළියන්දල නගරයවට ඉන්න ඔබට, ඒ වගේම මේ වෙසක් කලාප නරඹන්න යන ඔබට එන්න අපේ වෙසක් කලාපයට, හයිටින් පූජා වෙසක් කලාපයටත් ඇතුල් වෙන්න කියලාත් අපි ඔබට මතක් කරනවා. ඒ වගේම තමයි මේ ලස්සනට තියෙන පිළියන්දල නගරය අවලස්සන කරන්න එපා. ඔබ ගෙනියන කැලිකසල හැම මෙසේ ආකාරව නිසි බඳුන් වලට දමන්න තැන් තැන් වල දාලා යන්න එපා. අපේ රට අපි හරි ලස්සනට තියාගන්න රටක්. ඒක හින්දා ඒ පිළිබඳවත් ඔබේ අවධානය යොමු කරන්න කියලා මතක් කරන ගමන් අපි හදවසේදී මේ විදිහට අයිටින් පූජා වෙසක් කලාපයෙන් සමු ගන්නවා. හෙට දවසේදීත් අපි අයිටින් පූජා වෙසක් කලාපයේ පිළියන්දල නගරයේදී කේන්ද්‍ර කරගමින් පැවැත්වෙනවා. අපි ඔබට ආරාධනා කරනවා හෙට දවසේදීත් අපිත් එක්ක එකතු වෙන්න කියලා. ලකරහන වෙලාවත් මතක් කරනම් වෙලාව රාත්‍රියේ 10යි විනාඩි 24යි.
2: සම්බුදු සිසිලසෙන් නැහැ වෙන මේ උතුම් වෙසක් සමයේ සියල් සිත් මෙවී සැනහේවා. FM 93.5 FM 93.7 ලකරහන Radio ITN

0: I'll try my best.
1: Pai, avendo me engano na cadeia aqui no dia.

0: මාතාපේ පළවෙනි ස්ටුඩියෝ එක මතක් වුණා.
1: ස්ටුඩියෝ එකද ෆස්ට් කිස් එකද?
0: මොකක්ද මේ වැඩ ASCII ඔයත් කියන කතා?

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදු දහමේ එන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශවන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. දම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීම

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

අපූරු නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද? පවතීද? නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

මට සිටීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම

කයේ ස්වභාවය කුමක්ද? මෙය මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර

ඉරතු විපර්යාසයෙන් හටගන්නා රෝග, කයේ අනිසිභාවිතයන් නිසා හටගන්නා රෝග, උපක්‍රමික රෝග, කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබා දහමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි. මොහොතක් සිතමු.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්නවා.

අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

ආරේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කය රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගත හොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය

නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා.

0: गजक सूत्र दिशनाव दिश ज्ञानन वहंसी गंपुल मीथलाव कुहुमड रुवनपा मूल महाविहाराधिपति पूज्यपाद गणेश कुमारे शांत स्वामी वहंसी
1: අනන්ත දුක් වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධවීමයි. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබෙන්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නවරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාතාව මෙනෙහි කරන්න නොයසේනම් සුවාක්කාත සුපටිපන්න යන ගාතාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිදාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිදාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිප්ත දේශනාව. දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණ

භාවේ ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජ බය සොර සතුරු කරදර ගිනිබිය තිරිසන්ගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරු වේ.

ඇසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළි. වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා අතහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි, කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය වචනය මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද මම යන මායාවෙන් මම මිදෙමින් සිටින නිසා මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් කෙන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් කෙන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ద్వේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහමුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා ශීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

ශාසුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරි ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්තිය

පැමිණෙන අනතුරු වළක්වාලනෙහි ඉන්න පිරිත නම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත ලංකා සසුන් මග භික්ෂු සංවිධානයේ පින්වත් සහභාගී

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්නම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලයේ තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාවක්, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබයේ මෙනෙහි කිරීම තුලින්, ඔබයේ සජ්ජායනා කිරීම තුලින්, ඔබයේ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

අන්ත සූවිසි මහා ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරන්න.

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහාණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහාණින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදීන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදීන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සා

0: FM 93.5 ලක්හඬ අහගෙන ඉන්න වෙලාව උදේ 5 විනාඩි 3යි.
1: FM 93.5 FM 93.7 ලක්හඬ Radio ITN.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේසැලකේ. යහපත් අදහස් වල ශක්තිය ශබ්ද තරංගයට මුසු වී බොහෝ ඈත සිසින සසතයන් වෙතද විකාශය වේ. පිරිතෙහි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකේ. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

ඇසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාළේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාකර